0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: Milla Khanda, Radio ITN.
1: ලකඩ හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 41යි.

0: ලකඩ ආගෙනින වෙලාව දෙපහයි විනාඩි 55යි.
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN. Dinnin Maranthikai. Dengu, Dandi Avadhanam Kalapa. 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන රේඩියෝ ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
2: අයිබෝවන්, සුබ දවසක්. නිමල් කියන්නේ සාමාන්‍ය රෙදි කර්මාන්ත ශාලාවක වැඩ කරපු දුප්පත් තරුණයෙක්. එයාට තිබුණේ පරණ පාපැදියක විතරයි. හැමදාම උදේට මහවැස්සේ අවුවේ දුක් විඳගෙන මේ පාපැදියෙන් බැරට යනකොට ඔහු තමන්ගේ ජීවිතය ගැන හරිම කලකිරීමෙන් කල්පනා කළා. දවසක් ඔහු පාපැදියෙන් යනකොට පාරේ ලස්සන යතුරු පැදියකින් වේගෙන් යන තරුණයෙක්ව දැක්කා. නිමල්ට හිතුණා, අනේ මටත් ඒ වගේ මෝටර් සයිකලයක් තිබුණා නම් මං කොච්චර සතුටින් ලේසියෙන් බැරට යනවද, මගේ ජීවිතේ කිසිම කමකට නැහැ කියලා. හැබැයි නිමල් දන්නේ නැහැ ඒ යතුරු පැදිය ගිය තරුණයා හිතෙන් හඬමින් ගියේ කියලා. මොකද පාරේ වේගෙන් යන සුඛෝපභෝගී මෝටර් රථයක් දැකපු ඒ තරුණයා හිතුවේ, මට මේ අවුවේ දුම ඇඟේ ගහගෙන යන්න වෙලා තියෙනවා. මටත් අර වගේ ලස්සන කාර් එකක් තිබුණා නම් මගේ ජීවිතේ කොච්චර සතුටින් ගෙවෙයිද කියලා. හැබැයි ඒ තරුණයා දැකපු ඒ කාර් එක ඇතුලේ හිටපු ධනවත් මනුස්සයා හිටියේ ඊටත් වඩා ලොකු පීඩනයකින්. ඔහු තමන්ගේ ව්‍යාපාරික ප්‍රශ්න නිසා ජීවිතේ නැති කරගන්න තරමටම හිතින් වැටිලා හිටියේ. ඔහු කාර් එකේ වීදුරුවෙන් පිටත බලද්දී අහස යාත්‍රාවක් අහසට නැගී යනවා දැක්කා. ඔහුට හිතුණා, මට කොච්චර සල්ලි තිබුණත් කිසිම නිදහසක් නැහැ. මටත් ඔය ප්ලේන් එකක නැගලා හැමදේම අමතක කරලා නිදහස යන්න ලැබෙනවා නම් මම කොච්චර සතුටු මනුස්සයෙක් වේද කියලා. හැබැයි පුදුමේ කියන්නේ, ඒ අහස් යාත්‍රාව පදවපු නියමුව ජනෙලින් පොළොව දිහා බලද්දී එයා දැක්කේ ගඟක් අයිනේ නිදහසේ පරණ පාපැදියක් පදිමින් හිටපු නිමල්ව. පයිලට් තමන්ගේ හිතින් මෙහෙම හිතුවා, මම හැමදාම අහස හිරවලා වගකීම් සහ පීඩනය ඔළුවේ තියාගෙන ජීවත් වෙනවා. මටත් අර පොළොවේ ඉන්න මිනිස්සයා වගේ නිදහසේ බයිසිකලයක් පදින්න ලැබෙනවා නම් මම කොච්චර වාසනාවන්තද කියලා හිතන්න. ඔබ අකමැති, ඔබ ශාප කරන ඔබේ අද දවස සමහර විට තවත් කෙනෙක් හීනින් පතන දවසක් වෙන්න පුළුවන්. අපි බොහෝ දෙනෙක් කරන්නේ අපි ළඟ නැති දේවල් ගැන හිත හිත තමන්ව අනුන් එක්ක සසඳලා තියෙන සතුටත් නැති කරගන්න එක. ඔබට පයින් යන්න සිද්ධ වෙලා තියෙනවා නම් කකුල් දෙකක් නැති මනුස්සයෙක් ගැන හිතන්න. ඔබට සාමාන්‍ය කෑමක් කන්න වෙලා තියෙනවා නම් වේලක් කන්න නැතිව කුසගින්න ඉන්න දරුවෙක් ගැන හිතන්න. ඔබට ඉන්න පොඩි ගෙයක් තියෙනවා නම් පාරවල් ගානේ නිදාගන්න අසරණව ගැන හිතන්න. අමතක කරන්න එපා, සතුට කියන්නේ බාහිරින් ලැබෙන සල්ලි, වාහන, සැප සම්පත් මතම තීරණය වෙන දෙයක් නෙවෙයි. සතුට කියන්නේ තමන්ට දැනටමත් ලැබිලා තියෙන දේවල් දිහා බලලා කෘතඥපූර්වකව ජීවිතේ විඳින්න තියෙන හැකියාවට. අද ඉඳන්වත් අනුන් දිහා බලලා ඊර්ෂ්‍යා කරන්නේ නැතිව තමන්ට ලැබිලා තියෙන ජීවිතය සංවර්ධනය කරගන්න මහන්සි වෙන්න, ඒ වගේම තමන්ට ලැබිලා තියෙන ජීවිතයට ආදරය කරන්න පුරුදු වෙන්න.
3: අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
4: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
5: වෙලාව 6:00.

0: පළව දෙහය විනාඩි පහයි.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කෙරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩොල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594, 0112-775-493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: අයිබන් සුබදසන චැග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම හද 2026 ජූලි මාසයේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේදී අපි උදෑසනින් හමුවන්නේ අයිබන් සුබදසනක් මේ කළා.
1: අයිබන් ගිහන් සුබදසනක්.
0: අපි හදත් සූදානම් ප්‍රධාන පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න. ඒ වගේම දැන් ඊයේ දවසේ ගැතරපසියේ පොය දිනේ ඒ දවසේදී හවද දිනමින පුවත්පත් ප්‍රධාන සරස්තල විදිහට වාර්තා කරලා තිබුණා. මේ කළා මේ කතරගම දෙවිනුවර සබරගමු දේවාල පෙරහැර වීථි සංචාරය කරයි කියලා දවසේදී සඳහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු දවසේදී ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති වලට මොනවද වාර්තාවන ප්‍රධාන ප්‍රවෘත්ති කියලා හොයලා බලන්න. අවධානය දිනමින පුවත්පතට අද ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා. දෙවයිනේ ප්‍රධාන දේවාල තුනක් වන රුහුණු කතරගම මහා දේවාලය, දෙවිනුවර ඓතිහාසික උපුල්වන්ත්‍රි විෂ්ණු මහා දේවාලය සහ ඓතිහාසික සබරගමුව සහ මහා සමන් දේවාලය යන දේවාලයන්හි ඇසළ පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කළේ මෙලෙසින් කියලා ඡායාරූප සහිතව දවසේදී වාර්තා කළ තිබුණා. කතරගම වාර්තාකරු කේඩි දේවප්‍රිය, ඒ වගේම ජයසිරි පේද්‍රු ආරච්චි, ඒ වගේම අයගම සමූහ වාර්තාකරු උපේන්ද්‍ර ප්‍රියංකර ඊ දවසේදී දිනමින පුවත්පත්තර ගිරණ සටහන අද දවසේදී ප්‍රධාන සරස්තලයක් විදිහට ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා.
1: Let's move to the daily news newspaper. 2 trillion rupees for capital expenditure in 2027. President said focus on reducing recurrent expenditure from 9% while increasing capital expenditure. For the more detail, President Andra Kumara Dissanayake stated that it is not justifiable from the perspective of the public to allocate a large share of resources toward maintaining government operation. Let's see more details about it in Sinhala. Yeah.
0: රජයේ නඩත්තුවට වැඩිපුර වියදම් කිරීම සාධාරණ නැහැ. භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනයට යොදවනවා. පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් වැඩි කරනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කඩනමින් ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති කියයි කියලා දවසේදී ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා දිනමින පුවත්පත. එතකම අපි අවධානය යොමු කරනවා ලක්කඩ ප්‍රවෘත්ති අංශයට. ඒ දවසේදී තොරතුරු සඳහන් කළ තිබුණා රට මුහුණ දෙන විශාලතම ව්‍යසනය මද්‍රව්‍ය ඕදුරු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ මැඩ පැවැත්වීම වත්මන් රාජ්‍යයේ ප්‍රධානතම අරමුණු බවයි ගාල දිස්ත්‍රික්කයේ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ.
2: මේ ගාල දිස්ත්‍රික්කයේ විශේෂ පොලිස් ස්ථාන 29ක් තියෙනවා. මේ පොලිස් ස්ථාන 29ෙම නිලධාරීන්ගේ සහයෙන් හෙරොයින් වැටලීම් 5199ක් කරන් තියෙනවා සර්. මේ 5199 බර වශයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 52යි ග්‍රෑම් 200ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. මේක වටිනාකමක් වශයෙන් ගත්තොත් වටිනාකමට පෙරළුවොත් රුපියල් මිලියන 1045ක වගේ ලොකු ප්‍රමාණයක් සර්. ඒකම අපි අයිස් වැටලීම් කරලා තියෙනවද 4660ක් අත්අඩංගු කරන් තියෙනවස පුද්ගලයෝ. ඒ අයිස් වල බර ප්‍රමාණය ගත්තොත් සර් කිලෝ 32.8ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. මේකේ වටිනාකම ගත්තොත් සර් අයිස් වල වටිනාකම රුපියල් මිලියන 524ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. ඒකම ගංජා කුෂ් වගේ වද්‍රව වැටලීම් ගත්තාම සර් වැටලීම් 2075ක් කරලා තියෙනවා. ඒ ප්‍රමාණය කිලෝග්‍රෑම් 9.7ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. වෙළඳපොළ වටිනාකම ගත්තොත් සර් මිලියන 48කට වැඩි ප්‍රමාණයක් සර්. ඒකම සර් කොකේන් ගත්තත් මිලියන 12ක වගේ ප්‍රමාණයක්, හෂීෂ් මද්‍රව්‍ය ගත්තොත් සර් මිලියන 4ක වගේ ප්‍රමාණයක් අපි අතුරුදහන් කරන් තියෙනවා සර්. මේ වැටලීම් සියරම 12608ක් කරලා තියෙනවා සර්. මේක මුළු විෂ මද්‍රව්‍ය බර ප්‍රමාණය ගත්තොත් සර් කිලෝ 119ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්.
3: මේක තමයි මේ වෙලාවේ අපේ රටේ තියෙන විශාලම ව්‍යසනය. මේක මැඩ පවත්වන්න ඕන. මේක මැඩ පවත්වන්න පුළුවන්. හැබැයි අපේ ජනතාවගේ රාජ්‍යාන්තර සහය මේකට අවශ්‍යයි.
0: ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන වෙන් කිරීමට රාජ්‍ය සූදානම් බවත් එවෙනුවෙන් ජාතික සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
3: අපි ක්‍රීඩා සංස්කෘතිය කියලා ඇත්තටම අපේක්ෂා කරේ ක්‍රීඩා පිටි හදන එකම නෙවෙයි. ඒක ඊට වඩා වෙන සංකල්පයක්. මිනිස්සු අතර ක්‍රීඩාව තමන්ගේ සංස්කෘතියේ කොටසක් බවට පත් වෙනවා. දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වෙන්නේ කොහොමද? ක්‍රීඩාව. ඒක තමයි අපිට සංස්කෘතියෙන් වශයෙන් අවශ්‍ය. මේ වෛද්‍ය ගැට විශාල ප්‍රමාණයක් මතුවලා තියෙන මොකක් නිසා නිරෝගී සම්පන්න ජීවිතයක් නොමැතිකම මේ ක්‍රීඩාව ප්‍රතිත් ක්‍රීඩාව නැමැති. හැබැයි අපේ ගමක කෙනෙක් ගහනවා මේ බැරි වෙලාවත් උදේ නැගිටලා ඇවිදින්න පටන් ගත්තොත් එයාට නේ අමුතු ලෙඩක් හැදුනා වගේ තමයි එයා දිහා බලන්නේ. ඇයි? ඒක සංස්කෘතියක් බවට පත් වෙලා නැහැ. අන්න ඒක වෙනස් කරන එක තමයි ක්‍රීඩා සංස්කෘති වැඩපිළිවෙලේ අරමුණ. කොහොමද අපි සංස්කෘති මේක? ඒක මතවාදයක්. ඒක සංකල්ප ගොඩනැගීමක්. මේ ඒ නිසා අපි හිතන්නේ ටිකක් පළාත් දිස්ත්‍රික්ක ඇතුළ මේ දිස්ත්‍රික් සැලැස්මක් අපිට අවශ්‍යයි. කොහොමද සංකල්පයක් ලෙස අපි මිනිස් ආකල්ප පරිවර්තනයක් ඇති කරන්නේ කොහොමද අපි ක්‍රීඩාව පිළිබඳව? මෙන්න මේක තමයි අරමුණ. ඒක සැලකිත ප්‍රමාණයකින් විනය, ඒකෙන් අපිට නිරෝගී සම්පන්න ජීවිතයක් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවකට සැලකිත මුදල් ප්‍රමාණයක් අපේ ක්‍රීඩා සංස්කෘතියට වෙන් කරන්න ලෑස්ති. හැබැයි ඒකෙන් තේරුමක් නෑ අපෝ පිට්ටනි හදන එක නම් බෝල බෙදන එක නම්. ඒ නිසා ඒ සංකල්පයට මම හිතන්නේ මේ ආයතන තුන බෙදකන ලැබෙනවා හුදු කදමුනේ.

0: සමහරු කලබල වෙලා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සටහන් කළා තියෙන්නේ. අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: Extending retirement age of judges, part of board judicial and legal reforms, LPMZ. BASL unanimously oppose judges' retirement age extension. Let's see more details about it in Sinhala.
0: අපේ අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රවෘත්තියට. අපි නඩු ප්‍රමාද යොමු කරන පියවරක් ජනවරමේ නීතිඥයෝ කියයි දූෂිත දේශපාලකයන්ගේ නඩු ඉක්මන් වන නිසා සමහරු කලබල වෙයි කියලායි වාර්තාව. වෙනසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම, මේ අවස්ථාවේ අධිකරණ ක්‍රියාවලියේ නඩු ප්‍රමාදය, නඩු ඉක්මන් කිරීම සහ යුක්තිය ඉක්මනින් ජනතාව සඳහා ප්‍රවිෂ්ට කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පිටුබලයක් වන බව ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ අකලංක උක්පත් මහතා සඳහන් කර තිබෙනවා. අධ්‍යක්ෂ සහිත විනිශ්චයකරුවන් තවදුරටත් සේවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් වන අවශ්‍යතාවය දියුණු රටවල දැක තිබෙන බවද සඳහන් කළ අකලංක ඔක්වත් මහතා රාජ්‍ය බලාපොරොත්තු වන එම අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා ජනවරමේ නීතිඥයෝ මේ අවස්ථාවේ පෙළ ගැසී සිටින බවද නීතිඥ සඳහන් කර තිබෙනවා කියලයි එහිදී වැඩිදුරටත් සඳහන් කළ තිබෙනත් එකම නීතිඥ සංගම් සභාපතිවරයා සඳහන් කළ තියෙන්නේ තීරණයට අපි විරුද්ධයි, අපිට මඩ ගැහුවත් අපි අපේ ගමන යනවා. සුභාෂිනී සේනානායක වාර්තාවද දිනමින පුවත්පත වෙනුවෙන් ඇතුළත් කළ තිබුණේ මෙරට සමස්ත විනිසුරුවරුන්තුමන්ලා ඇතුළු මුළු නීති ක්ෂේත්‍රයේම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැන්වීමේ රජයේ දූරදර්ශී නොවන තීරණයට විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සඳහන් කර තිබෙනවා. විනිසුරු හඬ නියෝජනය කරන්නේද නීතිඥ සංගමයේ බව කියා සිටි ඒ මහතා සියලු නීතිඥවරුන් එකෙක් හැර මෙම යෝජනාවට විරුද්ධත්වය පළ කර තිබෙන බවද සඳහන් කළා. තම වෘත්තීයත්වයේ ගෞරවයේ දීනත්වය ව්‍යවස්ථාමය වගකීම සැබෑ ලෙසම අගේ කරන කිසිදු නීතිඥවරයෙකුට හෝ නීතිඥවරයෙකුට මෙම රජ්‍ය යෝජනාවට සහය දැක්වීමට නොහැකි බව කී ඒ මහතා තමන් නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස සියලු දෙනාගෙන් විමසා සිටි බවත් එය විමසු අවස්ථාවේ සියලු දෙනා අත්වසවා විරුද්ධ බව කියා සිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ.
1: Economy resilient despite shocks. S&P keeps CCC+ rating unchanged. Reflects stronger foreign exchange liquidity. TNC rating upgraded from CCC+ to B-. Significant achievement for economic recovery. Chodyogihan.
0: ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමවල සුවිශේෂී ප්‍රගතියක් CCC+ ලෙස තවදුරටත් තහවුරු වෙයි කියලා සඳහන් කළ තුන මම දැක්ක ඊයේත් මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ඊයේ දවසේදීත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව සඳහන් කළ තිබුණා. දැන් අද දවසේදීත් වාර්තා කළා තිබෙනවා. ඒ වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් අද දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තිබුණා. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුව ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීමවලට අනුව මේ වසරේ ජූලි මාසයේ වන විට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමවලින් ශ්‍රී ලංකාව පෙර පැවති CCC+ තත්ත්වයේ අඛණ්ඩව පවතින බව හෙළිව ඇතැයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ආර්ථික කම්පන කිහිපයකට මුහුණ දී තිබියදීත් මෙවැනි තත්වයකට අඛණ්ඩව පවත්වා ගැනීම රජයේ ආර්ථික කළමනාකරණයෙහි සුවිශේෂී ජයග්‍රහණයක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණේ.
2: ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම, ඒ වගේම විදේශ විනිමය ගෙවීම් පිළිබඳ කියන කාරණාවලදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් කියන ආයතනය විසින් සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව 2026 ජූලි මාසයේදී ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීමේ කලින් තිබිච්ච මට්ටමේම පවත්වාගෙන තියෙනවා. අපිට ඒක හැකියාව ලැබිලා තියෙනවා CCC+ කියන තත්ත්වය. විශේෂයෙන් අපිට ඒක වැදගත් වෙන්නේ ආණ්ඩුවට මේ හැකියාව ලැබෙන්නේ ඒ ණය ශ්‍රේණිගත කිරීමේ ස්ථාවරත්වයේ එහෙමම පවත්වාගෙන යන්න විශාල බාහිර කම්පන දෙකකට මුහුණ දෙන තත්වයකදී. එකක් තමයි අපි කවුරුත් දන්නව දිත්වා සුලිකුණාටුවෙන් මුළු ලංකාවටම ඇතිවෙච්ච කම්පණයෙන් ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වුණා. අපි ඒ සමනය කරගත්තා, ඒ වගේම නිසි ක්‍රියාමාර්ග ගත්තා, ඒ වගේම ඔරොත්තු දීමේ හැකියාව, ඒ කියන්නේ අපේ ආර්ථික ගමන් මාර්ගය වෙනස් කරගන්නේ නැතුව, හකුලන්නේ නැතුව ඉදිරියටම අරගෙන යන්න අවශ්‍ය වෙන විදියට ඔරොත්තු දීමේ හැකියාව රට තුළ නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ශ්‍රේණිගත කිරීම පල්ලහැට වටන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. ඒත් එක්කම මැද පෙරදිග ඇතිවුණු මේ යුදමේ තත්ත්වෙදී එක තාමත් පහව ගිහිල්ලා නැහැ. ඒ වගේම මෙතන විශාල අවදාන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ වැනි තත්ත්වයකදී පවා අපි පවත්වාගෙන ආපු මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් විදියටත්, නිසි ආණ්ඩුකරණයේ ප්‍රතිඵලයක් විදියටත් ණය ශ්‍රේණිගත කිරීමෙන් අපි කලින් තිබිච්ච තත්ත්වෙම ආරක්ෂා කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒක අපි විශේෂ ජයග්‍රහණයක් විදිහට දකිනවා. විශේෂයෙන් S&P තවත් අපිට ශ්‍රේණිගත කිරීමක් කරනවා, ට්‍රාන්ස්ෆර් ඇන්ඩ් කන්වර්ටබිලිටි රේටින් කියලා, කියන්නේ හුවමාරු සහ පරිවර්තනයේ ශ්‍රේණිගත කිරීම. ඒකෙදි සිද්ධ කරන්නේ ආයෝජකයේ තමුන්ගේ මුදල් කිසියම් රටකට අරගෙන ගියාට පස්සේ ඒ රට ඇතුලේ ආයෝජනය කරලා ලාභ උපයෝගුවාම ඒ ලාභ තමුන්ට අවශ්‍ය වේලාවකදී නැවත තමුන්ගේ රටට අරගෙන යන්න හැකියාව තියෙනවද, ඒවා විදේශ විනිමය බවට පත් කරගන්න පුළුවන්ද. ඒ වගේම ඔවුන් ලබාගත්තු ණය ආපසු ගෙවන ණය, පොලී ආපසු ගෙවන ණය, සේවාකරණය සඳහා දේශීය මුදල් විදේශීය මුදල් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව, ඒ වගේම මේ ආයෝජනයන් නිසි පරිදි ගෙන යාමේ හැකියාව තියෙනවද කියන එක තමයි මේ හුවමාරු සහ පරිවර්තනයෙන් බලන්නේ. එතන අපිට විශේෂ ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. 2025ට සාපේක්ෂව 2025 දී තිබුණේ CCC plus කියන තත්වේ, එය අපි B ඍණ B minus කියන තත්වයට දියුණු වෙලා
0: තියෙනවා. එතකම මේකල මම ලංකාදීප පුවත්පත්තර අවධානය යොමු කරනවා. කෑම මිල ඉහළ ගියත් පඩි වැඩි වී නැහැ. ලංකාවට ජූනි ජනවාරි සාගත අවදානමක් 115ක පිරිසකට මානුෂීය ආධාර දෙන්න වන ලකුණු අමරිකානු සංවිධානයක් අනතුරු අංගවයි කියලා විමුක්ති S රොඩ්‍රිගුවත් දවසේදී ගෙනෙන වාර්තාවේ සටහන් වෙලා තිබුණා. එකොත් ජූනි මාසයේ සිට එළඹෙන වසරේ ජනවාරි මාසය දක්වා කාලයේදී මෙරට 110,15 තතුරු ජනතාවකට ප්‍රමාණවත් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම සඳහා මානුෂීය ආධාර අවශ්‍ය වනු ඇතැයි USAID සංවිධානයේ ආධාර මත පිහිටුවා ඇති සාගත පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය පුරෝකථනය කර තිබෙනවා. එම අවශ්‍යතාවය වෙළඳපොළ මත යැපීම වැඩි එළඹෙන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී දැඩි වනු ඇති බවද එම ජාලය ප්‍රකාශ කර තිබුණා. ඉහළ යන ආහාර මිලට සාපේක්ෂව මෙරට බොහෝ ජනතාවගේ වැටුප් වර්ධනය වී නොමැති බවද එම ජාලය සඳහන් කළා. ආර්ථික අර්බුදය පැවති කාලයට සාපේක්ෂව නගර සහ නගර ආසන්න දිස්ත්‍රික්කවල වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් වර්තමානයේ වන විට නිර්මාණය වී ඇතත් ඉහළ ගොස් ඇති ආහාර මිල ප්‍රවාහන ගාස්තු, විදුලි සහ ජල ගාස්තු මෙන්ම ණය ආපසු ගෙවීම් කැපීම් වලට සාපේක්ෂව එම රැකියාවල වැටුප් වර්ධනය වී නැතැයි සාගත පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ ජාලය ප්‍රකාශ කරනවා. අඩු දවස් පඩි සහ දුප්පත් පවුල් වලට දරාගත නොහැකි ආහාර මිල හේතුවෙන් ඇතැම් දුප්පත් පවුල් කුසගින්න නිවා ගැනීම සඳහා ගන්න ආහාර ප්‍රමාණය හෝ වේල් ගණන අඩු කිරීමට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා සිදු කරන වියදම අඩු කිරීමට පෙළඹී ඇති බවද එම ජාලය වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. ඒකම මේකලා මේ ලංකාදීප පුවත්පත් තවදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙනවා. USAID සංවිධානයේ ආධාර මත 1985 වසරේ පිහිටුවා ඇති සාගත පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය ලොව පිළිගත් ආයතන අතුරින් එකක් කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: දිවයින පුවත්පතටයි මේ අවධානය. රජයේ වී ගබඩා පහක් වහලා මිනිපේ ගොවීහු අතරමැදි ග්‍රහණයට අද නිමල් ගුණතිලකයි දිවයිනට මේ වාර්තාව අරගෙන එන්නේ. රජයේ වී ගබඩා පහක් මෙතෙක් විවෘත නොකිරීමෙන් මිනිපේ මහගොවි ව්‍යාපාරයේ වී කිලෝවක ගැනුම් මිල රුපියල් 90-95 අතර මිලක් දක්වා පහළ දමා ගොවින් සූරා කන බවත්, ගොවි පවුල් 15,000ක් අතරමැදියන්ගේ සහ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ගේ ග්‍රහණයට හසු කරගෙන සිටින බවත් සමස්ත ලංකා ජාතික ඒකාබද්ධතා ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා සඳහන් කළා කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: රුධිර පරීක්ෂාවට වැඩිපුර අය කළ වවුනියාවේ රෝහලකට 105ක දඩ. අද රන්මලී සෝමසිරි වාර්තාව ගෙනවිත් තිබුණේ දිනමින පුවත්පත වෙනුවෙන්. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් දවසේදී සඳහන් කරලා තිබෙන තොරතුරු වලට. රුධිර පරීක්ෂාවට රුපියල් 150ක වැඩිපුර මුදලක් අය කළ වවුනියාවේ රෝහලක් සම්බන්ධයෙන් තමයි මේ විදිහට දවසේදී වාර්තා කරලා තිබුණේ. මේ සම්බන්ධයෙන් දවසේදී ඩේලි නිවුස් පුවත්පතත් මේකලා තොරතුරු සඳහන් කළ තිබුණා. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න කලින් අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: 500,000 rupees fine for overcharging FBC test in Vavaniya. For the more detail, a hospital in Vavaniya has been imposed a 500,000 rupees fine charging the above the stipulated rate for a full blood count test. Let's see more details about it in Sinhala.
0: රුධිර පරීක්ෂාවට රුපියල් 150ක වැඩි මුදලක් අය කළ වවුනියාවේ පිහිටි රෝහලකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය පියවරගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වවුනියාව දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් කළ බැටලීමකට අනුව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා. පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මගින් සිදු කරනු ලබන රුධිර පරීක්ෂාවන් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මගින් පනවා ඇති පාලන මිල රුපියල් 400ක් බවයි සඳහන් වන්නේ. එම මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් අය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති විධිවිධාන අංක 67 උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම රෝහලට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා කියලයි අද දින මෙනපුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.
3: මෙව තමයි අද ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් කළ තින් අපේ කෙටි විරාමයක් ගන්න සෝදානම්. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් රසක් ඔබ වෙත ගෙන එන්න අපේ සෝදානම් වෙලා එනවා. රැඳි සිටින්න FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සැලට් එක.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: വില ഉദാസനഹായ വിനാടിത്യസ്തക്കായ അപ്പി സൂദനം ചാതികളു തരമാണ്ടി യദവസതി ദിനും അതിനിലതിലു തരായിപ്പാത്തുല നില പ്രതിപല സതഹൻ കരണി യദവസതി ചാതികളു തരമാണ്ടിലെ വിലദീഗത്തുലു തരായിപ്പാത് ഗാന്നത്തട അപ്പി സൂദനം യദവസതി ചാതികളു തരമാണ്ടിലെ പ്രതിപല മേ വിധിഹട സതഹൻ കരണത യ മഹജന സമ്പത് ക്രിയാത്മകുണ ചാഗ്രഹി ഹൈദഹസ്തി സിഹരതുംഗണ ദിനും വാരെ വിധിഹട ചോലി മാസേ വിസനം വനി ബദാദാ ദവസ യദവസ യദവസതി മഹജന സമ്പത് ചാഗ്രഹി ഇംഗ്ലീഷ് അക്ഷര ബാട പത്തുനേ ഇ ഇംഗ്ലീഷ് അക്ഷര ചാഗ്രഹി അങ്ക സതഹന വനവാങ്ക අංක 9 අංක 2 නැවතත් අංක 2 අංක 5 සහ අවසානයේත් අංක 5 ඊ දවසේදී මහජන සම්පතල උතර ඒ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහි අංක බවට පත් උනේ.
1: ගොවිසෙත 4505 වන ජයග්‍රාහි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා එල් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහි අංක සටහන් වෙනවා අංක 7 අංක 15 අංක 36 සහ අවසානයේට අංක 50.
0: മെഗാപവർ ഉത്തരയേറ്റായി അപ്പി അവധാനം കരണ ദിദാസായ്സേ കൊളസോന ദിനും വാരി ദിവസത്തി ക്രിയാത്മകുണ ജാഗ്രാഹി ഇംഗ്ലീഷ് അക്ഷര സി ഇംഗ്ലീഷ് അക്ഷര വേദി ജാഗ്രാഹി സുപിരി അങ്ക വിസിഹൈ ജാഗ്രാഹി അങ്ക സതഹൻ വനവ അങ്ക 13 അങ്ക 15 അങ്ക 50 സഹ അവസാനിട്ട അങ്ക 80.
1: දර නිධානය 2293 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා අයි ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහි අංක අංක 17 අංක 18 අංක 66 සහ අවසානයේට අංක 67 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහ 1572 දිනුම් වාරයේ ජයග්‍රහි ලග්න සංකේතය බවට පත්ුනේ කුම්භ ලග්න සංකේතයේ ජයග්‍රහි අංක සටහන් වනවා අංක 10 අංක 11 අංක 15 සහ අවසානයේට අංක 26.
1: හඳහන එහෙම වෙනකොට අද සම්පත 838 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුණා ඊ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 2 නැවතත් අංක 2 අංක 5 සහ අවසානයටත් අංක 5 විදිහට.
0: NLB ජය ජයග්‍රහි 531 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා බලන්න ඔබේ ලොතරැයි ප්‍රත්‍ය සටහන් වෙලා තිබෙන ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වලා තිබුණේ B ඉංග්‍රීසි අක්ෂරයද කියලා ජයග්‍රහි අංක විදිහට අංක 0 අංක 2 නැවතත් අංක 2 සහ අවසානයට අංක 6.
1: සුබ දවසක්. 379 වන ජයග්‍රහ දිනුම් වාරයේ මකර ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහ අංක අංක 11 අංක 31 සහ අවසානයේට අංක 39. ඒත් එක්කම සුබ දවසක්. 379 වන දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය 7841 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතිකලතරේ මණ්ඩලයේ ලුතරයිපත් වැඩි වැඩියෙන් බෙලදී ගන ලක්ෂණ මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලා උදෑසන 6යි
1: විනාඩි 34යි.

0: ලකන මෝර්නින් න්ියුස් වලට අගනින වෙලාවදී 6 විනාඩි 39යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියට හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: වෙලාවදසන 6යි විනාඩි 42යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන සාමාන්‍යයෙන් මේකලා මේ අපි ওই විශ්‍රාම වයස ගැන කතා කරාට පස්සේ ගොඩක් දෙනා මේ දවස්වල අවධානය යොමු කරේ මේ විනිසරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි දැන් අපි දන්නා විශ්‍රාම වයස ගැන කතා කරාට පස්සේ අපි රාජ්‍ය සේවකයන් ඒ වගේම නිකුත් සේවකයන් විශ්‍රාම ගන්නවා. ඒ වගේම මේකලා දැනගෙන හිටියද මේ අශ්වය විශ්‍රාම යනවා කියලා.
1: මම දැක්කද දෙවෙන පුවත්පත මේ සම්බන්ධයෙන් ලිපියක් සටහන් කරලා තියෙනවා කියන්නේ.
0: අද සටහන් කරලා තිබෙනවා පොලිස් අශ්වය 25ක් පෙන්ෂන් යති. අද නෝමන් පල්ලිහවඩන තමයි වාර්තාව දෙවෙන පුවත්පත වෙනුවෙන් ගෙනන් තියෙන්නේ. කියන්නේ සතුන්ටත් පෙන්ෂන් යන වයසක් තියෙනවා මේකලා. අපි බලමු අවධානයමු කළා දෙවෙන පුවත්පතට පොලිස් අශ්වාරෝහකංශයේ අශ්වයන් 25 දිනක පමණ ළඟදීම විශ්‍රාම යැවීමට කටයුතු යොදා තිබෙනවා කියලායි වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු තවත් අතුල් පිටුවලට අවධානය යොමු කරලා මෙසේ විශ්‍රාමයන් අශ්වයන් වෙනුවට අලුතින් 30 දිනක පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී කොදිවෙන පුවත්පතට සඳහන් කරලා තිබෙනවා. ලැබෙන ආරංචි පරිදි අලුතින් අශ්වයන් ගෙන්වා ගැනීම සඳහා මිලියන 10ක් 12ක් අතර පමණ මුදලක් වේදම් වනවා. පොලිස් අශ්වාරෝහකංශයේ අශ්වයන් 40ක් පමණ ඇති අතර ඉන් අශ්වය 25 දිනක පමණ මෙසේ විශ්‍රාම යවනු ඇති බව සඳහන්. මෙම අශ්වයන් නෙදර්ලන්තයෙන් හෝ ප්‍රංශයෙන් ගෙන්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කරලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත. අද ලංකාදීප පුවත්පත සඳහන් කරලා තියෙනවා කුඩා වැව් හිඳෙන ලකුණු වතුර පරිස්සම් කරන්න වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් සඳහන් කරනවා කියලා තමයි අද තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත් අපේ වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරමු. එල්නිනෝ තත්ත්වය හමුවේ රට පුරා වැව් ධාරිතාවක් ඇති වැව් සිඳී යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගේපොළගේ මහතා සඳහන් කරනවා. එල්නිනෝ තත්ත්වය හමුවේ ජලාශවල ධාරිතාව ශීඝ්‍රයෙන් අඩුවන හේයින් වගා කටයුතුවලදීත් අනෙකුත් කටයුතුවලදීත් ජලය අර පිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සමස්ත වාරිපදතේ ජල ධාරිතාව සහ වර්ෂාපතනයේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවහොත් මහකන්නේදී වගා කළ යුතු බිම් ප්‍රමාණය පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි කී ඒ මහතා ඔක්තෝබර් මාසයේ නැරඹෙන මහකන්නේට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවා තබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයිද සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සටහන් කරන්නේ.
0: දිනමින පුවත්පත අද වාර්තා කළ තිබුණා මේ කලාව තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාන මන්දක දිවේන පුවත්පතේ සඳහන් කළ තිබුණා මේ එල්ලිනෝ තත්ත්වය හමුවේ මහකන්නේ ඔක්තෝබර් මුල සිට කියලා එමෙද වසන්ත සමරසිංහ මහත්මයා කියන කතාවකුත් අද දිවේන පුවත්පත සඳහන් කළ තිබුණා. එතකම අවධානය යොමු කරන සූදානම් අද දවසේදී දිනමින පුවත්පතට දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා උපාලි කරුණාරත්න ගිරණ වාර්තාවක වැස්ස වැඩි වේ ඉදිර දින කිහිපය තුල දිවේනේ නිරත දිග ප්‍රදේශයේ වැස්ස තත්ත්වයේ තර්මක වැඩිවීමක් අපේක්ෂා කරනවා. අද දිනේ බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරළිය ගාල්ල සහ මාතරු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව සඳහන් බස්නාහිර සහ සබරගම පළාත්වලත් මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කළ තිබෙනවා. දිවෙනේ සසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. අදනේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා කල්පිටියේ සිට මන්නරම දක්වා කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා වෙරළට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 60 අතර දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශවල විටින් විට රළුවීම් සිදුවනවා. ඒ පිළිබඳව දිහිවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. රට හරහා පවතින සක්‍රීය නිරත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු මැද සක්‍රීය වයඹ සහ මධ්‍යම පළාත්වලත් සහ රත්නපුර මොණරාගල හම්බන්තොට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං ඇතිවිය හැකි කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
1: ඔව් ගැහනේ ඒත් එක්කම අද දිවයින පුවත්පත සඳහන් කරනවා නියගේ හමුවේ මොණරාගලට උග්‍ර ජල හිඟයක්. අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියගේ නිසා දිස්ත්‍රික්කයේ කුඩා වැව් රාශියක් සිඳී ගොස් තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් ඔබට සඳහන් කළා. වගේ අද එල්ලිනෝ හමුවේ මහකන්නේ ඔක්තෝබර් මුල සිට කියලා එමැති වසන්ත සමරසිංහ කියන කතාවකුත් අද චමින්ද සිල්වා දිවෙන්ට කියන වාර්තාවේ සටහන් වෙලා තියෙනවා.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් දිනමෙන පුවත්පතට පානදුර බලානේ කොස්තාපල් T56 අවියෙන් පපුවට වෙඩි තබාගෙන මැරිලා කියලාද වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු බිමල් ශාමන් ජයසිංහයි වාර්තාව ගෙන වෙත් තිබුණේ. අපි අවධානය යොමු කරනවා දිනමෙන පුවත්පතේ ඇතුල් පිටුවලට. පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ සේවය නිරත පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරිය සඳහා ලබාගත් T56 ගිනි අවියෙන් ඒ අලුයම පපුවට වෙඩි තබාගෙන සිය දෙවි නසාගෙන ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කරනවා. මේගොස් සතේ පේරාදෙණිය මුර්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි උඩුකුඹුර ගෙදර මිලාන් දිල්හාර නැමැති 28 හැවිරිදි කොස්තාපල්වරයෙක් එම කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයෙකු පෙරේදා සවස 6 සිට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ප්‍රධාන ගේට්ටුවේ රාජකාරිය සදා යොදවා තිබී ඇති අතර ඔහු අලුයම 4ට පමණ මුරකුටියේ ඉදිරිපස තාප්පේ අතරදී සිය පපු ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එම අවස්ථාවේදී අනිකුත් කොස්තාපල්වරයාද මුරකුටිය තුල රැඳී සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා. බරපතල තුවාලද කොස්තාපල්වරයා පානදුර මූලික රෝහල්ට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරනවා. ගිනි අවියෙන් වෙඩි ප්‍රහාර 4ක් ඔහුගේ පපු ප්‍රදේශයට එල්ල වී ඇති අතර පපු ප්‍රදේශයට එල්ල කරගත් උණ්ඩවලින් විසි වූ කොටස් අසලව බිත්තියට හා දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නාම පුවරුවටද වැදී ඇතැයි පොලිසිය සඳහන් කරනවා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරන්නේ.
1: එතකම ගියන අද සඳහන් වෙනවා දිවයින පුවත්පතේ මේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 83,661ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා කියලා, මරණ 61ක් කියලයි සඳහන් වෙලා තියෙන්නේ. ප්‍රතිප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වායි වාර්තාව අරගෙන ඉන්නේ. මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 83,661 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ කියලා අද දිවයින පුවත්පත ඇතුළු අනිකුත් සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: ශ්‍රී ලංකාවට තවත් මෙට්‍රෝ බස් 104ක් කැවෙත් සුභාෂිනී සේනානායකයි වාර්තාව ගැන විතින් මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතට අවධානය යොමු කරන කලින් අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: 100 more metro buses arrive for the more in detail 104 new metro buses imported to enhance the country's public transport service arrived in the country yesterday. The fleet of 104 modern buses will be deployed for services in the western province. Let's see more details about it in Sinhala.
0: මෙරට පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීමට අනනය කරන ලද නව මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව ඊයේ මෙරටට ළඟා වෙයි තිබෙනවා. මෙම බස් රථ චීනයේ සිට මෙරටට රැගෙන වී තිබුණු අතර මෙම බස් රථ සම්බන්ධයෙන් වූ ගිවිසුම පසුගියදා ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් අත්සන් කරනු ලැබුවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරන බස් නාහිර පළාත කේන්ද්‍ර කර ගැනීමෙන් මෙම බස් රථ දහවනේට එක්කිරීමට නියමිතයි කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට එක. අපි ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට එක එකතු වෙන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මෝර්නින් නිවුස් සලට අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 51යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලකන්ඩ රේඩියෝ ITN.

0: Around the World. වලව දසන 6 විනාඩි 55යි අපි සූදානම් දවසේදී විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: දින පහක తాවකාලික යුද විරාමයේ අවසන් වේ ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට ඉරානයෙන් මිසයිල් ප්‍රහාරයක්. ඉරාන ආරක්ෂක හමුදාවෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට එල්ල වූ හදිසි මිසයිල් ප්‍රහාරයත් සමග ඇමරිකාව සහ ඉරානය අතර දින 4ක తాවකාලික යුද විරාමයේ නිමාවටපත් වූ බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. එම හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් බැලස්ටික් මිසයිල් ප්‍රහාර කිහිපයක් මෙල්ල වී ඇති අතර ඇමරිකානු මධ්‍යම හමුදා ආනදෙන නිලධාරීන්ගේ මධ්‍යස්ථානය නිවේදනය කරලා තියෙන්නේ බැලස්ටික් මිසයිල් පහක් විනාශ කරමින් හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය ගත් උත්සාහය ව්‍යර්ථ කළ බවයි. එතකම අද සඳහන් වෙලා තිනවා ඕමානයේ හෝමුස් යෝජනාව ඉරානය ප්‍රතික්ෂේප කරයි. තෙල් නැව් තුනකටත් පහර දෙයි කියලාද චාරුපත් සමගින් තොරතුරු සටහන් වෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය බෙදා ගැනීම සඳහා ඕමානය ඉදිරිපත් කළ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසීම් ගර්බාබදී මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. ඒ වෙනුවට හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය ඉරානයටත් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බෙන් පිහිටි මුහුදු සීමාවේ පාලනය ඕමානයටත් යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඊයේ දවසේදී වාර්තා වුණා ජපාන භූකම්පනයක් සම්බන්ධයෙන්. අද ඒ සම්බන්ධයෙන් තොරතුරුත් සටහන් වෙලා තිනවා විදේශ තොරතුරු විදිහට. ජපානයේ භූකම්පණයෙන් 13 දෙනෙක් මරුට අතුරුදන් වූවන් සොයා අඛණ්ඩ මෙහෙයුම් කළද චෛරූපත් සමගින් ඒ සම්බන්ධයෙන්ුත් තොරතුරු සටහන් වෙලා තියෙනවා. එතකම පාකිස්තානයේ 107ක් ගං වතුරට බිලි. පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා ගං වතුර තත්ත්වයේ හේතුවෙන් මාසයක් ඇතුළත අවම වශයෙන් පුද්ගලයන් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බව රට ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශ කර බවයි සඳහන් වෙන්නේ කියලායි අද සඳහන් කළ තියෙන දිනමින පුවත්පත විදේශ තොරතුරු විදිහට.
0: අපි විදේශ තොරතුරු වලින් යන්නේ ක්‍රීඩා පිටුවට. වර්තාවන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. ස්පෝර්ට්ස් රවුන්ඩප්. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. ඊ දවස්ෙදී LPL තරගය සම්බන්ධව සඳහන් කළ දුන්නේ එක්කම අපි අවධානය යොමු කරනවා මේ රුමේෂ් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රසක් අද තරඟ බිමට කියලා වාර්තා කළ තිබුණා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තු සහිත මළලු ක්‍රීඩාවෙන් ඉසව් කිහිපයකට යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් අද තරඟ බිමට වාර්තා පිවිසෙනවා. එනෝ පසුගිය දිනවල ලොව වැඩිම අවධානයක් දිනගත් ශ්‍රී ලංකා හෙළ විසි කිරීමේ ශූර රුමේෂ් තරඟ සමග සුමේධ රණසිංහ තරඟාවලිය ආරම්භ කර හෙල්ල විසිකිරීමේ සුදුසුකම් ලැබීමේ වටයට එක්වනවා. මෙරට වේලාවෙන් 2:55 ඒකාණ්ඩ යටතේ ආරම්භ වන මේ තරගයේ ක්‍රීඩකයෝ 18 දෙනෙකු එක්වන අතර ඊට ඔලිම්පික් රන් පදක්කම් ලාභීන් වන ඉන්දියාවේ නිරාජ් චොප්‍රා සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් සමග ලෝක ශූරයා වන ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් ද එක්වනවා කියලායි වැඩිදුරටත් අද දවසේ සඳහන් වෙලා තිබෙන්නේ. කාලිංග කුමාර පෙරමි මීටර 400 සව්වෙන් අවසන් පූර්ව වටයට එක්වමින් 5:40 මේ සව්වේ අවසන් පූර්ව තරඟ තුනක් පැවැත්වෙන අතර කාලිංග තෙවැනි තරඟයට එක්වෙන අතර මූලික වටේ පසුදු තරඟයට එක් වූ කාලිංග හිදි තප්පර 46.28 කාලයක් සමග දෙවන ස්ථානය දිනා ගනිමින් මේ තරඟයට එක්ුණා කියලායි අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළා තියෙන්නේ. එතකම ඊයේ IPL ක්‍රිකට් LPL ක්‍රිකට් තරඟ වලියේ ප්‍රථම ශතකය ලබා ගැනීමට කැන්ඩි කණ්ඩායමේ ලහිරු උදාර සමත් වුණයි සම්බන්ධව තොරතුරු වාර්තා වෙලා තිබුණා මේකල.
1: ඔගේ අනද සඳහන් වන ඊයේ පස්වරුවේ පල්ලෙකලේ ක්‍රීඩාංගණයේදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහළ දුන් ගෝල් පිල කඩුලු තුනක් දැවී ලකුණු 208ක් රැස් කළ අතර එම ඉලක්කය හඹා ගිය කැන්ඩි පිල ඕවර් 18.5ක දී ජය හිමි කරගත්තේ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමින් කියලායි සඳහන් වෙන්නේ. මෙවර LPL තරඟාවලියේ පළමු ශතකය වාර්තා කරමින් ලහිරු උදාර ක්‍රියාත්මක කළ විශිෂ්ට ඉනිම හේතු වෙනුයි ගෝල් ගැලන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් ඔවුන්ට වාර්තා කරන්න හැකි වුණේ කියලා තද සඳහන් කරලා තියෙනවා.
0: ඔහු පන්දු 63ක දී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් වුණා ඊයේ දවසේදී. ඉතා විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළා. ඉතින්
1: 4:15ක් සහ 6:07ක් ඊට ඇතුළත්.
0: ඔව්. 6:07ක් ඊයේ දවසේදී ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. ඉතින් ඒ අනුව තමයි ඊයේ දවසේදී තරඟයේ ඒ විදිහට ජයග්‍රහණය කරන ලබන්නේ. අපි යන්න හදන්නේ පත්තරවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටුන්ස්
1: දිනමින අංජනගේ කාටුනේ අද මෙහෙම කියනවා. ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටවල් අතරින් හතරවෙනි තැන ලංකාවට. බංකොලොත්ම කරපු රටක්නේ කියලා සඳහන් වෙනවා දිනමින පුවත්පතේ.
0: අපි යනවා දිවෙන පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේට. නාමල් කියනවා එක එක ආයතන වලට මුදල් දීලා සමීක්ෂණ වාර්තා කරගන්නේ නැතුව පළාත් සභා ඡන්දය තියන්නලු. ඔව්. ඒක හොඳයි. සමීක්ෂණ වාර්තාවක් වෙයි කාට කාටත් කියලායි අද ශ්‍රී සමයන් කාටුනේන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම්මද මෙහිමයි කියන්නේ. ජනාධිපති මන්දිර පහක් හෝටල් කරනවලු. එතකොට සෑර්ලගේ ආණ්ඩුවක් ආවා මේ හෝටල් ජනාධිපති මන්දිර කරනවාද කියලායි සඳහන් වෙන්නේ.
0: අපි අද දිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් ලක්කන මෝනින් නිවුස් වලට නිමා කරනවා. වයසක අය පරිණතයි, ඒ නිසායි විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දික් කරන්නේ කියලා ඇමති හර්ෂණ කියන්නේ. රනිල් සීයට මොනව හිතනව ඇද්ද? අද Facebook කාටුනෙන් කියලා තින් ලක්කන මෝනින් නිවුස් වලට අපි අද මේ විදිහට නිමා කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහයි.
1: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
3: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශකහතක
7: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: 7:09 good morning සුබෝදසනක්
9: good morning සුපර්ම සුබෝදසනක් වෙන්න ඕනේ
8: අද ජූලි මාසයේ 30 වෙනිදා මේ මාසෙත් තව එක දවසකින් ඉවර වෙනවා
9: මේ මාස පටන් ගත්තා විතරයි මතක දැන් ඔන්න අන්තිමටත් ඇවිල්ලා තියෙනවා කාලෙක් මන්ට යනවා
8: මේ අද දවස පටන් ගන්න මට හිතුණා මෙන්න මෙහෙම මේක ප්‍රසිද්ධ කියමනක් වාහලේති නමක තියෙන උජාරුව මොකක්ද රෝසමල නිකම්ම නමකින් හැඳුන්වුනත් එකම සුවඳය මේක මේ රෝමියෝ සහ ජුලියට් නාට්‍ය දෙබසක්
9: හරි
8: ෂේක්ස්පියර්ගේ නේද පිටපතක තිබුණ එක්තරා අදහසක් ඒ කියන්නේ නමක හැම උජාරුවක් නැහැ කියලා කියන්නේ
9: හරි
8: දැන් ඔයා ඔයාගේ නම ගැන ආඩම්බර වෙනවනේ දැන් කවුරු හරි කෙනෙක් තමන්ගේ නම ගැන ආඩම්බර වෙනවා. ඒ කියන්නේ නම කියන දේ නෙමෙයි. දැන් අර රෝසමල කියලා කිව්වම රෝසමල කියන නම නෙමෙයි. ඒ රෝසමලේ තියෙන සුවඳයි නේද?
9: ඔව්.
8: ඒකට වටිනාකමක් එකතු කරලා
9: තියෙන්නේ.
8: ඔව්. එහෙම නැත්නම් පෙනුම.
9: ඔව්.
8: ඒ නිසා මේ නමකට උනත් යම්කිසි වටිනාකමක් ආරෝපණය වෙන්නේ ඒකේ ස්වභාවය අනුව.
9: අනිවාර්යයෙන්.
8: මිනිස්සෙක් නම් යාගේ තියෙන ගතිගුණ අනුව. නම ගුණ පාල වුණාට වැඩක් නැහැ කිසිම ගුණයක් නැත්තම්. අර පිං මාළු වලේ කුසල් හා මාළු බානම සින්දු මතකයි
9: අනිවාර්යයෙන් මේ විදිහට නා
8: ඔව් ඒ නිසා තමන්ගේ නම ගැන උජාරුවක් ඇති කරගන්න පුළුවන් තමන්ගේ ක්‍රියාවත් ඒ විදිහටම
9: තියෙනවනේ
8: එහෙනම් සත්‍යපාල නිතරම බොරුණං පචණං විදින්නේ තේරුමක් නැහැ
9: නැට
8: ඒ නිසා නමකට වටිනාකමක් හදාගන්න තමන්ගේ ක්‍රියාවට පුළුවන් සුබෝදසනක් එහෙමනම් අපි අද දවස පටන් ගන්නවා අලුත් සතියක් පටන් ගත්තා වගේ හැඟීමක් දැනෙන්නේ
9: මටත් එහෙමයි නිකන් සඳුදා වගේ එකක් දැනුනේ
8: ඔය දවසේ අපි නිවාඩුවක් ගත කළානේ ආවේ
9: දන්සල් එහෙම වඳින්න ගියාද
8: ඔව් එහෙම දන්සල් දීපුවා හිටියා දැන් අර පොසොන් දවසට එක දිග්ගට හැමතැනම දන්සල් තිබ්බට නේද ඊයේ ඉඳ හිට අපිට දන්සල් කීපයක් දකින්න තිබුණා
9: ඒ වුණාට වංගියේ පැයක් ඇතුළත දන්සල් 10ක් වන්දා
8: කෑම කොහෙද වාර හිතද උදේ 10 වෙනකන් අපිත් එක්ක ඉන්න

0: ਨਾ ਨੇ ਭਲੇ ਅੰਡ ਪੈਂਦਾ
1: ਇਹ ਮੰਗ ਹਿੰਦਾ ਨਾ

0: Good morning, Subudasanak.
1: Natuwa bari mang ano, Prada.
0: May. Then may dao sula rasne ni. Hari?
1: Yes.
0: May rasne ta, api hemo monohar vikalpaya khoye na. Penny beam saha matpen paaniya hitakara naya kiyala. Adha puatpatwala may sambandho vartha kalla tibuna. ඒ සම්බන්ධ විශේෂඥයෝ කියනවා පැණිබීම මේ අපිට මේ දැනෙන දහඩිය මේ උණුසුමට විසඳුමක් විදියට පැණිබීම කූල් බීම තියෙන්නේ.
1: ඔව්.
0: කූල් එක කියලා නැත්නම් බස් එකට අරගෙන බොන්න එපා. වතුර බෝතලයක් බොන්න. මොකද පැණිබීම කියන එක සම්බන්ධ අපිට කොහොමත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ෂුගර් වැඩි වෙලා ඒ ප්‍රශ්නේ.
1: නමුත් මේක හිත කර නෑනේ.
0: ඔව්. ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් අපේ ප්‍රතිශක්තිකරණය එහෙම නැත්නම් අපේ ඇඟ විජලනයේ නොවි පවත්ව ගන්න අවශ්‍ය කරන වටපිටාව අපි හොයා ගන්න ඕනේ වැඩිපුර දියර වර්ග පාවිච්චියට ගන්න ඕනේ අපි බෝ පරිභෝජනය කරන්න ඕනේ
1: ඒකත් හොඳ දියර වර්ග නේ
0: අන්න ඒක දියර වර්ග කියපු ගමන් අපිට මතක් වෙන්නේ පැණිබීම සහ හවසට අරබීම
1: ඒවා එපා
0: පරිස්සමෙන් මොකද වාගේ මේ ශරීර සෞඛ්‍ය ගැන අපි නිතරම කතා කරනවා මේ දවස්වල මේ රස්නිය කියන එකත් එක්ක තව තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා දැන් ඔය සමී රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඔව් ඊට පස්සේ අර විජලන තත්ත්වයන් කලන්තේ වගේ තත්ත්වයන් ඊට පස්සේ තම ගොඩාක් ඒවා ඒ නිසා පරිස්සමෙන් අවුවේ වැඩ කරන කෙනෙක් නම් මේ දවස්වල වෙන්ද පැය 4ක් 5ක් අවුවේ හිටියට මේ පාර ඔය පැය 4 විටින් විට විරාම සහිතව හෙවණක ටිකක් වෙලා ඉන්නවා ආයි වැඩ කරනවා අන්න ඒ වගේ දේවල් අනුගමනය කරන්න කියන එක
1: පුළුවන් නම් සෞඛ්‍ය ආරක්ෂිත විදිහට සංග්ලාස් පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය ඒ වගේම මේ අඳින ඇඳුම් වලිනුත් ඔය ප්‍රශ්න එනවනේ.
0: ඔව් ඒ කියන්නේ ඔය තද කළු පාට වගේ වැඳගෙන අවු ඉන්නේ කොහොමත් එපා කියලා තියෙනවනේ.
1: ලා පාට ඇඳුම් අඳින්න
0: සංග්ලාස් වගේ වත් හොඳයි දැන් අපි හිතමු මේ උදුළු ගාන කෙනෙක්. අවු කණ්ණාඩි දෙයක් දාන උදුළු ගාන දැක්කම ටික මේක හාස්‍ය ලක් වෙන්න පුළුවන්.
1: ඔව් හැබැයි ඒකම hina වෙන්න එපා. මේක දාන්න ඇස්සල ආරක්ෂා.
0: දැන් ඔය රජරඩ පැත්තේ කොයි මහත්තෙක් උදැල්ලක් අරගෙන මේ පොලව හදනවා. සංග්ලාස් දෙයක් දාගෙන. ඒ වගේ නරකම තනින් නේද නෙමෙයි අපි මේ කතා
1: කරන්නේ
0: නමුත් ඔබට පුළුවන් නම් ඔබේ පරිස්සම ගැන හිතන්න මොකද සෞඛ්‍ය අංශ මේ ගැන නිතර දැනුවත් කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරමු අපි හැමතිස්සම කියනවා මේ දවස්වල දැන් කූල් එකක් බොනවා කියලා කියන්නේම එක්තරා විදිහකින් මේ වියලි කාලගුණයක් සහිත කාලයක
1: සෙමවලට අතවැනීමක්
0: වියලි කැස්ස වගේ එකක් ඇති වෙන්න පුළුවන් ඔව් මෙහෙම කහිනවා ඒ වුණාට කැස්ස හරියටම කෑ ගන්නත් බෑ. ඔව්. පපුවේ වේදනාවක් ඇති වෙනවා. ඔය සෙම ගතිය තිබුණාට ඒක මේ පිටට
1: එන්නේ නැහැ.
0: ඒ නිසා වඩ පුළුවන් කමක් තියෙනවා මේ අපි කියන්නේ වැල්මි පැණිය.
1: ඔව්. රෙකමන්ඩ් කරන්න පුළුවන්.
0: ඔව්. ක්‍රිමිරාජ නිවසින් එන වැල්මි පැණිය.
1: ගෙන්න ගන්න ඕන නම් 0112 753 889 ට කතා කරලා ගෙතරටම ගෙන්න ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේක වසවිසක් නැහැ පාවිච්චි කරලා ඔයාට සම්පූර්ණ ඉක්මන් සුවය ලබා ගන්නත් පුළුවන්.
0: ඒ වගේ මතක් කරනවා අපි කෑම බීමෙන් වුණත් ඔයාගේ මේ පරිස්සම ගැන නිරන්තර අවධානය යොමු කරනවා හැමදාම උදේ පාන්දර අපි ඔයාලට කතා කරනවා වසවිසෙන් තොරව કૃත්‍රිම රසකාරක වර්ණක වගේ දේවල් වලින් තොර ආහාර රටාවකට විජේ නිෂ්පාදන වෙතින් මේ මතක් කිරීම
1: කරන්නේ.
0: ඉතින් කෑම එකක් රස කරගන්න මොනවා හරි දෙයක් එකතු කළා බෑ. ඒක ශරීර සෞඛ්‍යයට නේද හිතකර වෙන්න ඕනේ සෞඛ්‍ය සම්පන්න වෙන්න
1: ඕනේ.
0: ඒ නිසා තමයි කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ප්‍රමිති සහතික ගණනාවක් එක්ක තියෙන විජය නිෂ්පාදනය මා පාවිච්චි කරන්න කියලා. ඉතින් ළඟම තියෙන කඩේ තියෙනවා එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගියත් ඔයාලට පුළුවන් විජය නිෂ්පාදන මිලදී ගන්න. මොකද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙටම අවශ්‍ය කරන මේ බෙදාහැරීම් ජාලය ඉතාම පුළුල් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම
1: තැනකට ගිහලා ගන්න පුළුවන්.
0: ඕනම ප්‍රමාණයන් වලින්. ග්‍රෑම් 50 වුණා කියෙමු 100 250 500 කිලෝ එක
1: සහ පහසු මිලට ගන්න
0: පහසු මිලට ගන්න විජය නිෂ්පාදනය

0: ඔදේ හතයි විනාඩි 32යි ඊයේගත ටික ටික ගන්න අතට ඊයේව දිනලද කියලා කියන්න ලෑස්ති වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිතරම ආව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන ඉතින් බෞගිය මාස ගණනාව තුල ජයග්‍රාහකයෝ රසක් බිහි කරපු ජාතික ලොතරැයි මණ්ඩලය අදත් ඒ ජයග්‍රාහකින් අතරට ආව එකතු කරන වෙලාවයි මේ 379 වන දිනුම් වාරය ඊයේ දවසේ සුබ දවසක් ලොතරැයි මකර ලග්නයත් එක්ක අංක 11 අංක 31 අංක 39 ජයග්‍රාහි ප්‍රතිඵලයි එවගේම ජය ලොතරැයිය ගැත්තනම් B අක්ෂරයත් එක්ක අංක 0 අංක 2 අංක 2 සහ 10 අද සම්පත ගැත්තනම් අංක 5 අංක 5 අංක 2 අංක 5 අංක 5 අංක 2 අංක 2 අංක 5 අංක 5 සහ E අක්ෂරය වගේ ටිකට් වල තියෙන්න ඕනේ හඳහන ලොතරැයිය ගැත්තනම් කුම්භ ලග්නයේ සමග 1572 වන ජයග්‍රාහි ප්‍රතිඵලයේ අංක 10 අංක 11 අංක 15 සහ අංක 26 ධන නිදානයේ I අක්ෂරයත් එක්ක අංක 17 අංක 18 අංක 66 සහ අංක 67 මෙගා පවර් ගත්තනම් C අක්ෂරයත් එක්ක අංක 26 ප්‍රසාද අංකය ජයග්‍රහ අංක අංක 13 අංක 15 අංක 50 අංක 80 ජයග්‍රහ අංක ටික එවැගේම ගොවිසත ගත්තනම් L අක්ෂරයත් එක්ක අංක 7 අංක 15 අංක 36 සහ අංක 50 අවසාන වශයෙන් බලන්නේ මේ දවස්වල වැඩිපුරම ගන්න ටිකට් එක මහජන සම්පත E අක්ෂරයත් එක්ක අංක 1 අංක 9 අංක 2 අංක 2 අංක 5 අංක 5 ජාතික ලොතරැයි මණ්ඩලය ඉතින් හැමදාමත් ඔයාව සුපිරි ජයග්‍රාහකයෙක් බවට පත් කරන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ නිසා තමයි කියන්නේ හැමදාම ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක්ම ගන්න කියලා. දැන් ඔයාගේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ලොතරැයි ලෝකයේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයේ යලි යලිත් විශ්වාසය තහවුරු කරමින් 2026 වසරේදී ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානය දිනාගත්තා. සතුටුයිනේ රටම දිනවන ගමන් ඒ අයට ලැබුණු මේ සම්මානයට අපි සුබපැතුම් එකතු කරනවා.
1: අපිවත් දිනවල ඒගොල්ලොත් දිනලා තියෙනවා.
0: ඔව් මේ සම්මාන අභිෂේකය දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් සමාජ සුබ සාධනෙ වගේම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන්න ඒ අනුපමීය දායකත්වයක් ලබා දුන්න වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රමුඛව මේ කටයුතු දි මේ සම්මානයට දායකත්වය ලබා ගන්න එක එහෙම නැත්නම් මේ සම්මානය දිනා ගන්න එක නේද ඒකත් ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකට සමීපව වැඩ කරන අපිටත් හරිම සතුටුර කාරණාවක්. ඉතින් රටේ අස්සක් මුල්ලක් නැරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙමින් රටේ ජාතික මෙහෙවරට උර දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ ඔබ හින හින ඔබේ ලස්සන මූණ දකින්න එක. ඉතින් ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරන ගමන් රජේකාවත් දනමුදල කෘෂිකර්ම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය රණවිරු සේවා අරමුදල සමාජ සේවා අරමුදල ක්‍රීඩා අරමුදල ශ්‍රම වාසනා අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න අවශ්‍ය කරන සියලුම දේවල් මේ ජාතික ලොතරැයි මණ්ඩලය ඍජුවම දායකත්වය ලබා දෙමින් ශක්තිමත් කරනවා කියලත් මතක් කරන්න ඕනේ. ඊට අමතරව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටත් සාධකයක් වෙනවා මේ ජාතික ලොතරැයි. පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනය, සමාජ වගකීම ඉටු කිරීම කියන මේ ඔය ප්‍රජා සවිබල ගැන්වීම සඳහාත් අඛණ්ඩව ලබා දෙන දායකත්වය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය අපි ඉදිරියටත් ඔබ සිහින යථාර්ථයක් කරන ගමන් සමාජ සවිබල ගැන්වීමට උර දෙනවා කියලා ඒ අය ප්‍රතිඥාවක් දෙනවා. ඉතින් මතක තියාගන්න වාසනාවට කියන එකම නම
1: NLB.
0: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ හදත් වා ටිකට් එකක් ගන්න මොනි. ඒ වගේ මතක් කරනවා මේ වෙලාවේ අපි පැලොත් නිෂ්පාදන ගැන කිරිපිටි පැකට් එකේ ඉඳලා හැමදේම කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ඔයා මතක් කරගන්න ඕනේ නම තමයි පැලොත් නිෂ්පාදන. ඉතින් ළඟම තියෙන කඩේ අවුට්ලට් එකේ සුපර් මාකට් එකේ ග්‍රෝසරි එකේ ඕනම තැනකදී ඔයාට පැලොත් නිෂ්පාදන ගන්න පුළුවන්.

0: හතයි විනාඩි හතලිස් සකයි දැන් වෙලාව බ්‍රේකයක් කරන් එන්න.
1: හැමෝම එකම රේසිකතුවාද ඔයා ෆුල්චිල් එකෙන් බයික එකේ වයිනද ගමන
2: කලබල වෙන්නපා මගේ බයිකගේ ටයස් සියත් ප්‍රමියම් රේෂ්ණි
1: වංගුනත් වෙ පරක්කුණත් ශුවද
2: නැතුව සුපිරි වෙටන් රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බයිනතුව එක්ස්්‍රා මයිල් යන්න පුළුව නොනවති උපරිම පයිනජිකත් සහ එක්ස්්‍රා ෝඩිනිරි පොෆෝමන්ස එකක් දෙෙන සුපිරි ප්‍රමියම් නොකික් සිය රිපෙක්ස්5 සහ සුමෙක්ස් 5 සිය රෝඩිස්ුවස්
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම

0: හතයි විනාඩි 42 වෙනකොට මතක් කරන්න ඕනේ මේ දවස්වල ස්වභාවික ආපදා කියන ඒවා. තවත් පරිච්ඡේදයක් ආරම්භ වෙලා තියෙනවා. ඔය ජපානයේ නිර්ිතදිග ප්‍රදේශයට බලපාපු ප්‍රබල භූමිකම්පා වාට මතකයි. මියගිය පුද්ගලයෝ සංඛ්‍යාව 15කට ආසන්නයි. මගේ මතකයේ අද උදෑසන වෙනකොට හරිනම් මේකේ යම්කිසි ලොකු වෙනස්කමක් නැත්තා. එතකොට සුන්බුන් වලට යට වෙලා ඉන්න තවත් පිරිසක් බේරගන්න මෙහෙයුම් ක්‍රියාත්මක වෙලා ඒ වෑනු තතපය කැඩිච්ච නේද? අපි කියන්නේ තුවාල පිරිස් මේ ඔක්කොම මේ එක්ක ගත්තම ජපානයේ යම්කිසි දරුණු කඩාවැටීමකට ලක් වෙනවා මේ කියන කාරණා විශේෂයෙන්ම ප්‍රවාහන පද්ධතිය සංචාර කර්මාන්තය ආර්ථිකය සෑහෙන්න නේ ලොකු අවදානමකට මේ පහුගිය මේ සිදුවීමත් එක්ක ඇදවටන කියන එක තමයි ලෝකයේ මේ සම්බන්ධව අදහස් පළ කරපු විශේෂඥින්ගේ මතය. දැන් ගත්තම සාමාන්‍යයෙන් ජපානය කියලා කියන්නේ වසරකට භූමිකම්පා 1500ක් විතර ඉවසා දරාගන්න රටක්. මගේ ඉවසා දරාගන්න රට කියලා කිව්වේ ඒගොල්ලෝ මේවට භූමිකම්පා වලට ලෑස්ති වෙනවා. භූමිකම්පාවක් එනකොට දැන් සුනාමි වගේ වට අර කිලෝමීටර් ගානක් එහාට ගිහිල්ලා මූද ඇතුලේ මූදේ බැමි බැඳලා ඒවැන් ඔය සුනාමි රැලේ වේගය අඩු කරන මේ වගේ විවිධ තාක්ෂණික දේවල් එක්ක මේවට විසඳුම් හොයන රටක් නේ මේගොල්ලෝ.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් එනින්ද කොච්චර භූමිකම්පා ආවත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රට දාලා යන්නවත් එහෙම තැනක නෙවෙයි ඉන්නේ. ඒව කොහොම හරි දරා ගන්නවා.
1: ඒක ඉස්කෝල ළමයිට ගන් අර පෙරපුහුණු දෙනව නේද ඒගොල්ලෝ?
0: ඔව් හැම වෙලේම ඒගොල්ලෝ ස්වභාවික ආපදා තමයි ඒගොල්ලන්ගේ මූලිකම අවධානය තියෙන තැන. ලෝකේ වැඩිම භූමිකම්පා අවදානමක් තියෙන රටවල් අතරින් එකක් තමයි ඔය කියන ජපානේ. ඔය NHK පුවත් සේවය ඒ කාලේ වාර්තා කරපු විදියට 2016 වසරේදී මේ කොමුමොතෝ ප්‍රදේශයේ සිදුවෙච්ච ප්‍රබල භූමිකම්පා මාලාවකින් පුද්ගලයෝ 278ක් මැරුණා. පහුගිය වසරේ ජූලි මාසේ සති දෙකක් තුළ දකුණු ජපානයේ දූපත් සමූහයකට භූමිකම්පා 900කට අධික සංඛ්‍යාවක් සිද්ධ වුණා. ඉතින් පදිංචිකරු කලබලෙපත් වෙලා රාත්‍රියේ එහෙම එහෙ ගිහිල්ලා දන්නේ නැද කියන්නේ ආරක්ෂිත තැන් වලට ගිහිල්ලා ඉතන ප්‍රශ්න ඇතිවෙලා වගේ ගොඩාක් වෙච්ච රටක් මේක. විද්‍යාඥයෝ කියනවා භූමිකම්පා ඇතිවිය හැකි ස්ථාන කියන්නේ දැනගන්න පුළුවන් වුණත් ඒවා සිදුවන්නේ කවදාදයි එස්තමෙන්තු කරන්න තරම් දියුණුවක්
1: නැහැ කියලා.
0: ඔව් මේ ලෝකෙ කිසිම රටක් තාම එතනට ඇවිල්ලා නැහැ කියලා. ස්වභාවික විපත්වල භූමිකම්පා, ගිනි කඳු පිපිරීම්, කාලගුණ විපත්, වසංගත නේද? දැන් මීට දශක කීපයකට කලින් දකින්න නොලැබුණු විදියට ලෝකයටම ස්වභාවික ව්‍යසන වලින් බැටකන්න සිදු වෙන කාලය තමයි මේ කාලය කියලා කියන්නේ. මීට අවුරුදු 10කට එහා පැත්තේ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. දැන් පෞගිය වසරේ අපි දිට්වාගේ වගේ හේකට මුණ දුන්නා.
1: ඔව්.
0: දිට්වා සංසන්දනය කරේ ගොඩාක් කාලයකට කලින් ආපු ගම් වතුරත් එක්ක. අවුරුදු ගානකට එහා පැත්තත් එක්ක අපි සංසන්දනය කළේ. මීට කලින් ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම වුණා කියලා වගේත් කිව්වනේ.
1: ඔව්.
0: ඒ නිසා මේ ඔය කොච්චර තාක්ෂණයේ දියුණු වුණත් භූමිකම්පා ඇති වෙන්න පුළුවන් කියලා කිව්වට ඒක කවද්ද කොහොම කොයි විදිහටද කියලා කියන්න බෑ. අනේ කියන තත්ත්වයන් නිසා තමයි මේ විදිහට
1: සූදානම් ශරීරයෙන් ඒගොල්ලෝ ඉන්නේ.
0: ඔව් ඒ වගේම වෙන හානි නේද අවම කරගන්න පුළුවන් විදිහට දැන් අපි කියනවා ඔන්න දැන් හොඳටම වහිනවා. කළුගඟ පිටාර ගලනවා කියලා අපි දන්නානේ වැස්සගම.
1: ඔව්.
0: ඒතකොට අපි කරන්නේ ඒ අවට ඉන්න ගම්මානවලයි එතනින්
1: ඉවත් කරනවා.
0: ඒ නිසා ඔය අවදානමට ඒ සූදානම් වීම කියන කාරණාවයි සෑහෙන අපරාධයක් වළක්ව ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ දේවල් ගැන ලෝකයේ දැන් වෙනදට වැඩිය ඔය දේශගුණික විපර්යාස සමුළු එහෙම තියෙනවා රටවල් අතර. ඉතින් රාජ්‍ය නායකයෝ නිතර හම්බෙලා කතා කරන වෙනදාට වැඩිය අවධානය දෙන්න ඕනේ කියලයි මේ කාරණාවෙදි කියන්නේ. එල් නිනෝ එක සම්බන්ධවත් මේ වෙලාවේ ලෝක නායකයින්ගේ ස්ථාවරේ අන්න එහෙම එකක්. අපිත් දැන් මේකට ලෑස්ති වෙනවා කියලා කියන්නේ අපි බිම් සකස් කරනවා, ගොවිතැන් කරනවා, වතුර එක්රැස් කරනවා. අපි එහෙම කරනවා පිස්සු හැදී.
1: එනාට පටන් ගන්න තියෙන්නේ
0: පිස්සු හැදී. අපි කොහෙද ඒව කරන්නේ?
1: අන්න වැවක් හිඳිලාලු.
0: ඔව්. දැන් ඉස්සරහට වැව් හිඳිනවා. ජල විදුලිය නැති වෙනවා. කොහෙද අපි එහෙම ලෑස්තියක් තියනොත්? පිස්සු හැදී.
1: කම් ලෝක බුදු වෙන එකක් වෙනවා.
0: අපි බලන්නේ අද කාලා අද හොඳට ජොලියේ ඉන්න. නේ?
1: ඔව්.
0: මේ එහෙනම් මේ හෙටක් ගැන අපිට එහෙම ලොකු අවධානම් සහගත මානසිකත්වයක් නැහැ.
1: ඒ ආපදාව ආවට පස්සේ තමයි අපි ගන්න ඕනේ මොකක්ද
0: සීවර කියලා. ඒකත් බයිනෝ මේකට විසඳුම් මෙව්වේ නෑ මතකයිනේ ඉතිහාසයේ ඉඳන් එහෙමෝ
1: තියෙනවනේ.
0: නෑ ප්ලීස් අපි මෙහෙම කරමු අපි අපේ මට්ටමින් මේවට ලෑස්ති වෙමු.
1: අනිවාර්යයෙන්ම.
0: දැන් අපි කියනවා ඔය සෝලා එකක් ගෙදරට ගියලා හයි කරන්න කියලා කියන්නේ ඉස්සරහට එන්නේ පායන කාලයක්.
1: නෝ.
0: ඉදිරියේදී විදුලිය කපන්න වෙයිද දන්නේ නැහැ. අපිට කියන්න බෑ මේ ස්වභාවික ඒවා අත තියලා නවත්තන්න පුළුවන් ඒවා නෙවෙයි. එතකොට ඔන්න ඩීප් ටෙක් සෝලා 071 711 711 එක. ඔන්න සූදානම. 071 711 711 එක. කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන වතුර ටික දාගන්න වෝටර් පම්ප් එක ඕනේ. ඒකත් කරන් බිලට මාර දෙන්න
1: බෑනේ.
0: ඒකත් ඩීප් ටෙක් එකෙන් ගන්න පුළුවන්. එතකොට අපි හැමතිස්සෙම මතක් කරනවා මේ හරි අපි හිතමුකෝ මුකුත් උන්නේ නැහැ. වීල් කාල ගුණයක් ආවෙත් නැහැ. ගම් වතුර ආවෙත් නැහැ. නෝමල් ඔන්න යනවා. ඉතින් හරි සපාන්න කියනවා. හරි. ඉතින් ඒත් ප්‍රශ්නයක් නෑ. ගෙදර කරන් බිල් එකට වා විසඳුම හොයලා.
1: ඒක හරි අඩු වෙනවනේ.
0: අන්න ඒක. ඒ නිසා මේ ගැන ඔළුවේ තියාගන්න ඩීප් ටෙක් කියන්නේ ලංකාවේ මේ වෙලාවේ ප්‍රමුඛතම ආයතනයක්. මේ කියන කාරණාවත් එක්ක තව විදිහකට ලෑස්ති වෙන්න පුළුවන්. ওই උණුසුම් කාලගුණයට අපි ලෑස්ති වෙනකොට අපේ ගෙදර වහලේ ෂීට් එකේ ඉඳලා ලෑස්ති වෙන්න ඕනේ.
1: ඔව්.
0: නේද?
1: අනිවාර්යයෙන්ම.
0: ෂීට් එක රයිනෝ රූෆින් ප්‍රීමියම්. යටින් ওই ෂීට් එකේ යට තියෙන මැටි ලේයර් එක. ඒක නිසා උණුසුම් කොච්චර ෂීට් එක රත් වුණත් ගෙදර බබා වගේ අපි ඉන්නවා. අපිට වගේ වගක් නැහැ. මොකද මැටි ලේයර් එකෙන් ගේ ඇතුළට දෙන උණුසුම කන්ට්‍රෝල් කරලා තියෙනවා.
1: ඒ ලස්සන පෙනුම?
0: ඔව්. ජල විකර්ෂක ආලේපනේ උඩින් තියෙන නිසා ෂීට් එකට වතුර වැටුනම නේද? දියසෙවල බැඳිලා, පාසි බැඳිලා, කළු වෙලා, දුර්වර්ණ වෙලා,
1: කරා වැටිලා.
0: ඔව්. අන්නේ කරා වැටුණු පෙනුමක් එන්නේ නැහැ. ඉතින් මේ රයිනෝ රූෆින් ෂීට් එක ගන්න කියලා කියන වසර 60කට වැඩි කාලයක් තිස්සේ ෂීට් එකේ හයිය හත්තිය කියන අපිට කිසිම සැකයක් නැහැ. දැන් ඒකවල තව තව මේ දේශගුණික කාලගුණික විපර්යාස වලට සූදානම් කරලා තියෙනවා ෂීට් එක.
1: කියන්නේ මොන වැසි වැසි දහහක්වත් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ. එච්චරට විශ්වාසයෙන් කියන්න පුළුවන් උසස් තත්ත්වයෙන් තියෙන එකක් කියලා.
0: රයිනෝ රූෆින් ප්‍රීමියම් කියලා ඉල්ලන්න, නම කියලා ඉල්ලන්න. මොකද මේ තව තව ඒවා තියෙනවා. ඉතින් ෂීට් තියෙනවානේ. නේ. ඔව්. වාගිල්ලකුත් මෙන්න මෙහෙම මේ මැටි ලේයර් එක තියෙනක දෙන්න කියලා සමහර විට තව කවුරු හරි දැන් යටින් මැටි ගාගෙන එනවා
1: වගේ. ඔව්. අර කල එකක් ගාගෙන එන්න පුළුවන්.
0: ඔව්. ඒ නිසා ඒවට පරිස්සමෙන් අපි ඒවා මේ ටිකක් අවබෝධයෙන් ඉන්න ඕනේ.
1: නම කියලා මෙල්ලන්න.
0: මාකට් එකේ තියෙන හැම එකම හොඳ මේක නෙවෙයි.
1: නම කියලා ඉල්ලලා බලන්න දෙන එක ඒකමද කිය. නම බලලත් ගන්න.
0: 7 විනාඩි 49යි.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Sri Lanka's prathama vatavata Rhino roofing within handunwa dena Rhino premium jala prathirodhi matupita aarakshane sahita roofing sheet Rhino roofing within handunwa dena Rhino premium roofing sheet Vedvistara sandaha 13.96 amathanna
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
0: දෙකියා සුරකින් මගතොට.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලකරා
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකාණ්ඩ රේඩියෝ ITN
7: අපි පොඩ්ඩක් ගමුද පොඩ්ඩක් කතා කරමු 7:54 LPL වල ඊයේ සුපිරි මැච් එකක් තිබ්බා කැන්ඩි ගැහුවා ගාල්ලට නුවර කොල්ලෝ ටික ගාල්ලට ගැහුවා.
8: ගැහුවා.
7: ඕන්නම් මෙතනින් අපිට ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. නේද? නෑ ඇත්තම කතාව මෙහෙමයි මේ LPL එක හොඳට යනවනේ මේ දවස්වල.
8: ඔව්.
7: ඉතින් ය ලහිරු උදාර ගැහුවා බෝල 63ට 132ක්.
8: ආශා නේම.
7: පොඩි කොල්ලෙක්.
8: එමයි.
7: එයාගෙන් අහනවා මම මේ කතාව මේ මැච් ගැන කිසිම අදාළත්වයක් නැති තරංග ක්‍රිකට් බලන්නේ නැති ඔබට මේ කතාව මෙන්න මෙතනින් ගලපන්න. එයාගේ මාධ්‍යවේදියෙක් අහනවා ඔබ මේ අද දක්වපු දක්ෂතාවය 132ක් ගහන්නේ බෝල 63ට LPL මේ සීසන් එකේ එකම ශතකය අඩුම පන්දු සංඛ්‍යාවෙන් ගහපු 50 ගහන්නෙත් එයා. එයාට ඊයේ මාර දවසක් 208ක් එළවලා කැන්ඩි ගහනවා ගාල්ලට. ඔය ක්‍රිකට් භාෂාවෙන් කිව්වොත් එහෙමයි. එයාගේ මාධ්‍යවේදී කහනවා කොහොමද සතුටුයිද ඔව් සතුටුයි ඉතින් මට සතුටුයි. මොකද්ද ඔයාගේ ප්ලෑන් එක උනේ? ප්ලෑන් එක ඉතින් අපිට තිබ්බේ දිනන එක තමයි. 100 200ක් මේක කරලා දිනන්න ඕනේ.
8: හරි.
7: දැන් ඔබේ ඔබේ දක්ෂතාවයත් එක්ක ඔබ හිතනවාද ජාතික කණ්ඩායමේ දොර ඇරෙයි කියලා?
8: හා
7: වගේ ප්‍රශ්නයක් අහනවා.
8: හා
7: දැන් ඇවිල්ලා අර ලොකු ආරෝපණයක්, يعني ආරෝපණේ වෙලානේ තියෙන්නේ ලොකු මෙව්ව එකක් ඇඟට.
8: ඔව් ඔව් ඔව්.
7: ඒ වගේ වෙලාවක දෙන්න පුළුවන් මෙහෙම උත්තරයක්. ඔව් අනිවාර්යයෙන්ම ඉතින් මගේ දක්ෂතාවයත් එක්ක මට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් හම්බෙන්න ඕනේ. මොකද මම තමයි කියලා අර මෙහෙම තියෙන්නේ.
8: දැන් අර කටවර ගැන නිකන්. ඔව්.
7: කොල්ලා කියනවා මෙහෙම. ඒක නම් දැන් නෑ ඉතින්. ඒගොල්ලෝ මට අවස්ථාව දුන්නොත් ඒක මම ඇත්තටම මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒක කතා කර යුතු එකක් නෙවෙයි. අවස්ථාවක් ආවොත් මම රට වෙනුවෙන් සෙල්ලම් කරනවා.
8: අනේ හරි පවානේ. හරි අහිංසක කොල්ලෙක්.
7: ඒ කියන්නේ මේ ඒ අවබෝධයෙන් මරු. සමහරු ඉන්නවා පොඩි පොඩි තැන් වලින් මාර විදියට අපි කියන්නේ පිම්බිලා හරි ඉක්මනට නිකන් අර ෂණික මෙව්වා වගේ
8: නේ. නිවිලා යනවා.
7: සෝඩා බෝතල් වගේ අය ඉන්නවානේ. සමහර විට අපේ ශ්‍රී ලංකා ටීම් එකේ ඉඳලා නේ අපේ ජීවිතවලත් එහෙමයි
8: ඉන්නවා. ඉන්නයි නයි
7: ඔෆිස් එකේ වැඩක් හොඳයි කිව්වම උඩ යනවා. සමාජය ඇතුලේ ඔබ යම් කිසි දෙයක් කළා ඔබට ආලෝකයක් එනකොට ඔබට ඔබව අමතක වෙනවා. ඔබ තව කෙනෙක්ගේ තීන්දුව తీරන වලට අභියෝග කරනවා.
8: ඔව්.
7: මේ කොල්ලා කියනවා නෑ ඒක මගේ වැඩක් නෙවෙයි. ඉතින් මට අවස්ථාව දුන්නොත් මං ටීම් එකට ගහනවා. මං එච්චර හිතලා නෙමෙයි මම මේ ඉන්නේ. ඔයා ඔය අහන ප්‍රශ්නෙට මං එහෙම හිතලත් නෑ.
8: අනේ. හරි නිහතමානී.
7: ලහිරු උදාර.
8: හරිම උදාරයි.
7: අපි කියන්නේ ඔව්. අන්නේ උදාරයි. 7:56 අපි මේ පැහිලා පැයට යනවා. යන්න කලින් මතක් කරනවා කැමරික රස කරන විජේ නිෂ්පාදන ගැන. විජේ කුළුබඩු, පොල් සම්බෝලේයි බතුයි ඊට පස්සේ පොඩි ඔය හාල්මැස්ස බෙදුමක් වගේ අකුදේට.
8: යමයි.
7: රස කැමක්. මේ ටික රස කරන්න සියලුසයක් ස්වභාවික කුළුබඩු පාවිච්චි කරා. විජේ නිෂ්පාදන.

0: ගුඩ් මෝර්නින් උදයටයි.
1: විලාබ් ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: අටයි පහයි ගුඩ් මෝර්නින් සුබදාසනක්. නිකටට අත තියාගෙන කල්පනා
1: කරනවා.
0: දැන් කල්පනා කරනවා මොකද කරන්නේ අද? බස් එක යනකම් කල්පනා කරනවා. මෙහෙම අර පොඩ්ඩක් බස් එකේ සීට් එකේ වාඩුණාම අර අතන ජනේල පැත්තට පොඩ්ඩක් ඔළුව හරවලා තියාගන්න පුළුවන්. පොඩි ඇලර්ට් එකක් වගේ දාගන්න අපි. ඊට පස්සේ මහත්තයා ඩ්‍රයිව් කරනවා. එයා ඉස්සරහා සීට් එකේ සීට් බෙල්ට් එක එහෙම දාලා ලස්සනට නේද පිළිවෙලට ආරක්ෂිතව ඒත් ඔයා ඉන්නේ ඇස් දෙක පියාගෙන මේ යන ලස්සන සින්දුවක් නේ
1: අහගෙන
0: රස විඳිමින් බයික් එකේ යන මිත්‍රින් අපිට මග හැරෙනවා. ගෙදර ඉන්න ඔබ ඒත් ඔබ බොහොම නිවිහැනහිල් ඉන්න ඇති. ඇතම් කෙනෙක් කඩිසරව මොන මොන හරි වැඩක ඉන්නවා වෙන්න පුළුවන්.
1: ඔව්
0: රයිට්. මම පොඩ්ඩක් හොයලා බැලුවා. දැන් අපිට ওই කම්මැලි කමක් එහෙම ආවම අපි මොනවද කරන්නේ?
1: අපි කෝ ෆිල්ම් එකක් බලයි, TikTok වලට යයි, FB වලට
0: යයි.
1: ඉවරයි.
0: මුළු දවසම ඉවරයි.
1: ඉවරයි.
0: සින්දුවක් අහනවා. අපි එහෙමනේ කරන්නේ. දහස් කාලෙකදී පොතක් කියවනවා. නේ.
1: අවදින්න යනවා.
0: ඔව්. ඉතින් ෆෝන් එක ඕපන් එක තමයි අපි මේ කාලේ වැඩිපුරම කරන්නේ.
1: ඔව්.
0: දැන් අපිට අහන්න සින්දු එහෙම ඕන තරම් තියෙනවා. ඇප්ස් තියෙනවා. ගණන් හදනවා. නේ ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. එතකොට මම මේ හොයලා බැලුවා ටිකක්. දැන් මෙච්චර මේ දියුණු යුගයේ මෙහෙම නම් දියුණු නැති කාලේ. ඒ කියන්නේ ඒ කාලේ ලියන්න අකුරුත් නැති කාලේ. සංගීතය නැති කාලේ.
1: ඒ කියන්නේ ගොඩාක් පරණ කාලේ වාවේ කියන්නේ.
0: ඔව් මානවයන්ගේ කාලේ. ආදි මානවයාගේ කාලේ. ෆෝන්
1: නැහැ. මානවගේ කාලේ.
0: ඔව්. අඩුම තරමේ අද අපි කතා කරන භාෂාවවත් ඒ කාලේ තිබුණේ නැහැ.
1: හා.
0: ඉතින් මිනිස්සු තමන්ගේ මුළු දවසම ගෙවාගත්තේ කොහොමද?
1: අතරම කොහොමද?
0: හැම වෙලේම දඩයන් කරන්නේ.
1: නෑනේ.
0: 24 පැයම දඩයන් කරන්නේ. එතකොට මේ සම්බන්ධව ලස්සන ලිපියක් මට හම්බ වෙනවා. විද්‍යාඥයෝ මේ ගැන කාලයක් තිස්සේ කරු පර්යේෂණ වලින් හොයාගන්නවා.
1: හරි.
0: ඒගොල්ලෝ මුළු දවසම දඩයන් කර කර කෑම හොය හොය හිටියේ නැහැ.
1: ආ නිදාගත්තද?
0: ඔව්. නැහැ.
1: නේද?
0: නිදාගත්තෙත් නැහැ. 1960 ගණන් වල මාෂල් සාලින්ග්ස් කියන මානව විද්‍යාඥයා කියනවා අප්‍රිකාවේ ඔය කලාහාරි කාන්තාරයේ අදටත් දැනයන් කළ ජීවත් වෙන කුං සහ හඩ්සා කියන ගෝත්‍රිකයන්ව තමයි අධ්‍යයනය කළේ.
1: හරි.
0: ඒකෙන් හොයාගත්ත මාර දෙයක් මේ මිනිස්සු දවසකට වැඩ කරන්නේ කෑම හොයන්න ආයුධ හදන්න පැය 3ක් හෝ 5ක් වගේ කාලයක් විතරයි. ඉතුරු පැය ගානම ඒගොල්ලන්ට තියෙන නිකන් ඉන්න.
1: හරි.
0: සාලින්ග්ස් මෙයාට කිව්වේ ලෝකයේ මුල්ම ධනවත් සමාජය කියලා. පොසත් මිනිස්සුනේ කන්න හොයනවා විතරයි ඒතුරු ටික නිකන් ඉන්නවා. ගොඩක් සල්ලි තියෙන නිසා නෙවෙයි. මොකද අදටත් අපිට නැති තරම් නිදහස් කාලයක් ඒ ඇයිද තිබිලා
1: තියෙනවා.
0: ඉතින් දවසකට පැය පහක් දඩයන් කළාට පස්සේ ඉතුරු පැය 19ම ගල් ගුහාවකට වෙලා ඔහේ ඉන්න ඇති කියලා
1: හිතුවා.
0: 2010දී දකුණු අප්‍රිකාවේ බ්ලොම්බෝස් ගුහාවෙන් පුරාවිද්‍යාඥයින්ට අමුතු දෙයක් හම්බ වෙනවා.
1: මොකද?
0: ඒ තමයි අවුරුදු 7500ක් නෙවෙයි 75000ක්. 75000ක් පරණ මුහුදු බෙලිකටු වගයක්. ඔව් මේ බෙලිකටු වල හිල් විදලා රතුපාට සායම් කරලා තිබුණා.
1: අයියේ.
0: මේවා ආයුධ වගේ කියලා හිතෙන්න පුළුවන්.
1: ඔව්.
0: ආයුධ නෙවෙයි. මේ පබළු මාල.
1: ඈ?
0: මේගොලු මාල හදලා.
1: වාව් නියමයි.
0: අවුරුදු 75000කට කලින් කිසිම වැඩක් නැතුව කම්මැලිකමේ හිටපු කෙනෙක් ගලකින් බෙලිකටුවක් හිල් කරලා තමන්ට මාලයක් හදාගන්න කොච්චර වෙලාවක් ගන්න ඇතිද?
1: ඒකනේ.
0: ඒක ලෝකේ හොයාගත්තු පැරණිම කලා නිර්මාණයක් කියලා කියනවා.
1: හා ඒකනේ. ඒගොල්ලෝ තමයි ඉස්සලාම මාලෙවම හදන්නේ නැත්තේ නේද?
0: ඔය කලාව බිහි වෙලා තියෙන්නේ අවශ්‍යතාවයකට නෙමෙයිලු. ඒගොල්ලෝ මේ උපකල්පනය කරනවා කම්මැලිකමටලු.
1: ආ කරන්න දෙයක් නැති
0: කරන්න දෙයක් නැති වුණාම කලාව බිහි වුණා වගේ එකක්. මේකට කලාවේදීන්, කලාකාමීන්, කලාවේ දැවැන්ත චරිත අපිට බයින්න එපා. මේගොල්ලන්ගේ මතය. හරි. ජර්මනියේ ගුහාවකින් අවුරුදු 40000ක් පරණ ගිජුලීනියෙක්ගේ ඇටකටු වලින් හදපු බටනලාවක් හම්බෙලා තියෙනවා.
1: ආ, ඒ කියන්නේ සංගීතය තිබිලාද?
0: ඔව්, ඒ කියන්නේ මේ ඇටකටු වලට පිඹලා සංගීතය
1: පොඩ්ඩක් නිකන් නිර්මාණය කරන්න ඇති නේද?
0: බලන්න, සංගීතය කියන්නේ භාෂාවට වඩා පරණ දෙයක්. අපිට කම්මැලි වුණාම අපි අද කරන්නේ යාළුවෙකුට කෝල් එකක් දෙනවා.
1: ඔව්.
0: WhatsApp එකේ කාව හරි බයිට් එකට ගන්නවා.
1: ඔව්, පැකෝ දෝදින්න.
0: ඔව්, අනේ අරූට මෙහෙම වෙලාවක මේ බලන්න අරගෙන.
1: ඒ දන්නවද වැඩක් කියලා තමයි පටක් ගන්නේ.
0: හැබැයි මානවය පුදුමයිනේ. ඔය රොබින් ඩාන්බාර් කියන විද්‍යාඥයා හොයාගත්ත මිනිස්සුන්ගේ කතා බහෙන් 65%ක්ම තියෙන්නේ සමාජයේ අනිත් අය ගැන කතා කරන දේවල් කියලා. අරයා, අරයා, අරයා, අරයා.
1: ඔව්, ඔව්.
0: හරි. හැබැයි මේ මානවය එහෙම නැත්තම් මේ පරණ අය ඒගොල්ලෝ වෙන වෙනම කරලා තියෙනවා. ඒගොල්ලෝ මේ දඩයන් කරන්න plan කරලා නැහැ ඉතුරු පැය 19. එහෙම නැත්නම් ඒ ඒ එතන ඒ ඉන්න සමාජය තුලේ ඒ ඔබ දැක්ක දරාරු ඊයේ වාර එහෙම නෙමෙයි. හරි. මේ මේගොල්ලෝ ඕපදූප එහෙම නැත්නම් ඔය කියන අර අපි කියන්නේ නිකන් නිකරුණේ කාලයේ කාදමනේව කළා නැහැ.
1: ලෙන්ද ළඟ සංගම් තිබ්බේ නැහැ ඒ කාලේ.
0: ඒගොල්ලෝ එහෙම නෙමෙයි. හරි. ඉස්සර ඔයවා දන්නවද දැන් අපි පනාව කියලා පාවිච්චි කරන්නේ.
1: ඔව්.
0: මේ පරේෂණි හොාගෙන තියෙනවා කිනිතුල්ලෝ අරන් කරන්න අයින් කරන්න. කිනිතුල්ලෝ අයින් කරන්න පනාවකට සමාන දේවල් AI විසින් නිර්මාණය කරලා තිබුණා කියලා.
1: නෑ.
0: හරි මේ වෙ එක එක මෙහෙම විකාශනයේ වෙලා ඇවිල්ලානේ ඔය ඔය. දැන් අද තියෙන තත්ත්වෙට ඇවිල්ලා
1: තියෙන්නේ. ආ දැන්ටත් තියෙන අර ලී වලින් හදපු පනාවල් නේ.
0: රෑට ගිනිමලේ වටේට එකතු වෙලා මේගොල්ලෝ පොඩි පොඩි කතන්දර කිව්වා කියලා කියනවා.
1: නෑ
0: මම මේ කියන්නේ ටික ටික දියුණු වෙනකොට දඩියම් කරපු හැටි අහසේ තරු ගැන
1: ඒ රමයිට කියලා දෙනවද නේ
0: ඔව් මරුණම කොහෙ යනවද දන්නේ මලගල්වල එහෙම අපි කතා කරා මේව කතා කරලා තියෙන මේගොල්ලෝ ඒ කාලේ හරි ඊළඟ ආණ්ඩුව කාගේද දන්නේ දැන් අපි කතා කරා ආර්ය ජනාධිපති වෙයි
1: මේ අන්නරු ඉල්ලන්න හදන්නේ නේ කියලා අපි
0: කියන ඒ ඌ දැන් පණින්නයි යන්නේ නේ අපිට තියෙනේ ඕවා ඒ ITN එකේ මරු නාට්‍ය ටිකක් යනවානේ හා අපි ඔය වගේවත් කතා කරනවා ඒ අර channel දැන් මේ ඊයේ දවසේ තිබ්බ අර channel වල headline මොකක් හරි යුද්ධයක්
1: තිබ්බනේ දිස් එකක් තිබ්බා
0: අයියෝ අයියෝ
1: අනේ වාසේ
0: සිංගිති ආතල් ගන්නවා කියලා කියනවා වට සමාවෙන්නේ වචනේ වැරදි channel එහෙම යන්නේ මෙහෙමයි ලොකු ලොය ගහගත්තර කමන්නේ මං කියන්නේ ඊට වැඩි ටිකක් අපි පොඩි
1: ඇඩ්වාන්ස් වෙමු නේද?
0: ඒක අපි වගේ පුංචයරත් ඉතුරුනේ මේ නිකන් මොනවද නේ බොලඳයි කියලා. හරි කොහොම හරි මේ ඉතින් ලොකු මිනිස්සුන්ට කම්මැලි වුණාම සෙල්ලම් කරන එක ළමයින්ගේ වැඩක් කියලා අද ගොඩක් අය හිතුවට ආදි මානවයේ ගොඩක් සෙල්ලම් කරලා තියෙනවා. දුවල පැනලා සෙල්ලම් කරලා තියෙනවා. ගල් කැට පාවිච්චි කරලා අමුතු බෝඩ් ගේම්ස් ගැහුවා. ඒ දාංග දින චෙස් අදින වගේ ඒවා කරා ඒ කාලේ. ඉතින් මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අවුරුදු 20000කට කලින් කොංගෝවෙන් හොයාගත්ත ඉෂන්ගෝ අස්තිය මේ අටකටුවේ පිළිවෙලට ඉරි ගහලා ගණන් කිරීමේ ක්‍රමයක් හදලා තියෙනවා. සමහර විට මේක හඳේ වෙනස් වීම මයින් ඉර කොහොමද සූර්ය උදාව සිද්ධ වෙන්නේ? වහින්නේ කොයි කාලෙද? ඔය වගේවත් මේ මානවය කැල්කියුලේට් කරලා තිබ්බා කියලා කියනවා.
1: ඇත්තම බැලුවොත් ජීවිතේ විඳලා තියෙන්නේ ඒගොල්ලෝ නෙවෙයිද?
0: ඒක තමයි.
1: දැන් අපි මේ මොනවද විඳින්නේ නේද?
0: අපිට බෑනේ අපිට ස්මාර්ට් ෆෝන් නැහැ.
1: අර දැන් යාර Facebook එකේ මුකුත් කියන්න පා ජීවිතේ විඳිනවා කියලා. යාද විඳිනවා කියලා කරන්නේ බ්‍රෝ. අන්න විඳපු මිනිස්සු.
0: මේ සින්දුවක් අහම්. මට කම්මැලි ගාන. අපිට ඉතින් කම්මැලි වුණා සින්දුවක් අහන්න. ඔන්න එහෙනම් කම්මැලි ගාන සින්දුවක්.

0: අටයි විනාඩි විස්සයි වෙලාව මේ
1: කොහෙද යන්නේ අපි
0: කොහෙ යන්නද දැන් මේ අවුරුදු 30 38ක්නි
1: අයියෝ එහෙම ප්‍රසිද්ධිය කියන්නේ
0: මම්මගේ වයස මං මම මේ සමාජයට මේ බොරු පුද්ගලයෙක් ඉදිරි ජීවත් වෙන මිනිහෙක් නෙවෙයි සත්‍යෙන් ජීවත් වෙලා බෙල්ල ගිහිල්ලා බෙල්ල ගහලා ගිහිල්ලා ඉන්නේ හරි දැන් මේකයි අවුරුදු 38යි කියලා කියවම ගොඩක් කලාවට දැන් ඔය කොහේ හරි කතා කරන තැඟවල යන්න පුළුවන් වයසක් නෙවෙයි දැන් හවසට ඇවිල්ලා යාළුවෝ ටික ගන්න බෝල ගහන්නේ බෝල ගන්න වයසද 38 ඇන්ජලෝට 39 එක වෙනම කතා හරි සංදිවේදනාව කියන එක සන්ධිවේදනාව 40යි විතරක් නෙමෙයි 18න් එහා මේ පැත්තේ ඔක්කොනොරුම තියෙනවා. ඔව්. ක්‍රීඩකයෙක් වගේ නම් අනිවාර්යෙන්ම නේද?
1: තියෙන්නම ඕනේ.
0: ඔය මැණික් කටුව, විලුඹ, උරහිස, දනහිස ඔය හැම තැනම වේදනාවන් තියෙනවා.
1: ඔව්.
0: හරි. මේවට මොකක් හරි විසඳුමක් ඕනේ. ක්‍රීඩකයෙක්ම වෙන්න ඕනේ නැහැ. ගෘහණියක් වෙන්න පුළුවන්. කාර්යාලයක නිතර දෙපෙළ එක දිගට වාඩි වෙලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එව නැත්තම් යම් කිසි ශල්‍ය කර්මයකින් සුවය ලබමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔය ඕනම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා මේ සන්ධි වේදනාව හරිම ඉක්මනට සුව කරගන්න ස්වභාවික නිෂ්පාදනයක් පාවිච්චි කළා. ස්වභාවිකයි කියලා කියන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි මේක හදලා
1: තියෙන්නේ.
0: මේක තෙල් බෝතලයක් නෙවෙයි මිත්‍රයා. මේක
1: ක්‍රීම් එකකුත් නෙවෙයි.
0: හොඳ සුවඳක් තියෙන ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
1: 1920කට ඕනම තැනකින් ගන්න ඔබට හැකියාව තියෙන දැන් අර බර වැඩ කරන කෙනෙක් වුණත් ගෙදර මොනවා හරි වැඩ කරන කෙනෙක් වුණත් මේ මුකුත්ම නොකර ඉන්න කෙනෙක්ට වුණත් මේ දවස්වල ඒ වගේ එක එක අමාරුකම් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා 1920ක් වෙනි පොඩි මුදලකට ඔයාගේ ඇඟේ තියෙන ඕනම වේදනාවක් විද්‍යානුකූලව පළවා හරිනවා. විද්‍යානුකූල විසඳුමක් තමයි ඔයාට මේ ලබා දෙන්නේ. ඉතින් ඒ හින්දා අදම ඇක්ටිව් ප්ලස් එකකට මාරු වෙන්න.
0: පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මෙහෙම සන්ධිවේදනාවක් නැත්තම් කලබල වෙන්න එපා. එහෙම තියෙන කෙනෙකුට මේ ගැන කියන්න.
1: හැබැයි ඉස්සරහට එන්න
0: පුළුවන්. ඕනම කෙනෙකුට මේ කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. හැබැයි මේ තව එකක් මතක තියාගන්න මේක පාවිච්චි කරනකොට අද ගාලා ආයි දවස් දෙකකින් ගාලා ඔයාලට හිතුණුලාට මේක ගාලා බෑ. ඒක තියෙනවා නේද උපදේශ පත්‍රිකාව. ඒ කියලා තියෙන විදියට ගන්න.
1: ආ පොඩ්ඩක් අඩුයි අද නම් ඕනේ නැහැ කියලා නතර කරන්න එපා.
0: ඔව් ඔෆිස් යනකොට උනත් ගාගෙන යන්න පුළුවන්. එළියට යනකොට උනත් ගාගෙන යන්න පුළුවන්. ගෙදරම ඉන්න ඕනේ නැහැ මේක ගන්න. මොකද මේක තෙල් එකක් නෙවෙයිනේ.
1: ගඳක් නැහැ.
0: ඔව් හැමතැනම ගෑවෙන්නේ නැහැ. එහෙම අප්‍රසන්න පෙනුමක් එන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ෆැඩ්නා ඕතර් ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මේ තරම් විශ්වාසයෙන් මතක් කරන්නේ. වඩ පුළුවන්කමක් තියෙනවා ඖෂධ සල් වලින් එහෙම නැත්නම් ඔය සුපර් මාකට්ස් වලින් ඕනු තැනකින් මේක ගන්න. ඒ වගේම මතක් කරනවා සිය ටයර් එක ගැන ග්‍රිප් X5 සහ සූම් X5 තමයි ටයර් දෙක. ඉතින් ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙනවා හරි ස්ලෝ. හරි හෙමින් ගෙවෙන්නේ. හැබැයි වගේ ස්පීඩ් එකට කිසිම බලපෑමක් නැහැ. වඩ ස්පීඩ් කරලා යන්න පුළුවන්, වංගු හොඳට නමලා ගන්න පුළුවන්, හොඳ ග්‍රිප් එකක් තියෙනවා, ස්ටැබිලිටි තියෙන ඩ්‍රයිව් කරන්න පුළුවන්.
1: ලැස්සට බය වෙන දෙයක් නැහැ. ලිස්සන්නේ නැහැ.
0: ඔව් මේ කියන හැම දෙයක්ම එක තමයි සීට් ටයර් එක ගැන මතක් කරන්නේ. සීට් ටයර් එකේ ඔයා මතක තියාගන්න ස්කූටර් එකට නෙවෙයි සාමාන්‍ය බයික් එකට එක්ස්ට්‍රා මයිලේජ් එකක් යන්න. තව කිලෝමීටරයක් හරි වැඩිපුර පදින්න පුළුවන් තව වෙන ටයරයක් එක්ක සංසන්දනය කරනකොට දීර්ඝකාලීන පැවැත්ම, ආකර්ෂණීය පෙනුම, හරිම ස්ටයිලිෂ්. ඉතින් බයික් එකේ ටයර් එකකින් එනවා සෑහෙන ලොකු ආලෝකයක්. ඉතින් ඔය කියන ඔක්කොම ගැන හිතලා ගන්න ඕනේ සීට් ටයර් එක. ඒ වගේම මාක්ස්මන් ගෲප් එකට මේ දවස්වල දන්නවා වැඩිපුර අපි අවස්ථාවක් දීලා තින්නේ අලුතින් සේවකීන් බඳව ගන්නවා. සේවකීන් කියලා කවර සේවකීකුට එහා ගිය වටිනාකමක් එකතු කරනවා වගේ ජීවිතේට. ඉතින් දැන් පෞගේ කාලේ අපි කිව්වා යන්ත්‍ර පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් නේ. එහෙමනේ කියන්නේ
1: පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්.
0: ඔව්. එතකොට දැන් මේ දවස්වල ගන්නවා තව වේකන්සි කීපයක් තියෙනවා.
1: ඇසුරම් කරුවන්ට තියෙනවා.
0: හා. මෙන්න මේ නම්බර එකට CV එක ෆෝවර්ඩ් කරා. 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9 1 1 7 5 6 7 9 5 7 9

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: මුදලාලි
2: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජේ දාන්න ඔක්කොටම
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
1: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපි තහුවෙන්නේ
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
7: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
6: මම කිරික බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට
7: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
8: Evening drive with Chomit and Charu.
9: Sama anugrahaya.
7: Mama nan dem maaram relax.
10: අනම් මනංගල වදුන නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
11: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
12: සිරෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I could

0: දිනමල රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011767979
3: උදෑට වෙනාඩි 32
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: அட்டாய் பின்னாடி திசாய் விழாவு சந்தியா லங்கையினவா அவிதும் சந்தியா லங்கைய நோக்கில பலாத்பாலிக்கு நோக்கில மட சந்து இல்லன்னு வேணும் மட ஓடி சலகுண குய் முகக்கறி அங்க குய் ஓனினி மகர் தேமாவா கோனி கடுவல கணு முகக்கறி தாகன் புலுவன் மனுஷகமே முகக்கறி தாமுகு தீர்ந்து மௌபிமே ஆவல் ග්‍රීන් පක්ෂය කියලක ග්‍රීන් පාර්ටියකි අපේක්ෂකයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ආකර්ෂණීය සහ ආන්දෝලනාත්මක ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළා. එයා ප්ලෑන් කරේ තරුණ ඡන්දදායකයින්ගේ අවධානය දිනාගන්න.
1: හරි.
0: ඒ කියන්නේ තරුණයේ ඡන්දය කියලා කෙනෙක් පාවෙනවනේ. ඔය පාවෙන ඡන්ද කියලා ලංකාවේ
1: තියෙන්නේ.
0: ඔව්. කියන්නේ ඒවා ගොඩාක් බහුතරයේ ඉන්නේ තරුණ ප්‍රජාව. ඒගොල්ලෝ බලනවා යන විදිය කොහොමද? කාට දුන්නොත් හොඳද? කාට දුන්නොත්ද මට වාසි. එහෙමදින. ගොඩක් වෙලාවට එහෙම තමයි. ඒගොල්ලන්ට තාත්තගේ අම්මගේ දේශපාලන ප්‍රතිපත්තිය මේ ඒව වැදගත්
1: නෑ.
0: ඒව අදාළ නෑ. එහෙම පාරම්පරිකව දැන් අපි සමහරවින අපේ රටේ ඉන්නවා පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ. පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. පරම්පරාවෙන් අහවල් සම සමාජි. පරම්පරාවෙන් තව මොකක් හරි. කොමියුනිස්ට් නේ. ඒ වගේ තියෙන කොමියුනිස්ට් පාක්ෂික. ඒ වගේ දැන් මේ රටවලත් එහෙම ඉන්න ඇතිනේ.
1: ඔව්.
0: මේ හැබැයි තරුණ ප්‍රජාව කියන්නේ ඊට වැඩිය වෙනස්. ඒගොල්ලන්ට ඕනේ කැම්පේන් එක කවුද හොඳට
1: කරන්නේ?
0: හොඳටම සෝෂල් මීඩියා කරන්නේ කවුද?
1: කවුද? ඔව්.
0: අන්න දෙනවා ඡන්දේ. පෝස්ටර් එක ලස්සන කාගේද? දුන්න ඡන්දේ. තීම් සෝංග එක කාගේද ලස්සන? විෂුවල් එක කොහොමද? හරි. කවුද ලස්සන ඇඳලා ඉන්නේ?
1: ඡන්දේ ඉල්ලන එක්කෙනාගේ වෙනමත් ඔකට බලපානවනේ.
0: ඔව් ඒකත් බලපාන. කවුද නිකන් නළුවා වගේ. නේ?
1: දැන් තලම් ගිහිල්ලා වගේ එක්කෙනෙක්.
0: ඔව් වයස නම් දෙන්නේ. දැන් ඔය තලපති විජේ එහෙම එයා කැම්පේන් එකේ එයාගේ නළුකම කියන එක සෑහෙන ආභරණයක්
1: වුණා.
0: කොහොම හරි ඉන්ස්ටාග්‍රෑම් සහ ටික්ටොක් වගේ නවීන තරුණ ප්‍රජා වැඩිපුර ඉන්න ප්ලැට්ෆෝම් වල මේ ආකර්ෂණය ගන්න එයාගේ ප්ලෑන් කරා කැම්පේන් එක බිකිනි අඳපු ගෑන් ළමයි ටිකක් දාලා.
1: මොකක්?
0: ඔව්. බිකිනි.
1: හරි.
0: අඳපු ගෑන් ළමයි ටිකක් තමයි දැම්මේ.
1: හරි. දැන් අපි කියනම වැරදියට ගන්න පහරද? මේ අපිට ආපු නිවුස් එක මේ අපි
0: කියන්නේ. අපි හේතු අපි කරපු යන්නේ.
1: ඔව්. අපිට බලන්න පහර.
0: අපි මොනි ජෝයිගේ පෝස්ට් එක හදුවේ නෑනේ බිකිනි අඳපු ගෑන් ළමයිද?
1: ඔව්.
0: එතකොට ඔය මේ ඒ වගේම දැම්මා උඩුකය නිරුවතින් ඉන්න පිරිමි ළමයින්ගේ ෆොටෝ.
1: දෙය නෑ.
0: ඔය සික්ස් පැක් තියන අය ජිම් ගිහින් ඇඟ හදපු.
1: හරි.
0: හොඳ මසල්ස් තියෙන.
1: ඔයාගේ ෆොටෝ එකක් එහෙම දාලා නෑ නේද?
0: නෑ නෑ මගේ එකක් දැම්මා. ඡන්ද තියා මං හිතන්නේ. ඒවල් හොයාගෙන ඉල ගහලා. හරි.
1: හරි.
0: කොමාරි මේගොල්ලන්ගේ ඡන්ද ලියාපදිංචිය පක්ෂී ප්‍රතිපත්ති සහ පරිසරයේ නිවාස අර්බුද වගේ ඔයගේ තීර්ණාත්මක මාතෘකා ප්‍රචාරණය කරනකොට මේගොල්ලෝ දැම්මේ ඔයගේ ෆොටෝ. ඩිජිටල් තාක්ෂණය මත පදනම් වෙච්ච මේ වගේ ප්‍රචාරණ ක්‍රමවේද කෙරෙහි සමාජය තුල දැඩි සංවාදයක් කොහොමද තියෙනවනේ?
1: ඔව්.
0: එතකොට බුද්ධිමත් සහ නිර්මාණශීලී ප්‍රවේශයක් කියලා තමයි ඒගොල්ලෝ මේක හිතුවේ. සමහරු මේක ගත්තෙත් එහෙමයි. වාව් කොහමද කැම්පේන් එක?
1: සුපිරියට තිබ්බා.
0: තරුණ ළමයි පෝස්ට් එක ළඟ පෝස්ට් එක හෙලින්ම ෂෙයා කරයන් නැතුව සේව්
1: කරගත්තා. හරි.
0: කඩවසම් කොල්ලොයි කඩවසම් කෙල්ලොයි ඉන්නේ.
1: කඩවසම්?
0: අර බිකිනි ඇඳගත්ත සහ උඩුකය නිරුවත් පිරිමි. කොහොම හරි මේ උපක්‍රමයේ විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඔය ලිංගික ආකර්ෂණය සහ ඔය නොගැඹුරු මාධ්‍ය සංස්කෘතිය දේශපාලනයට ඇදගන්න එපා කියලා ඒගොල්ලෝ කිව්වා.
1: අත අත අත.
0: මීට වැඩිය හොඳ ඇඩ්වාන්ස් විදියට එන්න. කැම්පේන් කරන්න මීට වැඩිය හොඳ ක්‍රමයක් හොයාගන්න.
1: ඔව්.
0: දැන් අපේ රටේ නම් තියෙන මඩ සංස්කෘතියනේ.
1: ඔව්.
0: කාට හරි මැඩක් ගහලා තමන් හයිලයිට්. දැන් මේ ඊ අපේ රටේ. ඒගොල්ලන්ගේ තියෙන්නේ මේ වගේ ඒවා.
1: ඔව්.
0: සමහර රටවල තියෙනවා තමන් කරන්නේ මොකද්ද? තමන්ගේ ප්ලෑන් එක මොකද්ද? හා තමන් මෙන්න මේ වර්ෂයේ වෙනකොට රට කොයි තැනටද ගෙනියන්න. තමන් මොකද්ද කරන්න කියන එක කියන එහෙමත් රටවල් වල ප්‍රතිපත්ති තියෙන දේශපාලන පක්ෂ ඉන්නවා. මේ ග්‍රීන් පාර්ටි එක කියලා කියන්නේ හොඳ පක්ෂයක්. හැබැයි මේ ඒකේ ඉන්න එක්තරා එක එක අපේක්ෂකයෙක්ගේ ප්‍රශ්නයක් ඉදන් තමයි මේ දැඩි කතා බහට මේ කතාව ලක්ුණේ.
1: දැන් ඕක නිකමට නිකන් ලංකාවට පොඩ්ඩක් ආදේශ කරලා බලන්න. ඔය වගේ කතාවක්.
0: මම නිහඬයි. මේ මාතෘකාව ගැන මම නිහඬයි. එහෙමයි අපේ මෙහෙමයි ඡන්ද පෝස්ටරේට දාන ෆොටෝ එක ආකර්ෂණීය වෙන්න ඕනේ.
1: ඔව් අනිවාර්යයෙන්ම.
0: ලස්සන ප්‍රියමනාප ෆොටෝ එකක් නේ.
1: ඔව්.
0: ඒ කියන්නේ ෆොටෝෂොප් වලින් එඩිට් කරලා හරි කමක් නැහැ ලස්සන එකක් දාන්න.
1: ඒ අය වලින් හදලා හරි කමක්
0: නැහැ. සුදු සුදු ලස්සන පවුඩර් කරලා ලිප්ස්ටික් ගාලා රෝස පාටරි ඉන්න
1: ඕනේ.
0: එහෙම නැත්නම් අපිත් බෑ.
1: දෙන්න.
0: අපිත් දෙන්න.
1: දෙන්න දෙන්න.
0: කළුයි කැතයි නම් ටිකක් අන්න.
1: මොන හොඳේ කරත් දෙන්න.
0: අපි ඇත්තටම මේ ඇහනේ මුලින්ම පිනවන්නේ ඊට පස්සේ තමයි අපි අපේ මොලේට යන්නේ සංඥාව මේ අහවලා සුදුයි ලස්සනයි හැබැයි හොඳයිද නේ දැන් අපි සාමාන්‍ය channel එක post එක කරනකොට අපි බලන්නේ colors හිතනවා
1: ඔව්
0: ඒ ප්‍රධාන photo එක හිතනවා AI කළා හරි
1: කැතමනක් ලස්සනයි
0: හැබැයි post එක ඉන්න ගණන් ඇත්තට ඉන්න ගණන්
1: එහෙම කියලා මගේ දිහා බලන්නේ
0: හා නෑ නෑ ඔයා නෙවෙයි සමහරට

0: උදයට විනාඩි 50යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: අතයි විනාඩි 56 වෙලාව අපි මොනි ෂෝ එකේ ඉන්න මේ පැයෙන් ඊළඟ පැයට ඉක්මනට යන්න ඕනේ. යන කලින් මතක් කරනවා අඩස්සේ ටයර් එක ගැන හොඳ ග්‍රිප් එකක් තියෙන ටයර් එකක්, ඒ වගේම ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙනවා අඩුයි. මොකද ඒ නිසා තමයි අපි කියන්නේ එක්ස්ට්‍රා මයිලේජ් එකකට හොඳම ටයර් එක සීඑ ටයර් එක කියලා. හරියටම කියනවා නම් මේ ටයර් එක අරගෙන අවුරුද්දෙන් දෙකෙන් ටයර් මාරු කරන්න ඕනේ නැහැ. නියමිත කිලෝමීටර් ගාන දුවලා ඊටත් එහා තව පොඩ්ඩක් දුවන්න පුළුවන් කමක් තියෙනවා. ඔයාගේ පරිස්සමත් එක නිසා සීඑ ටයර් එක ගන්න වංගුවක් හොඳට ගන්නකොට, ඒ වගේම වැස්සේ ඩ්‍රයිව් කරනකොට ලස්සන පෙනුමකින් සමන්විත ටයර් එකකට තමයි අපි සීඑට් ටයර් එක කියලා කියන්නේ. ඉතින් ග්‍රිප් X5 සහ සූම් X5 කියන ටයර් දෙකම වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. ස්කූටර් එකක් වුණත් සාමාන්‍ය බයික් එකක් වුණත් ඔය කියන කාරණා දෙකේදීම ඔයාට හරියටම හරියන ටයර් එක මේ කියන සීඑට් ටයර් එක. ඒ වගේම මේ පැයෙන් යන කලින් කියන්න ඕනේ පැලොත් නිෂ්පාදනය ඇතුළත තියෙන පැලොත් යෝගට් එක ගැන කියන්නම්. පොඩි දරුවෙකුට උනත් යෝගට් එකක් දෙනකොට නේ අපි දන්නව.
1: අනිවාර්යයෙන්ම රසායනික ගුණයි සෞඛ්‍යාරක්ෂිත බවයි මේ හැම දෙයක් ගැනම අපි හිතන්න
0: ඕනේ.
1: එහෙනම් ඉතින් හොඳම නිෂ්පාදනය තමයි පැල්වත යෝගට් කියලා කියන්නේ.
0: ඒ වගේ විජේ නිෂ්පාදන කැම රස කරනවා විතරක් නෙවෙයි, අපි දන්නවා දැන් සාමාන්‍ය කුරක්කන් පිටි එකක් ඊට පස්සේ තෝස එකක් හදාගෙන උඳු පිටි ටික, ඊට පස්සේ විජේ ලුණු පැකට් එක, පපඩම් පැකට් එක, විජේ නිවසේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒ නිසා ගන්න පුළුවන් ඔය කැමති විදිහට.

0: වෙලාව දෙනවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: වෙරිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. බත්තල පොලිස් අසමේ කදිරාන පල්ලිපත ප්‍රදේශයේ පැවති සාදයේදී පුද්ගලයෙකුට වෙරිතබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව සීතුව පොලිස් අසමේ මෝකලන්ගම ප්‍රදේශයේදී සැකකරුවන් පැමිණි මෝටර් රථය කොළී පදනම ලබා ගැනීමට ඔහුගේ ගිණුමෙන් මුදල් බැර කරමින් ආධාර අනුමත දුන් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉරානයේ ප්‍රදේශ කිහිපයකටම අමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. කේෂ්මී, බණ්ඩා අබ්බාස් සහ බුෂර් ඇතුළු ප්‍රදේශ ඒ හතරමන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අමෙරිකා ආරක්ෂා අංශවලට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දැරීම පදනම් කරගනිමින් මෙම ප්‍රතිචාර දැක්වූ බවයි අමෙරිකාව පවසන්නේ. කෙසේ වෙතත් සිදුව ඇති හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය 10ට බලාපොරොත්තු වන්න.

उदयना भी आया विराट तुनाई

0: නවයයි විනාඩි 10යි වෙලාව සුබ උදෑසන. අපි අලුත් පැයක ඉන්නේ.
1: Yes.
0: මොනවද මේ
1: සිද්ධ වෙන්නේ?
0: මේ රෝකෙ සිද්ධ වෙන්නේ. අපි දැන් තාක්ෂණය අතින් මාර තැනක ඉන්න ලෝකෙනේ. දැන් අපි රට වුණත් එහෙම හිතමු. ඒත් අපි ආයි ආයි කියනවනේ මෙන්න මෙයා. ඔය ඔක්කොම අතින් මෙව වුණාට මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ කියන එක අතින් අපිනේ අර බුදුබණ කිව්වා නිරන්තරේ, බුදුබණ ඇසුවා නිරන්තරේ, ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ කියලා කියන එක තමයි මේ වෙන විදිහට කියන්නේ.
1: ඔව්.
0: මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මම දැක්ක මේ ගීතේ ගායනා කළ තියෙනවා ඊයේ කොහේ හරි ගිය වෙලාවක. මේ ඒක නිකන් කිව්වේ. දැන් මනුෂ්‍යත්වයේ කියන එක ඉස්සරහෙන් තියාගෙන අපි හැම දෙයක්ම කරන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: දැන් අපිට මනුෂ්‍යකම් කියන එක අය සදාචාරය, අපේ වගකීම්, යුතුකම් මේවා අමතක වෙලා අපි ගොඩාක් අනිත් අනිත් පැතිවලින් උඩට ගිහිලා තියෙන්නේ.
1: ඒවා ඇඟවල්වල නැහැ.
0: ඔව්. දැන් ওই ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තය සාමාන්‍යයෙන් වහල ඇති කේරළිය ටිකක් ලංකාවේ ස්වභාවයේ ටිකක් ළඟයි කියලා කියනවා.
1: ඔව් ඔව්.
0: ඒ වැ ජීවත් වෙන අයගේ සිතුම් පැතුම් සංස්කෘතියේ සමහර ගැළපීම් තියෙනවා. අපි එහෙම ගමුකෝ. මේ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ ජීවත් වෙන අවුරුදු 70ක් වෙන ඩොමිනික් කියලා කියන්නේ තමන්ගේ පුතාගෙන් එක් අයෙකුට ලබා ගන්න දුරකථන ඇමතුමකින් දවස පටන් ගන්න කෙනෙක්. එයාගේ උදේ පාන්දර රාජකාරිය පළවෙනියට එක පුතෙක්ට කෝල් එකක් දෙන එක. එතකොට මේ එක පුතෙක් ඉන්නේ අසල්වාසි කර්ණාටක ප්‍රාන්තේ.
1: හරි.
0: අනිත් පුත්‍රයා ඉන්නේ මැද පෙරදිග. වඩා හොඳ රැකියා අවස්ථා හොයාගෙන තමයි මේ දෙන්නම ගිහිල්ලා
1: තියෙන්නේ.
0: ඉතින් මේ ඩොමිනික් සහ එයාගේ භාර්යාව
1: මාර්තා
0: මේ දෙන්න තනියෙන් ජීවත් වෙන්නේ.
1: ආ.
0: ඉතින් පුත්තු දෙන්නගෙන් එන දුරකථන ඇමතුම තමයි මේ දෙන්නට තියෙන ලොකුම සහනය.
1: අනේ.
0: සෞඛ්‍ය ගැන, කාලගුණ තත්ත්වයේ වගේ මාතෘකා තමයි මේගොල්ලෝ කතා කරන්නේ.
1: හරි.
0: ඉතින් මේ දෙන්නට ගේ ඇතුළේදී සහයෝගයක් ඕන වුණොත් දෙන්නට දෙන්න තමයි මොකක් හරි සපෝට් එකක් දෙන්නේ.
1: ආ, එතකොට පුත්තු නැහනේ.
0: පුත්තු කවුරුත් නැහනේ. ඉතින් ඉන්දියාවේ වේගයෙන්ම වයස්ගත වන ජනගහනීය සිටින ප්‍රාන්තය තමයි කේරළය කියලා කියන්නේ.
1: හරි.
0: කේරළේ ගොඩක් අම්මලා තාත්තලා අද වෙනකොට මේ කියන තැනට වැටිලා අම්මයි තාත්තයි ගෙදර හුදකලා වෙලා දුවල පුතාලා මේ කූඩු වලින්
1: එළියලා
0: ගිහිල්ලා.
1: හැබැයි ඒකගලන්ට සාමාන්‍ය දෙයක් වෙන්නේ නැති නේද?
0: ඒක සාමාන්‍යයි. මේ නූතන ලෝකේ ඕක සාමාන්‍යයි. අම්මයි තාත්තයි කන බොන ඒවා ඒ අයගේ ඉඳුම් හිටුම් ගැන හොයන්න අපිට දැන් මේ නූතන දුවල පුතාලට වෙලාවක් නැහැ.
1: ඔව්.
0: කෝල් එකක් කරන් දවසර කෑවද කියලා අහන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ.
1: අනේ ඒක දැන් අම්මලා තාත්තලා කෝල් එකක් හරි හරි

0: ඉන්දියාව ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: හා
0: පෞගිය මාසයේදී වැඩිහිටි සුභ සාධනයේ උදෙසා කැපවෙච්ච දෙපාර්තමේන්තුවක් ප්‍රාන්ත රජයේ විසින් ප්‍රකාශයට පත් කරා ජනගහනයේ වයස්ගත වීමේ අභියෝගය හරි ඉන්දියාව තුල තියෙන ලොකුම අවස්ථාවක් කාට හරි විසඳුමක් දෙනවා නම් අපි සම්පූර්ණයෙන්ම යැපෙන්නේ අපේ අසල් වැසින් මත අසල් වාසින් මත
1: හරි
0: මේ අම්මල තාත්තල කියන එක අහල පහල ගෙවල් වල ඉන්න තරුණ දුවල පුතාලා තමයි සමහරලාට මේ ගෙදර අම්මයි තාත්තයි බලාගන්න
1: ඔව් සද්දයක් නැතුව නම් පොඩ කියලා බලනවා ඇති කෑවද බිව්වද කියලා හොයනවා ඇති නේද
0: අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන ඉතින් මේ අපිට උදව් කරන්න අහල පහල නැහැ යෝනේ හැම දෙයක්ම කරන්නේ අහල පහල කවුරු හරි කෙනෙක් ඉතින් මේ මාර්තා කියන කෙනා කියනවා හැම වෙලේම වයස්ගත වීම කියන කාරණාව ගැන අපිට තියෙන ලොකුම මෙව්ව එක තමයි අපි තවදුරටත් මෙහෙම වයස්ගතව ජීවත්ව ඉන්න ඕනේද කියලා හිතනවා කියන්නේ.
1: මොකටද මෙහෙම කියලා හිතන්නේ
0: නැත්තේ. මොකටද මෙහෙම ජීවත් වෙලා වගේ එකක් ඒ අයට හිතෙනවා කියන්නේ. මේ කේරළයෙන් මේ කතාව අපි අපේ රටට ගත්තත් නම විතරනේ වෙනස් වෙන්නේ. ඔය අම්මගේ තාත්තගේ නම විතරයි වෙනස්. මෙහෙම අම්මල තාත්තල කොච්චර ඉන්නවා.
1: රටේ නම විතරයි වෙනස්. ප්‍රාන්තේ නම විතරයි වෙනස්. ඒ සිද්ධිය ඒ විදිහටම වෙනවා. සමහර කට ඊට වඩා දරුණු විදිහට වෙන්නත් පුළුවන්.
0: ඉතින් අම්මයි තාත්තයි මගහැරලා තියෙන මේ කාර්යබහුල ලෝකෙින්ද කොහොම වුණත් ඒකට කාටවත් දොස් කියන්න බෑ.
1: දැන් ගොලන්ට හිතනවා ඇති නේද දැන් පොඩි කාලේ හරි හුරතල් වැඩවලින් හුරතල් කතාබහ වලින් සද්දබද්ද වලින් පිරලා තිබ්බ ගයක් දැන් මේ වෙනකොට කිසිම සද්දයක් බද්දයක් නැහැ. මහත්තයා විතරයි, භාර්යාව විතරයි.
0: මේවට දැන් කියන්නේ දරුවන්ට දොස් කියන්න බෑනේ. ඔව්. අපි දොස් කියන්න අපි සුදුසුත් නැහැ.
1: ඔව්.
0: නමුත් මේක සමාජයේ කතා වුණත් මේක හරි සාධාරණීකරණය වෙනවා. එහෙම තමයි ඉතින්. ඒක තමයි ස්වභාවය. තරුණ ළමයින්ගේ සිතුම් පැතුම් මේගොල්ලන්ගේ හීනවලට යනකොට එහෙම වෙනවා. ඒක සාමාන්‍යයි. ඒක දරාගන්න දෙමව්පියෝ මේට පුළුවන් වෙන්න ඕනි. වගේ තැනකින් තමයි සමාජයේ මේ කතාව ඉවර වෙන්නේ.
1: හැබැයි ඉතින් එහෙම අතහැරලා දාලා ඉන්නත් එපා නේද? පුළුවන් හැම වෙලේම කෝල් එකක් කරලා හරි සම්බන්ධ වෙන්න.
0: ඒක අපි කාට හරි කියනවට රෙඩිය. ඒක අපි විසින් කරමුකෝ. ඔයා මම අපි කියමු. අපි කරමු.
1: හරි.
0: නැතුව අපිට කාටවත් කියන්න අයිතියක් නැහැ නේ. වාගේ අම්මලා තාත්තලායි සලකන්න ඕනේ කියලා අපි කියන්න ඕනේ.
1: නෑ නෑ.
0: තමන්ගේ අම්මලා තාත්තලායි සලකන්න මේ රේඩියෝ එක උදේට ෂෝ එකක් කරන පුතේකුයි දුවේකුයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි මේ පණිවිඩය දෙන්න ඕනේ.
1: කොයි දින අයිතියද නැද්ද?
0: ලංකාව වගේ රටක මං කියන්නේ. මේක කේරළේ පැත්තෙන් කේරළේ කියන්නේ නේද දැන්?
1: එහා පැත්තනේ.
0: මම කියන්නේ දැන් ಭಾರತය කියලා ගත්තම දඹදිව කියලා ගත්තම නේද බුදුන් උපන් දේශේ.
1: අනිවාර්යයෙන්.
0: ඒක එක්තරා තවත් මේ ප්‍රදේශයක් නේද ගත්තම. හරි කොහොමුණත් මේ කතාව පොඩ්ඩක් හිතලා බලන්න. ඇත්තටම මේක ලෝකේ බොහෝ තැන්වලට පොදු කාරණාවක්. ඒ නිසා තමයි ගොඩක් වැඩිහිටිනේ මාස නේ. මේ වගේ දේවල් මේ සංකල්ප එහෙම ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. සාධාරණද නැද්ද මන්දා? මේක තමයි තත්ත්වය.
1: හිතන්න ඔබට බාරයිනේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: ದೋರ ಗಂಗೆ ಕಲು ನಹಿನಿಲ್ಲ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: ದೊತರಯ್ಯೇ ಪೆರಳೀಕರಣ NLB ಮೆಗಾ ಪವರ್ ತೆವಂತ ಮೆಗಾ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ಗಟ ಅಮತರವ ರುಪಿಯಾಲ್ ಕೋಟಿಯಕ ಪವರ್ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ ಸಹ ಗ್ರ್ಯಾಂಡ್ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ಗಟ ಸುಪಿರಿ ಮೋಟರ್ ರಥಯಾನ NLB ಮೆಗಾ ಪವರ್ ಒಬ್ಬ ಅದಮ್ಮ ಮಿಲದೀ ಕಾನು
1: ಸಕ್ ಪುರಾ ಜಾತಿಯಕ್ಕೆ ವಿಶ್ವಾಸೆ ತೆಬೋ ಲೊತರೈ ನೋವೇ ಕಿರುಳ ಮಹಾಜನ ಸಂಪದ ದನ್ ಸತಿಯ ದಿನ ಹತೇಮ ಮಹಾಜನ ಸಂಪದ ರಟಟಮ ಸಂಪದ
3: ಹತ್ತ ಪಸಸರಗಟಾತ್ ವಡಾ ವಿಶ್ವಾಸೆ ದಿನು ISO GMP ತತ್ವ ಸಹತಕೇನ್ ಪಿತುಮ್ಲಾತ್ ಗುಣಾತ್ಮಕ ಆಯುರ್ವೇದ ಔಷಧ ಹನುನ್ ಬಾದೂನ್ ಕ್ರಿಮಿರಾಜ ವೆತಿನ್
4: ಕ್ರಿಮಿರಾಜ ಸುವಸನೆ ಆಯುರ್ವೇದ ಔಷಧ ಹಂದುನಾ ಗನ್ನ ನಿವರದಿ ಸೌಖ್ಯ ಪುರುದು ಗನ ಹರಿ ವಿಧಿಯಟ ದನಗನ್ನ ತ್ಯಾಗಿ ದಿನನ್ನ
3: ಕ್ರಿಮಿರಾಜ
4: ಸುವಸನೆ ಸುರಾದಾ ಸವಸ ಹತರಟ ಕ್ರಿಮಿರಾಜ ಸುವಸನೆವಟ ಎಕ್ವನ್ನ ಸಾದರ ಅನುಗ್ರಹಯ
5: ವಿಶ್ಮಿತಾಯಿ ಪ್ರತ್ಯಕ್ಷಾಯಿ ಬಡೇ ಕಕ್ಕುಮಟ ನವರದಿನ ವೆದಕಮ ಕ್ರಿಮಿರಾಜ ಕರಲ್ ಗುಲಿ ದೆನ್ ಕಾಗಿಲ್ಸ್ ಲಾವ್ ಸುಪಿರಿ ವೆಲದ ಸೆಲ್ ಸಹ ಸಿಯಲುಮ ಒಸು ಸೆಲ್ ತುಳಿ ಕ್ರಿಮಿರಾಜ ಪರಂಪರಾಗತ ಆಯುರ್ವೇದ ಉರುಮಯ
6: ಪತ್ತರೆ ಅಪ್ಡೇಟ್ ಪಿನ ಕಾಲಿಕ ಪತ್ತರೆನ್ಮ ವಿಸ್ತರ ಹೋಯಾನ ಬೇ
7: ಸಾಸ್ತರೆ ದನ್ನಾಯಾಯಿ ಸೂಸ್ತರೆ ದನ್ನಾಯಾಯಿ ಎಕ್ಕಮ ತನಕ ಪಿಚ್ ಕರ್ನವಾ
6: ಸೈಬರ್ ಜೆನ್ ಮೇ ನೆಕ್ಸ್ಟ್ ಜೆನ್ ನಿಕಾಯಿ ಸೈಬರ್ ಜೆನ್
8: ದನ್ನ ಆಯಿಟ ಕಿಯನ್ನಾಯಿ ನೊದನ್ನ ಆಯಿಟ ಆನ್ನಾಯಿ ಸೆನಸುರಾದ ಉದಯ ಅಡಟ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ ಅಡಸಿಯವ ಸತ್ಪುರಾ ಜಾತಿಯಕ್ ವಿಶ್ವಾಸೆ ತೆಬೋ ಲೊತರೈ ನೋವೇ ಕಿರುಳ ಮಹಾಜನ ಸಂಪದ ದನ್ ಸತಿಯ ದಿನ ಹತೇಮ ಮಹಾಜನ ಸಂಪದ ರಟಟಮ ಸಂಪದ
9: ನವೆಯ ವಿನಾಡಿ 28 ಪೈ ದೇಕಾ ಮಾರೈ ಮಿತನ ದೆಂಟಮ ಹರಿ
10: ಹಕದನ
9: ಪೈ ದೇಕಾ ಮಾರ ಪೈ ತುನ ತುನ ತುನ ತೀನೋನಿ ಪೈ ತುನ ಗಾನೆ ದವಸ್ 5 ඊට පස්සේ තව කොහේරි පුටුවක වාඩිලා මේ පැය 8 ඇතුලේ අයිස් පාරක් දැම්මොත් නේද?
10: හරියට කියන්නේ.
9: අයිස් පාරක් දැම්මොත්
10: මොකක් හරි.
9: නෑ අයිස් පාරක් දැම්මොත් කියලා ගමු. අයිස් පාරක් ගැහුවොත් කියලා.
10: හරි.
9: මේ කාලේ කා දැම්මොත් පුටුවක කොහේරි වාඩිලා අපි ඉන්නවනේ අර නිකන් ඇදිලා වගේ ඉන්න වෙලාවල් තියෙනවනේ. අර ඇඳි පුටුවේ ඉන්නවා වගේ. නේ.
10: ගෙදර වගේ.
9: ඒ වගේ ඌරෙන්ද ඉන්නවා. දෙයියන්ගෙන් පිටයි තින්.
10: අපිට නේ.
9: මගේ කොන්දට. වදනොත් කොන්ද රිදෙනවා කියන එක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් වැඩ.
10: ඔයා කොහමද හැම්බෙරේ මල් කොන්ද මෙහෙම අතක ගනවන්නේ? වයසටද?
9: වයසයි වයසයි මම ඒක හිවි 38යි නේ.
10: ඔව්
9: හරි. තරුණයි කියලා ඉතින් ඉන්නට 38යි. දැන් සාමාන්‍යයෙන් කොන්ද රිදෙනවා කියන්නේ ගොඩක් අයට තියෙන රෝගයක්. ඔකට සමහරට වකුගඩු ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආ කියන අර වැරදි විදි ඉරියව්වල හිටපු නිසා බර උස්සන්න ගියාම ඒකාකාරී නේ. විදිහට කොහේ හරි
10: වැරදි විදිහට එක්සර්සයිස් කරන්න ගිහලා.
9: වැරදි ඉරියව් තමයි. රයිට් දැන් ඔය කොන්ද විතරක් නෙමෙයිනේ අපේ සන්ධි කියලා ගුවම ධන හිස වැල මිට උර හිස ඊට පස්සේ මැණික් කටුව වලලු කර තව කොහෙද තින් බෙල්ල උනත් නේද
10: හිටම
9: වහන් රිදෙන්න ගන්නවා වැරදි ඇන්ගල් එකකට ගොඩාක් කියලා බලන් හිටියා
10: උර හිස
9: හරි මේ මේ කියන ඔක්කොම විසඳුම තමයි ෆැඩ් නව් ද ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ 1920යි රුපියල් 1920යි පැකේජ් එක හැම දෙයකටම විසඳුම මේක අවුරුදු 40ට වැඩි ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් 18න් ඉඳන් ගන්න පුළුවන් මොකද දැන් ක්‍රීඩකෙක් වගේ නම් සෙල්ලම් කළා ජොයින්ට්ස් පේන් එහෙම එනවා සෑහෙන ඉතින් මේ වගේ වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන් මේක ගාලා විනාඩි 5ක් 10ක් පැයක් විතර යනකොට මේකෙන් ඒ වේදනාව සමනය වෙනවා
10: හරි
9: මේක දීර්ඝකාලීනව පාවිච්චි කරනකොට ආයෙ ඔයාට සන්ධි වේදනා කියලා එකක් එන්නේ නැහැ.
10: ඔයාට අමතක වෙලා යනවා එහෙම. ඒ වචනයක් තියෙනවාද කියලා.
9: සන්ධි වේදනා?
10: මොකද?
9: What is this?
10: Excuse me?
9: එනිසා මේකට විසඳුම තමයි මේ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. විද්‍යාගාර ඇතුළේ මේක තහවුරු කළා නේද? ඒ කියන්නේ ෆැඩ්නා ඔය ෆැරක් එක කියලා
10: කියන්නේ.
9: ෆැඩ්නා රිසර්ච් සෙන්ටර්. මේක කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක් එක්ක පර්යේෂණ කණ්ඩායම විශේෂඥ දැනුම එකතු කරගෙන තහවුරු කරගත්තා මේක හරියටම හරි කියලා. ඉතින් ආයි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මේක හොඳද කියලා. ගිහිල්ලා ගාලා බලන්න එක දිගට සතියක් දෙක. එතකොට මේකේ විසඳුම ඔයාට තේරෙනවා. ඔයාගේ මොළේට මේක තේරුම් යනවා.
10: ඔයා දන්න කාරණා නේ.
9: දැන් මේක තෙල් එකක් නෙමෙයි කියලා දන්නවනේ.
10: දන්නවා. ක්‍රීම් එකකුත් නෙමෙයි.
9: ඔව්. මේකේ ප්‍රසන්න සුවඳක් තියෙනවා.
10: ඔව්.
9: ඕන තැනක ගාගෙන යන්න පුළුවන්. ඒ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන කිව්වේ දන්න කෙනාට කියන්නේ ෆාමසි වල සුපර් මාකට් වල ඕන තැනක තියෙනවා. කාඩ හරි ඕන අපිට කෝල් එකක් දෙන්නු අපි ගියාලා දෙන්න. අපි ඉවෙන්ට් කරනවා.
10: ඩෙලිවරි ජොබ් එක.
9: ഗ്യാസ്ട്രൈറ്റിസ് വകയ രോഗികളുടെ മുഖത്ത് തീയണ വിശുദ്ധമ ക്രിമിരാജ് ക്രിമിരാജ് സന്തൂൺ പാനിയ ക്രിമിരാജ് കിലക്കുവാമ അവിടെ മതാക്കിയാണ് കരൾ ഗുളി തവ പ്രൊഡക്ട്സ് ഗുഡക് തീയൻ
10: එතකොට හන්දි තෛලය තියෙනවා එතකොට පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඔයා කුරුලැසුවේ කියලා නිෂ්පාදනයක් තියෙනවා ඒකත් පාවිච්චි කරන්න පුළුවන් මේ ඕනම ප්‍රශ්නයකට ඔයාට ඕනම නිෂ්පාදනයක් ඕනේ නම් 011 2 753 889 කෝල් එකක් දීලා ගෙදරටම ගෙන්න ගන්න
9: ජාතික ලොතරැයි මණ්ඩලයේ හැමදාමත් ආව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරනවා කියලා අපි කියලා තියෙනවා ඒක මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා ඔයා ටිකට් එකක් අරන් ඔයාට ඇදුන් නැති දවසක් තියෙන්න බෑනේ ඔයාට අනිවාර්යෙන් දිනුමක් තියෙනවා රුපියල් අටුමදානේ රුපියල් 100ක් හරි ඇදලා තියෙනවා ටිකට් ගන්න කෙනෙකුට
10: අනිවාර්යෙන්
9: ඉතින් ඔයාගේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ලොතරැයි ලෝකයේ මහගිදර ජාතික ලොතරැයි මණ්ඩලයේ යලි යලි තහවුරු කරමින් 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය ඒ සම්මානයේ අනුශූරතාවය දිනාගත්තා. ඉතින් මේ සම්මානය මේ දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් මේ සමාජ සුබසාධනයේ වගේම රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න ඒ ලබා දුන්න දායකත්වයට ලැබුණු නේද?
10: ඔව්.
9: ප්‍රමුඛතම ඇගීමක්. ඒ නිසා අපි ගොඩක් සතුටින් ඒ ගැන මතක් කරන්නේ. ඊට අමතරව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානින් පවා පිදුම් ලැබුවා. ඒතකොට ජාතික ලොතරැයි මණ්ඩලය පරිසර සංරක්ෂණය, තිරසාර සංවර්ධනය, සමාජ වගකීම් මේ වගේ ගොඩාක් තැන්වලදී මේ ප්‍රජා සවිබල ගැන්වීම කියන මාතෘකාවෙදිත් අපිට මතක් කරන්න පුළුවන් නමක් ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් හැම මොහොතකම අපිට මතක් කරනවා. ඉතින් ඉදිරියටත් ඔයාගේ මූණට හිනාවක් ගේන්න සමත් වෙන නම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. හරි. දැන් මම කියන්න ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඊයේ ගත්තනේ මහජන සම්පත. ඊ අකුරත් එක අංක 1 අංක 9 අංක 2 අංක 2 අංක 5 අංක 5. ඒ තමයි ජයග්‍රහයි ප්‍රතිපලයේ. ඊට පස්සේ ගොවිසත ගත්තනම් L අක්ෂරයත් එක්ක අංක 7 අංක 15 අංක 36 සහ අංක 50. මෙගා පව ගත්තනම් C අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකයේ අංක 26 ජයග්‍රහය අංක අංක 13 අංක 15 අංක 50 සහ 80. ධන නිදානය ගත්තනම් I අක්ෂරයත් එක්ක අංක 17 අංක 18 අංක 66 අංක 67. ඊට පස්සේ කුම්භ ලග්නයේ සහිතව හඳහන ලොතරැයියේ ජයග්‍රහයි ප්‍රතිපලයේ වාර්තා වෙනවා. අංක 10 අංක 11 අංක 15 සහ අංක 26. අද සම්පත ගත්තනම් අංක 5 අංක 5 අංක 2 අංක 5 අංක 5 අංක 2 අංක 2 අංක 5 අංක 5 E අක්ෂරය. ඒ වගේම ජය ලොතරැයියේ ගත්තනම් B අක්ෂරයත් එක්ක අංක බිංදුව අංක 2 අංක 2 සහ අංක 6. අවසාන වශයෙන් බලන්නේ සුබ දවසක් ලොතරැයිය මකර ලග්නයේ සහිතව ජයග්‍රහයි අංක ටික අංක 11 අංක 31 අංක 39. මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැදපු ලොතරැයි පත්වල වාසනාවන්ත ප්‍රතිඵලය. උදේ 9යි විනාඩි 33යි.
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: උදේ 9:00 විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: நவையாய் வினாடி ஹத்தலிஸ் தேக்காய் வெலாவு எல்பிஎல் கே நபி கதாகரானே ஓ கதாகரா
1: ஓ கதாகரா
0: வாட மத்தக நெத்துனா மண்ட மத்தக அப்ப மீதன மோ
1: மத்தக மத்தக நெத்தி உனாட அதவாகே மத்தகாய் மட்ட கேல சிந்துங்க
0: எப்ப போயா தன்னோது ஓ மீ
1: நானே
0: முஹுத மேத ஜீவிதே கேல கூவா மேக ஹரிம அனதுருதாயகாய்
1: பஹானகாய்
0: මේ පෞගිය දවසක ලංකාවේ දීවරය දෙන්නෙක් තාත්තයි පුතයි බංග්ලාදේශ දීවර කණ්ඩායමක් විසින් බේර ගන්න.
1: හරි.
0: ඒ කියන්නේ ලංකාවේ තාත්තයි පුතයි මසුන් මරන්න මූදි ගියා. ඔය යාත්‍රාවේ ඇති වෙච්ච දෝෂයක් නිසා මේ දෙන්න අතරමං වුණා. ඊට පස්සේ මේ දෙන්න පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය කරුණු ගොඩක් කියලා තිබුණා. නමුත් මේ මේ මේ මේ ශ්‍රී ලංකා දීවර යාත්‍රාවේ දින 36ක් පුරා මේ මුහුදේ අතරමං වෙලා හිටපු මේ තාත්තවයි පුතාවයි බංග්ලාදේශ මුහුදු සීමාවේදී බංග්ලාදේශ දීවරයෝ නිරීක්ෂණය වෙලා අරගෙන ගිහිල්ලා කොක්බසාරවල ඒ මහේෂ්කාලි ප්‍රදේශයේ පොඩි නිකන් මේ දූපතක වගේ මේ සමාවෙන්න මේ යාත්‍රාවක ඉඳලා අට දිනක් එක්ක මේ ඇවිල්ලා මේගොල්ලන්ගේ බීරගෙන එහෙම කතාවක් ගියා. මේ මේ කතාව එහෙම ඉවරයි තිය ඒගොල්ලෝ ඒ අමාරු දවස් ටික ගැන කියලා තිබ්බ. ඒක නෙමෙයි වැඩේ. ඊට පස්සේ මේගොල්ලන් ආයේ ලංකාවට ගෙනාවා. ලංකාවට ගෙනාවට පස්සේ මේ දෙන්නට කිව්වා මේ දෙන්නට එතන කවුරු හරි කෙනෙක් කිව්වා මේ දෙන්නට ස්තුති කළා දැන් සමු දෙන්න කියලා. මේ තාත්තා පුතා ළඟට ගිහිල්ලා පොඩ්ඩක් මොකද කියන්නේ? වන්නේ බලවසනේ. ඒක කසුකසුවක් කියලා. ඇවිල්ලා කිව්වා. ඇවිල්ලා කිව්වා මෙහෙම එකක්. අපි දෙන්නව බේරගත්ත මේ බංග්ලාදේශ දීවරේන්ට. මගේ ළඟ තියෙන අලුත්ම බෝට්ටුව මම තෑගි දෙන්න කැමතියි.
1: නෑ.
0: ඔව් මෙයාගේ නම සියාව් රහමාන්. හරි. මේ දීවරයාගේ නම හරි බංග්ලාදේශ දීවරයාගේ නම
1: හරි
0: යාර කිල්ල කෝ සේම රාමාන්ට කිල්ල කිව්වා මම මගේ බෝට්ටුව දෙන්න කැමති. ඉතින් මේ බෝට්ටුව දැන් බෝට්ටුවේ වැලඟ තියෙන බෝට්ටුව අනම්මනංග ඔය ඔක්කොම අධිකරණ කටයුතු කියලා කියන බෝට්ටුවක් උනත් ලියලා දෙනවා කියන්නේ ක්‍රියාවලියක්
1: තියෙනවා.
0: දැන් අපි වාහනයක් ඔයාලට මම විකුණනවා කිය. මගේ පරණ කාරේ. ඒක දෙන විදිහක් තියෙනවා.
1: තියෙනවානේ.
0: ඒ වගේ මේගොල්ලෝ කෝ අධිකරණය අනම්මනංග ඔය නීතිමය
1: ක්‍රියාපටි
0: පාටිය ගිහිල්ලා මේ බෝට්ටුව මම දෙන්න කැමතියි කිය. ඉතින් බලන්න මේ ඒ බෝට්ටුව ගන්න කැමති නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මම දෙනවා ඔයා කැමති. ප්‍රශ්නයක් නෑ. ඉතින් BBC බංග්ලා සේවයට මෙයා කියලා තිබ්බා. ඉතින් මම ඒගොල්ලන්ට කරේ උදව්වක්. ඉතින් ඒක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි තාත්තා මගේ ළඟට වෙල්ල කිව්වම මේ බෝට්ටුවට තෑගි කියලා. මම යාට ගරු කිරීමක් විදියට මේ බෝට්ටුව බාරගත්තා කියලා. ඉතින් හරිම ලස්සන සිදුවීමක් මේක. සාමාන්‍ය ඔබ දන්නවා ඉන්දිය දීවරයෝ ගැන එහෙම කතා කරාම ඒගොල්ලෝ අපේ අයට ගහලා මාළුත් අරගෙන යනවා. හරි. මූදේ අපිට වෙන ප්‍රශ්න. ගහලා නෙමෙයි සමහරවිට මේ බෝට්ටු පිටින් මංකොල්ල කනවා. හරි. මේ බංග්ලාදේශ දීවරයෝ දෙන්න කරපු වැඩේ ওই BBC බංග්ලා සහ විදේශ මාධ්‍ය සෑහෙන ඉහලින් කතා කරලා තිබුණා. ඉතින් ජීවිත බේරගත්ත විතරක් නෙමෙයි පෙරලා අනිත් පැත්තට ලාංකිකයින්ගේ තියෙන නේද ත්‍යාගශීලී බව පරිත්‍යාගශීලී බව කෘතගුණ සැලකීම මේ කියන ඒවෙන් ලංකාව සෑහෙන ඉදිරියෙන් ඉන්න රටක් කියලා.
1: අනිවාර්යයෙන්ම
0: ජීවිතේ බේරුවට බෝට්ටුවකින් තෑගි දුන්න තාත්තයි පුතයි. ඉතින් මේ පොඩි සිදුවීමක් හැබැයි ලස්සන පණිවිඩයක් ලොකු පණිවිඩයක් ලෝකෙට ගෙනියනවා.
1: ඔව්.
0: 9යි විනාඩි 45යි මේ වෙලාවේ මතක් කරන්නම් ඔයාට මාළු කරි එකක් හදාගන්න හැටි. මාළු ටික ගත්තා ඕක පොඩියට කැපුවා සාමාන්‍ය කන ප්‍රමාණයට.
1: දැන්
0: අපි ගමුකෝ සාලෙක් නම් කපන්න නැතුව තමයි උයන්නේ.
1: ඔව්.
0: දන්නවදවත්?
1: දන්නවා.
0: මම හිතුවා මෙහෙම කට අරගෙන බලන් ඉන්නේ. ඒකවත් දන්නේ
1: නැහැ. නෑ දන්නවා. සාලයනේ.
0: ඔව් ඊට පස්සේ මාළු එහෙම කපන විදි තියෙනවා. බදිනකොට කපන විදිහක් තියෙනවා.
1: හරි.
0: උයනකොට එහෙමයි. ස්ටූ එකක් වගේ දානවා නම් එහෙමයි. ඒක එක විදි තියෙනවා. ඊට පස්සේ අර බැටර්ඩ් අපි කියන්නේ මොනවද හොට් බැටර්.
1: ඔව්.
0: හොට් බැටර් වගේ කරනවා නම් ඒකත් එහෙමයි. එතකොට ඒ වගේ මාළුවේ කරි එක හරිම රස ගන්න නම් නියමිත ඔකට මිරිස් 3-5 ටික වැටෙන්න ඕනේ.
1: කොහොම කැපුවත් වැඩන්නේ රස නැත්තම්.
0: රස නැත්තම්. මාළු කරි 3-5 කොඩු එක විජේ නිවසින් එන්නේ. ඔයාට මාළු සඳහාම විශේෂ ප්‍රොඩක්ට් එකක් විදියට. ඒ නිසා විජේ නිෂ්පාදන අතර තියෙන මාළු කරි එක ගැන මම ඔයාලට මතක් කරනවා. වෙළඳපොලේ ඕනම තැනකින් ගන්න අවස්ථාවක් තියෙනවා කියලා කියන්නේ. ගේ ළඟ තියෙන කඩේ ළඟ තියෙනවා කියලා මම හොඳටම දන්න හින්දා. හරි. ඒ වගේ මේලා මතක් කරනවා ඩීප් ටෙක් සෝලා ගැන. ඩීප් ටෙක් සෝලා කියලා කියනවා දන්නවා සෝලා පද්ධතියක අවශ්‍යතාවය. රටට මේ වෙලාවේ ගොඩාක් දැනෙනවා මේ සෝලා. එහෙම නැත්නම් හිරු එළියෙන් නේද? පුළුවන් නම් අපේ දේවල් ටික කරගන්න වෝට පම්පක පවා හිරුවලින් ක්‍රියාත්මක කරන ඩීප්ටෙක් බිඳුවයි හැත්ත එකයි හත්සේ කුලායි හත්සේ කුලායි එක. ඉතින් මේගොල්ලො ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එකට තමයි ඒගොල්ලන්ගේ ව්‍යාපාර ජාලය අරගෙන යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා කෝල් එකක් දීලා ඩීප්ටෙක් ඇත් එක සම්බන්ධ වෙලා ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට, ඔයාගේ ෆැක්ටරි එකට, ඔයාගේ ගෙදරට ඕනම තැනකට මේ ඩීප්ටෙක් සෝලා පද්ධතිය සවි කරගන්න. ඒ වගේම රයිනෝ රූෆින් ප්‍රීමිය ගැන කියන්න ඕනේ, ලේයර් දෙකක් තියෙනවා. එකක් මැටි ලේයර් එක යටින් තියෙන්නේ, උඩින් තියෙන්නේ ජල විකර්ෂක ආලේපනය.
1: ඔව්. එතකොට ඒකෙන් පුළුවන් මැටලේර එකෙන් පුළුවන් එළියේ තියෙන උෂ්ණත්වය පාලනය කරලා පොඩි කූල් එකක් ඇතුළට දෙන්න. ඒ වගේම ලස්සන නිමාවකුත් ගේ ඇතුළට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජල විකර්ෂ කාලයේ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, හැමදාම අලුත් විදියට තියෙනවා. ඉතින් ඒ හින්දා නිවසේ ආරක්ෂාවට ඔය අතෝර ගන්න ඕනේ එකම ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස්.
0: ඉතින් රයිනෝ කියන නමත් එක්ක ගනුදෙනු කරන්නේ මීට අවුරුදු 60කට කාලෙක වගේ ඉඳන් 60ක් විතර ශේෂ්ත්‍රීය සෑහින විශ්වාසය දිනාගත්ත මේ මෙව්වා එකක් නේ. ඉතින් ඒ නිසා තමයි රයිනෝ රූෆින් ගැන මතක් කරේ. ඒ වගේම මෙතනින් යන්න කලින් මේ තව සින්දුවක් දාගෙන අපි යමු ක්ලෝසින්ම නෙමෙයි
1: ක්ලෝසින් එක ළඟට.
0: මේ සින්දුව අහලමුකෝ කියලා. 9:48 වෙලා.

0: ಲಾಖಾಂಡ ರೇಡಿಯೋ ITN
1: ಗುಣಾತ್ಮಕ ಸಹ ನಿಷ್ಪಾದನೆಯ ಸಂದಹ ನವೀನ ತಾಕ್ಷಣೀನ್ ಬಲಗೆನ್ ಬುನು ಡೋಮಾ ಕಲುವೆಟ ಇವತ್ ಕಿರಿಮೆ ಯಂತ್ರಯಾಕ್ ಒಬತ್ ಅದಮೇನ ಉಂಕರಂಡ ಸುರುಹ ಮಧ್ಯ ಪರಿಮಾಣ ಸಹ ನಿಷ್ಪಾದಕೀನ್ ಸಂದಹ ಸ್ವಯಂಕ್ರಿಯ ವೀಕಟಿಮೆ ಯಂತ್ರಯಾಕ್ ಹಂದುನ್ವಾದೀಮೆ ಪುರೋಗಾಮಿ ಅವನ ಮಾಕ್ಸ್ ಪೆನ್ ಸಮೂಹ ವ್ಯಾಪಾರೇಟ ಅನುಬಂಧಿತ ಮಾಕ್ಸ್ ಪೆನ್ ಹೋಲ್ಡಿಂಗ್ಸ್ ಪೂರ್ತಿಲಿಕ ಸಮಾಗಮ ವಿತೀನ್ ಅದಮ ಅವತಾನ್ನ ಬಿಂದು ಏಕೈಕೈ ಹತೈ ಹೈಸ್ಯ ಹತ್ತನಮೆ ಪಾಕ್ಸ್ಯ ಹತ್ತನಮೆಯ
2: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
0: ලකන්ද රේඩියෝ ITN
3: 9:52 වෙලාව අපි එහෙනම් අද මේ ජූලි 30 වෙනිදා අපේ වැඩ කටයුතු අවසන් කරනවා. සතියේ වැඩ නිමාඩුවක් තිබුණා, තියසල පොයේ පෙරහැර තිබුණා, දන්සල් තිබුණා.
4: අපේ උත්තමාචාර්යම නිමාඩුවක් දුන්නට.
3: සෑහෙන කාර්යබහුල දවසක් ගත කරලා අවිල්ල තියෙන්නේ. ඉතින් අද බ්‍රහස්පතින්දා හෙට සිකුරාද මේ දවස් දෙකත් අපිට වැඩ රාජකාරී ටිකක් තියෙනවා. ආයි සතියන්තයක් එන්නේ. හැමදෙස්සෙම පුළුවන් නම් එහෙම නේද නිමාඩුවක් ගන්න.
4: සතියේ මැදනේ. හරි ශෝකනේ මම ඒක කල්පනා කරා හැම සතියම මැදින් පෝයක් කැවෙන්නේ.
3: ඔය චීනේ තියෙනවා මේ එදාට මේ දවසකට කියන විශේෂ නමක් තියෙනවා. අසතුට නිසා ගන්න නිමාඩුව. හරි. ඒ කියන්නේ වැඩේට යන්න තියෙන අකමැත්ත නිසා එදා හැපි නැත්තම් එයාට එදාට නිමාඩු ගන්න පුළුවන්. දැන් අපි ওই ලීව් වල තියෙන්නේ ඇනුවල්, මෙඩිකල් ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙන අසතුට නිසා. අද දවසේ මූඩ් එකක් නැහැ කියලා අප්ලයි කරන්න පුළුවන් ඒ කැටගරි.
4: වව් නියමයි.
3: අපිට දිගටම දාන්න
4: වෙනවා. අපිට තව සතිය වෙන්න.
3: නෑ මම නරස්සාරින් ආශාවෙන්. බොරු කියන්න එපා. මගේ ඔළුව අවුල් කරන්න එපා. හරි. ඔෆිස් එකේ වැඩට ආශාවෙන් යන හේතු කීපයක් තියෙනවා. සමහරවිට හොඳ සැලරියක් හම්බෙනවා.
4: ලස්සන ගෑනුමක් කියන්න පුළුවන්.
3: අන්න. තව සමහර විට තමන් ඒ ජොබ් එකට කැමති. එහෙම නැත්තම් තමන් අයිතිකාරයන
4: වයිෆ් කෙන් කරක් ගහලා
3: ඉන්න ගෙදර ඉන්න හරි රයිට් හොඳ තැනක ජොබ් එකක් තියෙනවා. ඒ තමයි අපි කියන්නේ මාක්ස්මෙන් ගෲප් එකේ ජොබ් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් ඇප්ලයි කරන්න මෙන්න මේ නම්බර එකට CV එකක් දාන්න WhatsApp කරන්න. නම්බර එක ඉක්මන මතක් කරමු.
4: අපි ඉක්මනට මතක් කරන්නම් ඔයා CV එක දාන්න ඕනේ.
3: මම කියනකොට නම්බරය අපි කියනවා.
4: 0676769 එකට තමයි ඔයා CV එක දාන්න ඕනේ.
3: හරි එහෙමනම් ඒ ගැනත් මතක් කරනවා. අපි යන්න කලින් ඒ ඩෝමා මාක්ස් පෙන් ගෲප් එක ගැන මතක් කරේ. ඒ වගේම පැල්ලත්ත යෝගට් එකක්, අයිස්ක්‍රීම් එකක්. අයිස්ක්‍රීම් එහෙම ගන්නකොට වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මතක් කරනවා. මොකද පැල්ලත්ත නිෂ්පාදන ආයතනයේ ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර සම්බන්ධ කරගෙන හොඳ ප්‍රොඩක්ට් එකක් ඕගොල්ලන්ට දෙන්න නිරන්තරයෙන්ම මහන්සි වෙන නිෂ්පාදන ආයතනයක්. ඉතින් කිරි ටික දොවාගත්ත තැන ඉඳලා පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුළේ ප්‍රොඩක්ට් එකක් බවට පත් කළා ඔය අතට දෙනවා. ඒ පැල්ලත්ත නිෂ්පාදනය ගැන මතක් කරේ. විජය කුළුබඩු පාවිච්චි කරන්න කෑම හදනකොට කෑමක් වෙනවා නම් සම්බෝලයක් හැදුවත් කිරි හොද්දක් හැදුවත් හොඳ කුළුබඩු පාවිච්චි කරන්න. රසට කෑම එක රස උනාමනි කෑමේ කියන්නේ
4: නේද?
3: ඒ බලාපොරොත්තු වෙන අපේක්ෂාවෙ ඉෂ්ට වෙන්නේ.
4: අහ් ඒ වගේම કૃතිම රසකාරක නැති නිෂ්පාදනයක් හැම වෙලෙම පාවිච්චි කරන්න. ඒකයි අපි හැම වෙලෙම විජය ගන්න කියලා ආටි කියන්නේ.
3: එමනම් ගියගෙන නම් ආයේ අපි හැම වෙනා හිට උදේ 7ට.
4: එහෙනම් මම අනු
3: මම ආවලා.

en Maranatikai. Dengu, Daddy Avadhanam Kalapa, Ekasiya Hattaya Pahak, Ratapura, Panas Dekak, Basnahira Palatin, Dengu Mardaneeta Saha, Palaneeta Adala, Toruturu Labadima Sandaha, Jatika Dengu Mehiyu Mediriyata, Maturuwan Bowanasthana Pilibada, Denum Denna. 071 79 66 366 ඩෙංගු වර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ රැසකට අඛණ්ඩ පානී ජල සැපයුමක් සහ දරිතාව ඉහළ නැංගීමේ වැඩසටහනක් ආරම්භ වුණා. ඒ අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 128ක්. හොරණ සහ පිළියන්දර ප්‍රදේශවලට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමේ අරමුණින් හොරණ කඳන ජල පවිත්‍රාගාරයේ දරිතාව ඉහළ නැංගීමට පියවරගෙන තිබෙනවා. එමගින් දිනකට ඝන මීටර 3500ක ජල ධාරිතාවක් සැපීමයි අරමුණ.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: රුසියාව යුක්‍රේනයේ කියුව නගරයට යළි මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රදේශ රැසක පිපිරීම් වාර්තා වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුක්‍රේනයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඒට රජයේ සිදු කළ අනතුරු ඇඟවීමකින් අනතුරුවයි මෙම මෙහෙයුම සිදු කර තිබෙන්නේ. ඒ අනුව මිසයිල් නාශක ආරක්ෂක පද්ධතියක් අවශ්‍ය බවත් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළා. ලක්නි මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබෝ දසනක උදේ 10යි විනාඩි 4යි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
3: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
2: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: live a new green life.
1: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

සුබෝ දැසනක්. අද ඔන්න පුංචිනි වාඩුවකට පස්සෙනේ දොයයි මමයි හම්බ වෙන්නේ. චොටක් විතර පහළ තිබ්බද මන් නැතුව. මට හැම කිව්වනේ කෙනෙක්. මන් දන්නවා ඉතින් ඔයාට ලස්සනම සින්දු අහන්න ඕනේ නම් එක්පෙරට හාඩ් බීට් එක පැත්තට එන්න. ඊයේ දින නිමාඩු දවසක් තිබ්බා. සමහරක් විට වන්දනා ගමනක් යන්න ඇති නේද? පන්සල් යන්න ඇති මේ වගේ දේවල් ඉතින් කරන්න ඇති. ඊයේ පොය දවසත් එක්ක. ඔයා මොකද මේ වෙලාවේ කරන්නේ? ඔෆිස් එකට ගියාද හරි වෙලාවට? එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා කොහේ හරි ගමනක් යන ගමන් දෙන්නේ? එහෙම වෙන්න පුළුවන් නේද? මේ වෙලාවෙ ඔයා කොහේ හිටියත් මම වහගෙන ඉන්න පුළුවන් FM 93.5 93.7 ලස්සන සින්දු ගොඩාක් ලෑස්ති කරන් ඉන්නවද ඔයාට? අර කලින් සින්දු වගේ කොණ්ඩ කෙරෙල්ලියෙක් ඉන්නවද ඔයාට? ඒක හරි ලස්සන කතාවක් නේ. ලස්සන කතාවක් එක්ක තියෙන ලස්සන සින්දුවක් තමයි අපි අහලා මුලින්ම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. මේ වගේ ලස්සන සින්දු ඔයාට අහන්න පුළුවන් මම වහගෙන ඉන්න දවල් එක වෙනකන්. ඉතින් ඔයාට කතා කරන්න පුළුවන් මට හඩ් බිට් එකට මැසේජ් කරන්න පුළුවන් 0703 93.5 93.7 මේකින ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. මේ විදිහට අහගෙන ඉන්න දවල් එක වෙනකන් මම යෂ් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ලකන්ඩ රේඩියෝ ITN
2: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
3: ඇයි මේ සත්තර ලොකු ගියත් තිබිලා මේ වගේ තැනකට එන්නේ දුනේ
4: හාවෝ කරගන්න තිබ්බා උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්නේ පිළිවෙරෙන් නැත්ත පොලිටිෂියන්ස්ලා නායක හාමුදුරුවරු පූජකවරු කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ හැම එකම රින්ගනවනේ
2: දෙයියන්ගෙම පිහිටයි
5: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්ක යන්නද
6: නෑ නෑ නෑ ඕනේ නෑ මං එයා බලාගන්න
5: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම එයා උන ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉන්න ඉඩ දෙයි
6: මේ රූපා මේ මොකද හවුස්සන්න එපා අයිකිල දාන්න දුන්නම ඔළුවට දාන්න එනවද
2: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
7: සීමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත Nissan Tiana කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-774-594 011-772-475-493 අමතන්න.

උදේ 10 විනාඩි 28 වෙනි වෙලාව ඔයාම වහගෙන ඉන්න. අප දෙන්නට ඉතින් ගොඩක් දේවල් තියෙනව නේද කතා කරන්න. මල්සර හිනාව පෙම්බර කතාව කාගේද? මගේ නේද? නෑ නෑ නෑ නෑ. කාගේද දන්නේ නැහැ ඉතින් කියන්න බලන්න කාගේද කියලා. අපි ලස්සන සින්දුවක් අහලා ආවේ ප්‍රියා සූරිය සර් මහත්මයාගේ. ලස්සන සින්දුවකින් පස්සේ මට හිතුණා ඔයත් එක්ක කතා කරන්න. ඔයයි මමයි කතා කරන්න ඕනේ නම් ඔයා එන්න මේ පැත්තට. මේ පැත්තට එනකොට දැන් ඊයේ ඔයත් එක්ක dance තිබ්බනේ. ඩාන්සල් වලට අපිට නම් යන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි ඊයේත් වැඩ. එහෙම තමයි ඉතින් ඒතෝ. අපි වැඩ වුණාට ඔයා ඊයේ ඩාන්සල් වලට ගියා නේද? මම දන්නවනේ ඉතින් ඔහා අනිවාර්යෙන් යන්න ඇති කියලා. පින්කම් කරන ගමන් පොඩක් ඩාන්සලක් පැත්තේ තලුව දාලා ආව නේද? දඹුල්ලේ තිබුණ බත් ඩාන්සල් වලට කවුද ගියේ? ඔවිත් ඔයා ගියා නේද? අක්කේ අපි දැන් ඊයේ ඩාන්සල් කර ගියා කියලා මට ෆොටෝ එකකුත් දාලා තියෙනවා. ඊයේ තමයි දඹුල්ලේ බත් ඩාන්සල් වල තිබුණේ. ඒ වගේම තමයි හිඟුරක්ගොඩ නෝල්ස් ඩාන්සලක් තිබිලා තියෙන කලවානේ මික්ස් රයිස් ඩාන්සල. මේවට ගියපු අය කියන්න බලන්න. ඔයාට තනියම කාලා තනියම ඉන්න හරිද? අපිට ඉතින් ෆොටෝ එවන්න විතරයි පුළුවන් එතකොට. අපිට ඉතින් ඒව බලලා හිත හදාගන්න විතරයි වෙන්නේ අපිට යන්න වෙන්නේ. කමක් නෑ ඔයා හරි කෑවනිමු. එයාලගේ ලස්සන ෆොටෝස් එවනකොට පොඩ්ඩක් ඉතින් හිතලා එවන්න නේද? කමක් නෑ ඉතින් ඔයා හරි බඩ පුරෝ ගන්නකෝ. තවකෝ අපි යමු බලන්න මේ වෙලාවේ කවුද මට අවෝ චැට් එක පස්සට ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. ඔන්න කියන්නපා කිරිල්ලිය නොකිව්වයි කියලා. නෑ නෑ නෑ නෑ මම ඉතින් කොණ්ඩ කිරිල්ලියක් නේ නේද? තමර කවුද මේ? මොයගොඩ සුබනා ආව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න. සීල සතුටින් පිරුණු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් ඔයාලා සුබම සුබ දවසක් වෙනෝනේ. වැඩ ටික ලස්සනට කරගන්නවා. වැඩ කරන ගමන් නේද ඉන්න මේ වෙලාවේ. මැනික ඔයා ලක්කන වැදිරියට ඇවිල්ලා වහන අවදි කරනකම බලන් ඉන්නේ. මොකද ආවද නැද්ද කියලා දැනගන්න මම වොයිස් එකෙන් කතා කරනකන් තමයි බලන් ඉන්නේ. බලන්නකෝ ඉතින් ඒ ආදරේ නේද? නේද? නැන්දි මම ඇවිල්ලා ඉන්නේ අද. ඔයාව දාලා මං කොහේ යන්න දානේ? මං ඉක්මනට 10 වෙනකොට එනවා. ඉතින් අපේ මැතිරියට වීම් එකට ඇවිල්ලා ඉතින් වාඩි වෙනවා. ඉතින් ඔයත් එක කතා කරනවා. ඔයත් එක්ක තියෙනවා ඉතින් පහෝගිය දේවල් අපිට කතා කරන අන්තරේ බෙදාගන්න ලස්සන සිද්ධු අහන්න මේ හැමදේම නේද? ජය මම ඔයාව එකතු කරගන්න ඕනේ හරි මාතරෙන් අදත් වැඩ නේද ඔයා? එන නිවාඩුවක් ගන්න ඇති. වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. උපුල් බොස්, ඒ වගේම පොඩි බොස් වරුණ, වත්සංක, චම්පා බේස් ඒ වගේම මේ උපුල් බොස්ගේ බර්ත්ඩේ එක. අද පාටි ඇති එහෙනම් අනිවාර්යෙන්. උපුල් බොස් ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන හાર્ට් බීට් එකේ වගේම ඔයා වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන ඉතින් ලස්සන සින්දුවක්ම දෙමු නේද උපුල් බොස්ට. එතකොට පොඩ්ඩක් ඉතින් වැඩ කරනත් රස කැම ටිකක් එහෙම දෙන්න බර්ත්ඩේ කේක් එකක් එහෙම කපනවා නම් මේ පැත්තට කෑල්ලක් එවන්න අමතක කරන්න එපා. හාද? පොඩි මාසේ වන්නේ සඳ ලංකාවෙන් මා වහගෙන ඉන්නවා. ආගෙන ඉන්නකොට ඔයාට රස කැම කමුද මේ වෙලාවේ? දන්සල් වටකින් රස කෑම කන්න අපි මේ වෙලාවේ යෝගට් එකක් වගේ කමුද? යෝගට් එකක් වගේ කනකොට ඔයාට හොඳම ගුණ දෙයක් නම් ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන. ඔයා දන්නවද දැන් කිරි ටික දොවාගෙන කිරි ටික අපි අරගෙන එනවානේ හොඳ පරිස්සමට. ඒ දෙයට කිසිම දෙයක් වතුර මිශ්‍ර කරන්නේ නැතුව ඒ තරම් 100%ක්ම ස්වභාවික විදිහට නිෂ්පාදනය කරන මේ පැල්වත්ත නිෂ්පාදන. ඒ ගැන අපි එතරම්ම විශ්වාසයෙන් කියන්නේ ඔයාට ඒක නිසා. ඉතින් ඔයාට පැය 48ක් වගේ දැන් කිරි ටික දොවාගෙන ඒවා අරගෙන ඇවිල්ලා ගොඩක් වෙලා තියාගෙන ඉන්නේ නැහැ. පුංචි වෙලාවකින් ඔයාට හොඳ නිෂ්පාදනයක් හොඳ යෝගට් එකක් ගාවට අරගෙන එන අර දින ගොඩාක් තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාගේ ගෙදර ඉන්න පුංචි බබෙක් වෙන පුළුවන් හොඳ රසට ගුණ දෙයක් හොයනම නම් ඔයා පැල්වත්ත නිෂ්පාදන එක ගන්න අමතක කරන්න එපා. පැල්වත්ත යෝගට්, පැල්වත්ත අයිස්ක්‍රීම්, පැල්වත්ත බටර් මේකේ ඕන දෙයක් ඔයාට පැල්වත්ත කියන නමත් එක්ක මෙලදී ගන්න පුළුවන්. මම ලස්සන සින්දුවක් ලැස්ති කරගෙන ඉදවා ශිහාන් මිහිරංගගේ සුලගක් වෙලා මම එන්නද ඔයාව හොයාගෙන කොහෙද ඉන්න කියන්න බලන්න. මම එන්නද?

0: இந்த ரேடியோ ITN ரத்தத வக කියන ரேடியோ
1: සුබෝදසක් උදේ 10 විනාඩි 37යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
5: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියල් තරෝඩි සුවර්ස්
6: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමල 31 එල්හේන පාරම හරගම

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක රින්දනිය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.766 366 176 අංකයට ඔබ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: උදේ 10යි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Heartbeat.

දෙදහය විනාඩි 43යි වෙලාව. ඔයගේ මගේ වෙලාව මේ විදිහට තප්පරෙන් තප්පරේ ගෙවිලා යනවා නේද? නේද වැඩේ අතාරින්නේ. ඒත් එහෙම තමයි නේද? වැඩේ මට කතා කරන්න ඉතින් ගොඩක් දේවල් තියෙනවානේ. කතා කරන්න කලින් මට හිතුණා කියන්න, සමහරක් වෙලාවට අපි පුටුවේ වාඩි වෙලා ඉන්නවනේ. පුටුවේ වාඩි වෙලා ඉන්නකොට එක දිගටම එකම විදිහට ඉන්නකොට අර කකුල හිරිවැටෙනවා නේද? එතකොට කකුල කොහෙටවත් තරයි යන්න බෑ. මමුතු වේදනාවක් දැනෙනවනේ කකුලට. චුට මතක් කරලා බලන්න. අන්න ඒ වගේ වේදනාවක් මට මේ වෙලාවට තියෙනවා. ඒත් මම වත්තක කතා කරන්න ඕනේ කොහොම හරි. එහෙම තමයි නේද? චුට්ටකින් අර කකුල හිරිවැටෙනවා කියලා දින්න. අන්න ඒ වගේ දෙයක් තමයි මට වෙලා තියෙන්නේ. කමක් නෑ, කොහොම හරි එක පැත්තක තියලා දෙන කතා කරමු. දෙදහය විනාඩි 44 වෙලා ඔයා මාව අහගෙන ඉන්නකොට අද පොඩ්ඩක් ඉතින් වැස්ස වැඩි වෙන්න පුළුවන්. ඒ මොකද? එහෙම තමයි නේ. අද ජූලි මාසේ 30නේ. 30 තියෙනකොට දැන් අගෝස්තු තව දවසකින් වගේ නෝ. එතකොට අලුත් මාසෙට අපිට වැස්සක් එක්කම යන්න වෙයිද? එල්ලෙනෝ මොනා වෙයිද? යන්න බලන්න. අද ආ දැන් ඉන්නේ මාව අහගෙන ඉන්න ගමන් නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. ඒ තමයි අද කියන්නේ 30 වෙනි දිනියත් බස්නාහිර පැත්තේ ඉන්න කෙනෙක් නම් සබරගමු පැත්තේ ආයිති කෙනෙක් නම් වායුඹ මහනුවර ඒ වගේ මනුවරඑළිය ගාල් මේ කියන පැතිවල ජීවත් වෙන කෙනෙක් නම් මාව අහගෙන ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ එළියට යනකොට මතක් කරලා කුඩයක් අරගෙන යන්න. හොඳ මං වහින්න කලින්ම කිව්වා. දැන් එළියට ගියට පස්සේ කුඩේ අරගෙන එන්න අමතක වුණානේ කියලා. ඉතින් පස්සේ දුක් වෙන්න ඕනේ, වැස්සට දෙමෙන්න ඕනේ, කුඩයක් අරගෙන එළියට ගියා. අන්න මං ඔයාලට කලින්ම කියලා තියෙන්නේ, වා කුඩේ අරන් ගිය නැත්නම් ඉතින් ඔයාගේ වැරැද්දක්. මාව කවුද මේ වෙලාවේ අහගෙන ඉන්නේ? ඔන්න කියනකොටම පොදු වැස්සක් එක ඇවිල්ලා ඉන්නවා. කවුද මේ? කැගල්ලෙන් ඉඹුල් ගස් දෙනියෙන් තමයි උදේශිකා ඇවිල්ලා ඉන්නේ. ලස්සන සිඳුවක් ඉල්ලගෙන අපිට පොදු වැස්ස. පොදු වැස්සට හමුද අපි ලස්සන සිඳුවක්. පොදු වැස්සේ ඉන්නකොට උණුමෝන කෝපි එකක් හදාගෙන පොඩ්ඩක් නිදහසේ පොතක් කියවන ගම ජීවිතේ විඳින්න ආසයිද? යකුණක් එහෙම આવුත් නැහැ ජීවිතේ විඳින්න වෙන්නේ. එතකොට එතකොට ඔක්කොම ටික පැත්තක දාලා දුවන්න තමයි වෙන්නේ. කවුද මේ ඉන්නේ? හයි අක්කි, මම ෂෙවොන්. ෂෙවොන් යව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මාවත් මතක් කරන්න හොඳේ. හා හා හමගමින් තමයි මට යා මැසේජ් එක දාලා තියෙන්නේ. අමාරු කාලා අපිට එනවා, හැමෝටම එනවා. ඒ හැබැයි අමාරු කාලේ ඉවසලා ඉස්සරහට ගියොත් තමයි අද දවස අපිට ඉතිහාස රැකතු වෙන්නේ. ලස්සන ඉතිහාසයක් වගේ ජීවිත කතාව පිටිපස්සෙ තියෙනවා. මහන්සිය හදයි, ජයග්‍රහණය හෙටයි. ඔව් ඇත්ත. කවුද මේ ඉරේෂා? ඉරේකා වන්නාරු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොච්චර වුණත් මහන්සි වෙලා වැඩ කරන උඩ ආපස්සට හැරිලා බලද්දි ඔයාගේ ජීවිත කතාවේ ලස්සන මතක ගොඩාක් එකතු කරගන්න පුළුවන් නේද? ගුඩ් මෝර්නින් ආට. අපේ ජීවිතවල දැන් සමහරක් වෙලාවට හොඳ යාළුවෝ ඉන්නව නේද? ඔයාටත් ඉන්නවද ජීවිතේ අමතක නොවන හොඳ යාළුවෙක් එහෙම? ඔව්, මට නම් එහෙම හොඳ යාළුවෝ ඉන්නව. අද ජූලි 30. ඒ කියන්නේ ලොක මිත්‍රත්ව දිනය. යාළුවන්ගේ දිනය කියලා කිව්වොත් හරි නේද? ඔයාටත් මේ විදිහට ඔයාගේ ජීවිතේ අමතක නොවන හොඳ යාළුවෙක් ඉන්නවද කියලා කියන්න බලන්න. ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය හැම අවුරුද්දකම ජූලි මාසේ 30 වෙනිදා තමයි සමරන්නේ. ඒ කියන්නේ අද 2011න් තමයි මේක පටන් ගත්තේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තමයි මේක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ, ලෝක මිත්‍රත්ව දිනය. ඉතින් ආදන්නොත් ජනතාව එක්ක, ඒ වගේම රටවල් අතර, සංස්කෘතීන් එක්ක, පුද්ගලයන් අතර මේ හැමෝමත් එක්ක යාළුකම වැඩි දියුණු කරන්න හේතුවක් කරගෙන තමයි මේ වගේ දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් යාළුවෙක් කියලා කිව්වහම දුකට සැපට මේ ඕන දෙයකට ළඟ ඉන්න කෙනෙක්නේ. විශේෂ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. කවුද? අද විශේෂ කෙනාගේ බර්ත්ඩේ එකට යාගේ හොඳම යාළුවෝ ටික තමයි මට කිව්වේ යාට විශ් එකක් එකතු කරන්න කියලා. ඒ තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉන්න කෙනෙක්. හරි අහිංසක කෙනෙක්, ලස්සන ඇස් දෙකක් තියෙන කෙනෙක්. ඒ තමයි අංජලි. ඔයාට සුබම සුබ පන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ. මාව අහගෙන ඉන්නා නේද මේ වෙලාවේ? ඔයාට විශ් කරන්න කවුද දන්නවද? ආගේ හස්බන්ඩ් එකතු කරගෙන, ඒ වගේම ස්ටාෆ් එකේ ඉන්නවා ශකිල, ඒ වගේම රන්දික, සුපුන්. ඉතරම් මේ ස්ටාෆ් එක යන හැමෝම එකතු කරගන්නේ කෝ අංජලිට විශ් කරන්න. යාගේ බර්ත්ඩේ එක තිබ්බ හැබැයි ඊයේ. කමක් නෑ, අපි අද විශ් එකක් එකතු කරමු නේද? ඔය විදිහටම ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාට. ඉතින් මේ වගේ ලස්සන සින්දුවකුත් මං ඔයාලට එකතු කරන්න ඔයාගේ බර්ත්ඩේ විශ් එක වෙනුවෙන්. මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711 1
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
4: නොවිනස් වන රසවත්ම රසය
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
2: හැම ස්ථානෙම සින්දු අහන්න පුළුවන් වුණාට මාව අහගෙන ඉන්න ගමන් ඉතින් මාව අහගෙන ඉන්නකොට මට හිතුණා අර දෙයක් මතක් කරන්න ඕනේ කියලා. එතම NNB මෙගාපවල තරේ පත්‍රය ගැන ඔයා රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ සිහිනේ හැබැයි කරගන්න පුළුවන්. එතම ඔයාගේ මුදල් හිණයක් තිබුණා නම් එහෙම නැත්නම් මෝටර රථ සිහිනයක් තිබුණා නම් මේ හැමදේම පුංචි රුපියල් 40කින් ඔයාගේ සිහිනේ හැබැයි කරන්න පුළුවන් කියලා ඔයාලට මතක් කරන්නවා. උදේ 10:55

0: රටට වග කියන රේඩියෝ ලකන්ද රේඩියෝ ITN
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයන් පැය පුවත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු රෝගීන් 84,091 දිනක මෙවැනි විට වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා. ඩෙංගු ආශ්‍රිත මරණ 61ක් වාර්තා වී තිබෙනවා. ජූලි මාසයේ පමණක් මෙවැනි විට රෝගීන් 28,717ක් හඳුනාගත් බවයි වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසන්නේ. අධි අවධානම් කලාප 175ක් පවතිනවා. පරිසරය පිරිසිදු කර ගැනීමේ කටයුතු කරන ලෙසයි ඇය ජනතාවකින් ඉල්ලීමක් කළේ. ඉරානයේ කේෂ්මී දූපතට එල්ල වූ අමෙරිකා ප්‍රහාරයකින් ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. ඉන් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලැබුවා. සිරවී සිටින පුද්ගලින් බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ විදුලි බල සැපයීමටද බලපෑම් ලැබුණා. එය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඉරාන බලධාරීන් සඳහන් කළේ. ඒට ප්‍රදේශ රැසකටම අමරිකාවෙන් ප්‍රහාර එල්ල වී තිබෙනවා. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
0: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374

0: ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: නේ ඔයාට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න මේ පැයරිත් මාත් එක එකතු වෙන හාඩ් බිට් එක එකතු වෙන උදේ 11 විනාඩි 13යි වෙලාව 0703935 මේ කියන ෆෝන් නම්බර එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයා කැමති කෙනෙක්ව එකතු කරගෙන ඔයාට ලස්සන සින්දු ගොඩාක් අහන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khana Radio ITN.
1: Lukaya mare vedene une dokki ki wale mare memory loss kila.
2: Memory loss?
1: Call the doctor. Yaar sunnadu?
3: ത്യാഗന്ന്
4: Evening Drive with Chamit and Charu.
5: Sama Anugrahaya.
4: Marksman Samuha Vyapare within Genvabita Harina that Navanimavakin in a Domaso and Clear Wiki Timianthraker, Sadamber Himikaru Kumanda, Adamavatana, Bidwaka Hatai, Hai Sehatanamea, Pansi Hatanamea.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිංදුවයි 706 366 176 අංකයට

0: කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: එකලහයි විනාඩි 25 වෙලා ඔයා මාව අහගෙන ඉන්නකොට මට හිතුණා ඔයා ගැත්ක චුට්ටක් කතා කරන්න ඕනි කියලා. සමහරක් වෙලාවට අපි ළඟම ඉන්න අය අපින් චුට්ටක් ඈතට ගියොත් පොඩ්ඩක් දුක හිතෙනවා නේද? එහෙම කෙනෙක්ට දැන් දුක හිතිලා තමයි ඉන්නේ. එතුමයා ගොඩක් ආදරේ කරන යාගේ හස්බන්ඩ් මේ වෙනකොට රට ගිහිල්ලා තියෙනවා. ඉතින් එයාදී ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා යා වෙනුවෙන්ම. අනිවාර්යෙන් චබෝදී ඔයාලට ලස්සන සින්දුවක් දෙන්නම්. ඔය විදිහටම මාව අහගෙන ඉන්න දවල් එක වෙනකම්. සබුමු සුබ උදෑසනක් කියලා දෙන වයිජී අනුර පුස්සල්ලා ඔයාව එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. මට ලස්සන සින්දුවක් දෙන්න මගේ මැසේජ් එක කියන්න නැතුව නම් ඉන්න එපා කියලා තමයි තියෙන්නේ. නෑ නෑ නෑ, මම මැසේජ් එක කොයිම වෙලාවකවත් මිස් කරන්නේ නෑනේ. ඒක නිසා මම ඔයාව එකතු කරගන්නවා සුසන්ත. ඔය විදිහටම ලස්සන සින්දුව හන්ද හાર્ට් බීට් අහගෙන ඉන්න. ලක්ෂණ රේඩියෝව ගුඩ් මෝර්නින් කියලා දෙනවාට ගුඩ් මෝර්නින් ආව එකතු කරගන්න. හලවත පැට්‍රික් කරුණාපාල එවකියම ඇන් සහන් රශ්මි දුව එකතු කරගන්න කියලා තිනවා ලිලි මොනිස්ටාත් එක්කම. මම ලස්සන සින්දුව ක්ලාසික් කරන් ඉන්නවා. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු නේද?

0: හාර්ට් බීට් අහගෙන ඉන්න වෙලාව උදේ 11යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්

වෙලාව බලලා අපි ආවෝ මේ පැත්තට. FM 93.5 93.8 වාටෝ මාව අහගෙන ඉන්න පුළුවන් ඔවල් එක වෙනක. යාෂෙක් හાર્ට් බීට් අහගෙන ඉන්නකොට මොකද හිතෙන්නේ කියන්න බලන්න. ලස්සන සින්දු අහන්න පුළුවන්. ඔයයි සමහරක් විතර හිතුවද දැන් ඔයා අද කරන දේවල් නැතු ඔයා සමහරක් විතර ඔයාගේ අතීතය ගැන හිත දුක් වෙන කෙනෙක් වෙන්න පුළුවන් නේද? අද ගැන වැඩ ටික පොඩ්ඩක් මගහැරලා කලින් සිද්ධ වෙච්ච දේවල් ගැන හිතන කෙනෙක්ද? එහෙමයි ඉතින් ඕන තරම් ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙනවා නේද? හැබැයි ඔයාගේ අතීතය කොහොම වුණත් ඔයා ගන්න අද දවසේ ගන්න තීරණේ ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් නේද? පොඩ්ඩක් හිතර බලන්න. ස්වීඩන් වල හිටිය පුංචි කොල්ලෙක්. ඒකමලා දන්නවද එයාට ඕන වුණා අලුත් අලුත් දේවල් හොයාගන්න. එක්ස්පෙරිමන්ට් කියලා කියන්නේ අපි. හැබැයි ඒවා ටිකක් ලොකු භයානක දේවල්. ටිකක් නෙමෙයි ගොඩක් භයානක දේවල්. එතකොට ඒ දෙයට ඕන වෙනවා කවුරුත් කරන්නේ අලුත් පරීක්ෂණ හොයන්න. කරන්න හොයන්න පටන් ගන්න. කොහොම හරි මේ පරීක්ෂණ කොයිතරම් නම් භයානකද කියනවා නම් ඒ අවසානයේ එයා හොයාගත්ත දේවල් එක්ක එක පිපිරීමකින් 5 දෙනෙක් මැරෙනවා. ඒ එතරම් එක්ස්පෙරිමන්ට් එතරම් භයානකයි. ඒ 5 දෙනා අතර එයාගේ ආදරණීය මල්ලිත් ඉන අවුරුදු 20ක් විතර වෙන මේ මල්ලි. ඒ මල්ලිත් එදා නැති වෙනවා මෙයාට මෙයාගේ මේ එක්ස්පෙරිමන්ට් එක්ක. ඊට පස්සේ ස්වීඩන් වලින් එයාගේ පරීක්ෂණගාරේ වහලා දාලා ඉතින් රජයේ තීරණයක් වුණා මේක හරියන වැඩක් නෙමෙයි මේකත් එක්ක මිනිස්සු මැරෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේක වහලා දාන්න ඕනි කියලා. හැබැයි මේ ස්වීඩන් වලින් පුංචි කොල්ල එතනින් නතර වෙන්නේ ආ කොහොම හරි ඕන වෙන්නේ මේක අලුත් විදිහට ලෝකෙට හඳුන්වලා දෙන්න. ඊට පස්සේ එයා කොහොම හරි වැඩ ටික ඔක්කොම පැත්තක දාලා එයා ජර්මන් වලට එනවා. ජර්මන් වලට ඇවිල්ලා අලුත් ෆැක්ටරි එකක් ඕපන් කරනවා. ඊට පස්සේ එයාගේ එක්ස්පෙරිමන්ට් ටික ආපහු එයා කරලා කොහොම හරි එයා සාර්ථක වෙනවා. ඉතින් සාර්ථක පුද්ගලයෙක් කියලා කියන්නේ අපි ඇත්තටම අර එකක් වැරදුනාට පස්සේ ඒක අතහැරලා දාන්න නැතුව ඒක දිගටම කරගෙන යන කෙනෙක්ට නේද? සොයාගැනීම මේක මුළු ලෝකයක් වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඒ මොකද දන්නවද? ඒ තමයි 1888 දී දැන් මෙයාට වැරදීමකින් මෙයාව මිය ගියා කියලා පත්තරේ පුංචි දැන්වීමකුත් යනවා. හැබැයි ඒ දැන්වීම මෙයා හිතන්නේ නැති විදිහට තමයි මෙයාගේ නම ඉස්සරහින් වැටිලා තියෙන්නේ. ඒ තමයි මරණයේ දූතයා. ඒ කියන්නේ මෙයා මරණයේ අතේ අරගෙන තමයි විවිධ පරීක්ෂණ කරන්නේ. එයාගේ මල්ලි නැතුණ මේ හැමදේමත් එක්ක ඒ කාලේ වෙනකොට මිනිස්සු යාව හැඳින්නුවේ මරණයේ දූතයා විදිහට. හැබැයි මේ මරණ දැන්වීමත් එක්ක දැන් ජීවත් වෙලා ඉන්නකොට මැරෙන්න කලින් මරණ දැන්වීම දකින්නවා කියන එක සමහරක් විට හිතාගන්න අමාරු තරම් කඩාවැටීමක් වෙන්න පුළුවන්. මේ පත්තරේ දාපු ඒ දැන්වීමත් එක්ක මේ ස්වීඩන් වල ඉරිපු පුංචි කොල්ලට ජර්මන් වල ආවට පස්සේ එයාට හිතාගන්න බැරි විදිහට එයා කඩන් වැටෙන්න පටන් ගන්නවා. හැබැයි එයා හිතනවා මම මැරුණට පස්සෙත් මගේ නම ලෝකෙට තියන්න පුළුවන් නම් අන්න එතන තමයි මගේ කවුද හරි දවසක හොඳම ජයග්‍රහණය තියෙන්නේ කියලා. දැන් එයා නැති වෙලා අවුරුදු 130ක් ගියත් අදටත් ඒ නම අපි මතක් කරනවා. එයා අනිවාර්යෙන්ම දන්න නමක්. මේ තමයි නොබෙල් ප්‍රයිස් එක හදපු වගේම ඩයිනමයිට් හදපු ඒ නිර්මාතෘ. ඒ තමයි ඇල්බර්ට් නොබෙල් කියලා කියන්නේ. ඉතින් නොබෙල් ත්‍යාගය වදන්නවා. ඉතින් ආදානවා ඩයිනමයිට් එයා හැදුවේ නැත්නම් ඒ තරම් එක්ස්පෙරිමන්ට් කරේ නැත්නම් ඒ තරම් භයානක පරීක්ෂණ කරේ නැත්නම් අද වෙනකොට ලෝකෙට ඩයිනමයිට් කියන දේ නැති වෙන්න පුළුවන්. ඉතින් එදා ඒ මරණයේ දූතයා විදිහට එයා හැඳිනුවාට හැබැයි එයා දැන් මේ නැති වෙලා අවුරුදු 130ක් ගිහිල්ලා තියෙනවා. හැබැයි එයාගේ නම විශිෂ්ටයන් එක්ක තියෙන නමක් විදිහට තමයි අපි හඳුන්වන්නේ නේද? ඒ තමයි නොබෙල් ත්‍යාගය කියනකොට ඒ ඇල්බර්ට් නොබෙල්ගේ නම ඒ විදිහටම අපි කියනවා අනිවාර්යෙන්ම. ඉතින් එයා නැති වුණාට තවටත් ඒ නම ඒ විදිහටම අවුරුදු ගානක් ඉස්සරහට තියෙයි. ඉතින් ඔයා හිතන්න ඔයා සමහරක් විට ඔයා සමහර දේවල් අතීතයේ ගැන දේවල් හිත හිත ඉඳලා ඔයා අද ගන්න තීරණය හරියට ගත්තේ නැත්නම් ඔයා ගැන ඔයා විශ්වාසයෙන් වැඩ කරේ නැත්නම් සමහරක් විට අර මරණයේ දූතයා විදිහට නමක් තියන්න පුළුවන් වුණ කෙනා ඒ විදිහටම මැරෙන්න පුළුවන්. හැබැයි එයා මැරුණට අද නොබෙල් ත්‍යාගයාගේ නමින් තියෙනවා. එහෙම තමයි නේද අපි වැඩ කරනකොට සමහරක් විදිහට අතීතය ගැන හිත හිත ඉන්නේ නැතුව ඔයාට පුළුවන් නම් අද ගැන හිතලා හොඳ තීරණයක් ගන්න. ඔයාට පුළුවන් ඔයා මැරෙනට පස්සෙත් ඔයාගේ නම ලෝකෙට අරගෙන යන්න. ඒ තමයි ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කතාව ඔයා අහලා ඇති මීට කලින්. තමන් ගැන හිතනකොට ඔයා ගැනම හිතන කෙනෙක් නම් ඔයාට පුළුවන් අගේ ජීවිතේ හොඳ තැනකට අරගෙන යන්න විශ්වාසයෙන් අරගෙන යනවා නම් ඔයා පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ සිහිනය වෙනස් කරගන්න ජීවිතේ අලුත් විදිහට පටන් ගන්න අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න මේ ඕන දෙයක් පුළුවන්.
එතමයි NLB මෙගා පොවලතරයි පත්‍රියා මිලදී ගතතුවාගේ ජීවිතේ සිහිනය වෙනස් කරගන්න පුළුවන් වගේ හැම හේනෙම ඒ පුංචි රුපියල් 40කින් අලුත් විදිහට පටන් ගන්න පුළුවන්. ඉතින් ඔය කොහරි යනකොට එහෙම නැත්නම් ඔෆිස් ඉවරලා යනවනම් කොහරි ගමනක් යනවනම් ලඟම දින ලොතරැයි කුඩුව ගාවට ගිහිල්ලා NLB මෙගා පොවලතරයි පත්‍රියා අරගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. වෙලාවෙ පොඩක් නිය රස්නේ වගේ නේද? රස්නයක් තියෙනකොට සමහරක් විට අපිට මොනවා වගේ දෝන මෙනි පොඩි කූල් දෙයක් යෝගට් එකක් එහෙම නැත්නම් පොඩි අයිස්ක්‍රීම් එකක් එහෙම නැත්නම් යෝගට් ඩ්‍රින්ක් එකක් මේ වගේ දෙයක් තිබ්බත් හොඳයි කියලා මට හිතෙනවා. ඔයාලට එහෙම හිතෙනවා ඇතිනේ. එහෙමනම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන සමාගමෙන් හඳුනලා දෙන පැල්වත්ත යෝගට් එකක්, පැල්වත්ත අයිස්ක්‍රීම් එකක්, එහෙම නැත්නම් පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක්. මේකේ නෝන දෙයක් වට පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්ක මෙලදී ගන්න පුළුවන්. ඔයා ළඟම තියෙන කඩේට ගිහිල්ලා ඔයා ඉල්ලන්න ඕනේ පැල්වත්ත කියන නමින්ම විතරයි. කවුද මේ වෙලාවේ මම වහගෙන ඉන්නේ? අපි යමුද බලන්න හත් බිච් චැට් එක පැත්තට මම වහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. ඇකිල්ල ගස් කර පැත්තර යන්න තමයි මේ හදන්නේ. ආ මේ වෙලාවේ ආ කේටරින් එකක් කරන කෙනෙක්. මේ වෙලාවට කේටරින් එකක් කියලා කොම රස කැම ගොඩක් මතක් වෙන පොඩ්ඩක් මට ටිකක් බඩගින්නකුත් ආවා වගේ. මේ වෙලාවේ කේටරින් එකේ ඉඳලා මම අහගෙන ඉන්නවා ෆියාල්, ඒ වගේම බවන්ත, ඩිලක්ෂි, දිනේෂ්, ඒ වගේම නිශාන්ත, ශංකර් මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. දැන් රස කැම හදන ගමන් අර පොඩ්ඩක් මහන්සියක් පාළුවක් තනිකම දැනෙන ගමන් ඒ හැමදේම නැති වෙන්න වාට ලස්සන සින්දු හන්න පුළුවන් හાર્ට් බීට් එකත් එක්ක අහගෙන හිටියොත්. සුබම සුබ උදෑසනක් කියලා තියෙන අපි හાર્ට් බීට් අහනවා බොහොම හොඳයි. හැමදාම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ අනුරගම අනුලාපති. ඔයාව එකතු කරගෙන අපි යමුද ලස්සන සින්දුවක් අහනම්. අවාරේ අවාරේ අහලා තියෙනවා නේද ලස්සන සින්දුවක්? මලස්ටි කරන් ඉන්නේ. ඔයාට පුළුවන් දවල් එක වෙනකන් මාව මේ පිටියට අහගෙන ඉන්න. ඒ වගේම මැසේජ් එකක් තියන්න 07 03 93 5 93 7 මිකින ෆෝන් නම්බර් එකට.

0: හාට් බීට් අහගෙන ඉන්න වෙලාව 11:41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

FM 93.7 Lakhana Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Hot.

එකොළහය විනාඩි 44යි මරත් නුගකු විතරම්න වේගෙන් ඉක්මනට වෙලාව ගෙවිල යනවද නේද? එහෙම තමයි ඉතින් වෙලාව කියන දේ අපිට අතින් අල්ලලා නවත්වන්න බෑනේ. එහෙම නවත්වන්න පුළුවන් වුණා නම් අපිට කොයිතරම් දේවල් වෙනස් කරගන්න පුළුවන් වෙයිද? පොඩ්ඩක් හිතලා බලන්න කාලේ චොට් එක අපි නතර කරගත්තොත් අර අපිට මොන වගේ දේවල් අපේ ජීවිතේ අර සිද්ධ නොවුණා නම් කියලා හිතන දේවල් තියෙනව නේද? අපස්සර හරව ගන්නත් පුළුවන් නේ. කාලේ අපස්සර හරවන්න පුළුවන් වුණා නම් වෙලාව චුට්ටක් නතර කරගෙන එහෙම කරන්න ඉතින් වැඩියක් නැහැ. අපිට මේ තියෙන පැය 24න් තමයි අපේ වැඩ ටික ඔක්කොම කරගන්න වෙන්නේ. අද ඉතින් අලුත් පැය 24 කලු දවසක් මේ විදිහට පටන් අරගෙන දෙන්න. මේ මාසේ ඉතින් අද ජූලි 30නේ. ගෙවෙන්න තව එක දවසක් වගේ තියෙන. ඊට පස්සේ පටන් ගන්න අලුත් මාසයක්. අගෝස්තු. දැන් ලෝකයේ කර්මාන්තශාලා හැම තියෙනකොට ලංකාවේ තියෙනවා, හැම නැත්තම් ලෝකයේ තියෙනවා. දැන් අලුත් තාක්ෂණෙත් එක්ක මේ හැමදේම එකට මුසු වෙලානේ තියෙන්නේ. සමහරක් විට දැන් රොබෝ වරු වෙන්න පුළුවන්, AI තාක්ෂණය වෙන්න පුළුවන්, કૃත්‍රිම බුද්ධි. හැම නැත්තම් මේ හැමදේම එකට එකතු කරගෙන තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යනවනේ කර්මාන්තශාලා. දැන් අපේ සමහරක් විදිහට රුධි කඩයක් වෙන්න පුළුවන්, එහෙම නැත්තම් මොකක් හරි වෙන කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්. සමහරක් විට ගින්නක් වගේ දෙයක් අපිට ඇති වුණොත් ඒක අපිට හැමදේම දෝවිලි අළු වෙලා යනකම්ම අපිට සමහරක් විට ඒක අඩු කරගන්න බැරි වෙනවා, ඒක වළක්ව ගන්න බැරි වෙනවා නේද? ඉතින් ලෝකේ නම් එහෙම නෑ. වෙන රටවල මේ තාක්ෂණත් එක්ක, එහෙම නැත්තම් චීනය, ජපානය මේ වගේ තාක්ෂණීය අතින් ඉස්සරහින් ඉන්න රටවල මේ කෘත්‍රිම බුද්ධි පාවිච්චි කර විශේෂම දේ තමයි දැන් එහෙම නැත්තම් විශේෂම දුම, එහෙම නැත්තම් දැල්ල, තාපය මේ වගේ දේවල් වායු වර්ගයකට එකතු වෙලා පුංචි හරි වෙනසක් දැනුනොත් මේ කෘත්‍රිම බුද්ධිය තාක්ෂණෙත් එක්ක අපිට දැනුම් දෙනවා මේ වගේ දෙයක් ඇති වෙන්න යන්නේ ඒකට කොහොම හරි වළක්ව ගන්න කියලා. හැබැයි ලංකාවේ තාම මේ වගේ දෙයක් තාක්ෂණය පාවිච්චි කරලා නැති නිසා දැන් අලුතෙන් හඳුන්වලා දෙන්න යන AI තාක්ෂණය ලංකාවේ කර්මාන්තශාලාවල ගිනි අනතුරු වළක්වා ගන්න ඒ කාර්යමුණු කරගෙන මේ වගේ දෙයක් අපිටත් හඳුන්වලා දෙන්න ඕනි කියලා ඒ ප්‍රමුඛ පෙළේ රටවල් පාවිච්චි කරන්නේ තාක්ෂණය. ඒක නම් මම හිතන්නේ හොඳ දෙයක්. එතකොට අපිට ගින්දරක් ඇති වුණා නිසා සමහර දේවල් මුළු ජීවිතේ තිබුණ හීන හැමදේම ඒ අලුත් එක්ක ගින්දරත් එක්ක පිච්චිලා යන්න පුළුවන් නේද? හැබැයි මේ වගේ තාක්ෂණයක් આવුත් එහෙම අපිට ඒක ලොකු ප්‍රමාණකින් අඩු කරගන්න පුළුවන්. දැන් මේ අවුරුද්ද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ විතර ගිනි ගැනීම් වලින් ගිනි ගැනීම් සිදුවීම් 258ක් වෙලා තියෙන ඒ විතරක් නෙපේ. ඉතින් මේවත් එක්ක ඒ හැමදේම අපේ විනාශ වෙලා යනවනේ. ගින්දරක් කියලා කියනකොට සමහර ෆැක්ටරියක් වෙන බුලම වගේ රෙදි කඩයක් වෙන බුලම මේ වගේ දේවල් ගින්දරකට ඇති වුණොත් ඒක ලේසි වෙන්නේ නැහැ නේ. මුළු ආයතනයේ වැඩ කරන අය වෙන පුළුවන්, ඔයාගේ මුළු මහන්සියම වෙන්න පුළුවන්. මේ හැමදේම ඒ ගින්දරට යට වෙලා යනවා. මේ AI තාක්ෂණ හැම නැත්තම් IT තාක්ෂණත් එක්ක මේ හැමදේම එකතු කරගෙන මේක අපිට වළක්ව ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි බලමුනේ මේ වගේ දෙයක් આવුත් අනිවාර්යයෙන්ම වටින දෙයක්. ඒ වගේ දේවල් අපි අගය කරන්න ඕනේනේ. ඉතින් අපි බලමු, අපි බලාගෙන ඉමු මේ වගේ තාක්ෂණය කොහොමද අපේ රටට එන්නේ කියලා නේද? අපි යමු බලන්න හඩ් බී චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ඔයාව ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් FM 93.7 මාව අහගෙන මෙවලා වේෂ්කෙඩි යා වැඩ කරන තර හැමෝම එකතු කරගන්න කියලා තියෙන මාෂා දිල්හානි, කමල් දිශාන්ති වගේම දොම්මිකා, විනිතා, චන්ද්‍රලතා වගේම ශිරාණි, ඉරංගි, කාන්ති, චන්දනි, දර්ශනී මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. අපි අමුතු මහරගම පැත්තට රෙදි ෂොප් එකක් තියෙන. ඒ රෙදි ෂොප් එකේ මෙවලාවේ සද්දටම ලක්කන දාගෙන ඉන්නේ රසික, චනිතු, සුභා, විනෝෂා, කමනිත ගොඩාක් යම් තියෙන. ඒ හැමෝම ආදරෙන් එකතු කරගනන් ලස්සන සින්දුවක් අහන්න. කන්තෝරුවේ කන්තෝරුවේ මම වැඩ කරන ඔයාගේ කන්තෝරුවත් හරිම විනෝද ජනක තැනත්. අපි ඒ සින්දුව හමු. ඒ සින්දුවල තියෙනවා ලිස්ට් එකේ. ඔයාට අනිවාර්යයෙන්ම මම ඒ සින්දුව දෙන්නම්. ඔය විදිහටම මාව අහගෙන ඉන්න සමනලි වගේම නඳුනි, මල්කි මෙයා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන කන්තෝරුවේ කන්තෝරුවේ සින්දුව අපි අනිවාර්යයෙන්ම අහමු. ඔය විදිහටම ඉන්න. ඒ වගේම වැඩ කරන කවුද මේ? නම කියන්න විදිහක් නෑ මට. චතුරංග, සුරංග, චම්පිකේ වගේම නිරෝධ එකතු කරගන්න කියලා තියෙනවා මාලදී. මම හිතන්නේ ෂෝරූම් එකේ අපි එහෙම මතක් කරමුනේ නම කියන්න විදිහක් නැති නිසා.
ඒවගේ මේ වෙලාව උඩගම්මනේ නංගී ඉරන්තිය වගේ අක්කා ශයිනේ අම්මා ඉන්ද්‍රාණි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සිඳුවක් අහන්න. ඔය විදිහටම ඉන්න උදේ 11 විනාඩි 49යි වෙලාව. අපි හමුද පොඩ්ඩක් මූඩ් එක ෆික්ස් වෙන්නත් එක හින්දි සිඳ මොකද කියන්නේ? ලස්සන හින්දි සිඳුවක් මලාස්ටි කරගෙන ඉන්නේ. අහලා අපි හමුද වෙමු ආපහු.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: අපි හම්බ වෙන්න ආපහු නිවුස් එකෙන් පස්සේ ඊට කලින් වඩ මතක් කරන ඕනේ පැල්වත්ත නිෂ්පාදනය ගැන. ඔය මෙලදී ගන්නකොට හොඳ ගුණ දෙයක් රස දෙයක් මෙලදී ගන්නවා නම් පැල්වත්ත වෙතින් එන යෝගට් එකක් අයිස්ක්‍රීම් එකක් බටර් එකක් මේ හැමදේම පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා. හම්බ වෙන්න නිවුස් එකෙන් පස්සේ ආපහු හම්බ වෙමු.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB Mega Power, දැවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ Grand Super Tagකට සුපිරි මෝටර රථයක්. NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.

0: na stole.
1: කතරගම පෙරහැර ජාතික අනන්‍යතාවයේ සහ සමගියේ පිළිමිවක් බව ජනපති කියයි. කතරගම දෙවුන්දර පෙරහැර සාර්ථකව අවසන්. චීනෙන් ගෙන ආ මෙට්‍රෝ බස් 104 ඩිපෝවලට. විපක්ෂ නායක සජිත් අමරිකා දූත පිරිසක් හමු වෙයි. කලාප 175ක් තවමත් ඩෙංගු අවධානමේ. අමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාර.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ුණා. සියලු ජනකොටස් එකම පුදබිමකට කැඳවන මෙම පෙරහැර මංගල්‍යය රටේ ජාතික අනන්‍යතාවය සහ ජාතික සමගිය පිළිබිඹු කරනවා. රුහුණු කතරගම මහා දේවාලයේ 2026 මෙවර අවසන් මහා පෙරහැර ඊයේ වීථි සංචාරය කළා. කතරගම කිරිවෙහෙර රජ මහා විහාරස්ථානට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්ද ස්වාමීන් වහන්සේ මහදක ආශිර්වාද ලබා ගත්තා. ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත් වලටද ජනාධිපතිවරයා එක්ුණා. මංගල හසිරාජයා මත සදාතු කණ්ඩුව තැන්පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළා. කිරිවෙහෙර පරිශ්‍රයේ විදුලි ආලෝකයේ විවෘත කිරීම සිදු වේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. අන්තර්ව පැවති උත්සව සභාවැමතු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕනෑම රටක සංවර්ධනයේදී එම රට සහ සමාජයේ ගොඩනැගුණු ඓතිහාසික සාංස්කෘතික පදනම වැදගත් වන බවයි.
2: මොනතරම් ලෝකේ පරිවර්තනයක් අත්පත් කරගත්තත් අපේ රට අපේ රාජ්‍ය ඉදිරියට ආ යුතු වන්නේ එම අපේ ඓතිහාසික පෞරු පදනම් ආරක්ෂා කරගැනීමෙන්. එම නැත්තම් මේ මිනිස් සමාජයේ මේ මහපොළොවත් එක්ක තිබෙන මා ඓන්ද්‍රීය සබත්තාවේ බිඳගත්තු පාවෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එය රට අනන්‍යතාවය, එය සමාජික ගෞරවත්වය සියල්ල විනාශයට පත් කරනවා. මම හිතනවා එම ඓතිහාසික සංස්කෘතික උරුමයන් මේ මාතෘභූමියත් එක්ක අපේ රටේ ජනතාවගේ තිබෙන ඓන්ද්‍රීය සබඳතාවයන් පෙන්නුම් කරන ඉතාමත් වැදගත් පෙරහැර මංගල්‍යයක් තමයි මේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍යය. අවුරුදු 2187ක් අවිච්ඡින්නව මේ මහා කලා මංගල්‍යය පවතිනවා. අවුරුදු 2000කට අධික කාලයක් අවිච්ඡින්නව යම් කාර්යයක්, මංගල්‍යයක්, සංස්කෘතික උත්සවයක් පවතිනවා නම් ඒක මොනතරම් ගැඹුරු සංස්කෘතික පදනමක් නිර්මාණය කරනවාද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ සමාජයේ දෙස බලපුවාම අපිට දැනෙනවා අලුත් තරුණ පරම්පරාව මෙම සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වෙනවද කියලා. එහෙත් මේ පෙරහැර දෙස බලාගෙන ඉන්න අපිට දැනෙන්නේ කුමක්ද? නව යෞවනයේ තරුණ තරුණියන් දහස් ගණනක් අපේ අතීත මිතුන් මිත්තන්ගේ සංස්කෘතික උරුමයන් පෙරදරි කරගෙන මෙම පෙරහැර මංගල්‍යයේ ගමන් කරන බව අපි දකිනවා. එයින් අපිට පෙන්නුම් කරන්නේ කුමක්ද? මේ නව යෞවන තරුණ තරුණියන් මේ ඓතිහාසික උරුමයන් තවත් චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ඒ අභියෝගය උන් බාරගෙන තිබෙන බවත්, ඒ අභියෝගේ සාර්ථකව නිමා කරන්නත් හැකියාව තිබෙන බව තමයි ඔවුන් පෙන්නුම් කරලා තිබෙන්නේ.
1: මෙරට මගේ ප්‍රවාහන සේවාව තවදුරටත් ක්‍රමවත් සහ විධිමත් කිරීමේ අරමුණින් චීනෙන් ආනයනය කළ නව මෙට්‍රෝ බස් 104ක් රැගත් නෞකාව කොළඹ වරායට පැමිණියා. එම බස් වරායේ සිට අදාළ ඩිපෝවලට රැගෙන යාම අද පෙරවරුවේ සිදු වුණා. 2025 අයවැය යෝජනාවකට අනුව පොදු ප්‍රවාහනයේ වැඩි දියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු දියුණු තාක්ෂණය සහිත බස් අත නියම ව්‍යාපෘතියක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ යටතේ ඒවා ගෙන්වා තිබෙනවා. සුවපහසු තාක්ෂණය සමන්විත මෙම බස් අත ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරයේ ප්‍රදේශය තුල 10 වෙනිට එක් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඩෙංගු රෝගීන් 84,091 දිනකින් මෙවැනි විට වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සම්පතිවිර මහත්මිය ප්‍රකාශ කළා. ඩෙංගු ආශ්‍රිත මරණ 61ක් වාර්තා වී තිබෙනවා. ජූලි මාසයේ පමණක් මෙවැනි විට රෝගීන් 28,717ක් හඳුනාගත් බවයි වෛද්‍ය ප්‍රශිලා සම්පතිවිර මහත්මිය පවසන්නේ. අධි අවධානම් කලාප 175ක් පවතිනවා. පරිසරය පිරිසිදු කර ගැනීමට කටයුතු කරන ලෙසයි ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
3: අද දින දක්වා ඩෙංගු රෝගීන් 84091ක් සහ මරණ 61ක් වාර්තා වෙලා තියෙනවා 2026 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා. අපි දකිනවා තවදුරටත් ගම්පහ, කොළඹ, නුවර, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ. රෝගීන් යම්කිසි කෙනෙක් දින දෙකක් වුණ සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් වෙනත් ඖෂධ පාවිච්චි නොකර, ඒ කියන්නේ අපි දකිනවා රෝහල්වල එක එක අත්බෙහෙත් පාවිච්චි කරලා රෝගයේ සංකූලතාවලට ඇවිල්ලා එන රෝගීන් ඉන්නවා, උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණයි පාවිච්චි කරන්න ඕන. ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ කියන රෝගීන් දෙවර්ගයක් ඉන්නවා. එතකොට මේදී ඩෙංගු රක්තපාත උණ වැළඳිච්ච රෝගීන් නම් වෛද්‍යවරුන් කියන විදියට මේ ආකාරයෙන් දියර වර්ග පාවිච්චි කිරීම වැදගත් වෙනවා. වෙනත් අත්බෙහෙත් වර්ග පාවිච්චි කිරීමෙන් මේ රෝගය සංකූලතාවලට යන්න පුළුවන්. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ වෛද්‍ය උපදෙස් අනුගමනය කරලා මේ රෝගය සුවකර ගැනීමට පෙළඹෙන්න කියලා. එහෙම නැත්නම් රෝගීන් අපි දක්ිනවා සංකූලතාවලට ගිහිපු රෝගී. ඒ නිසා මහජනතාවගෙන් මේ උපදෙස් පිටපදින්න කියලා අපි ඉල්ලා සිටිනවා.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමරිකා දූත පිරිසක් අතර සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. අමරිකාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලින හවුල්කාරීත්වය පිළිබිඹු කරමින් පසුගිය කාලයේදී මෙරට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ විපක්ෂ නායකවරයා සිය ස්තුතිය පළ කර තිබෙනවා. ආර්ථික සහගීතාවය, පාලනය, අධ්‍යාපනය සහ කලාපී ස්ථාවරත්වය කෙරෙහි විශේෂ අවධානය යොමුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහ දිගුකාලීන සංවර්ධනයට අමරිකාව ලබා දෙන අඛණ්ඩ සහභාගිතාවේ වැදගත්කම විපක්ෂ නායකවරයා අවධාරණය කළා. ආර්ථික ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සම්බන්ධතාව සඳහා අමරිකාවේ කැපවීම මෙහිදී යළි අවධාරණය කර තිබෙනවා. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අමාත්‍යාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ උතුර, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත් මෙන්ම රත්නපුර, මොණ්ඩාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් සඳහා දිවිල හරහා පවතින සක්‍රීය නීති දිග මෝසම් තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල පැටි කිලෝමීටර 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අයතාලිස උපයාගත් මුදල් විශුද්ධීකරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ ඇතුළු හතර දිනකට එරෙහි නඩුව ඔක්තෝබර් 29 වනදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා. රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ ආයෝජනය කළ බවට මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද කැඳ වූ අවස්ථාවේ ඒ ඔක්තෝබර් 29 වනදා යළි කැඳවීමටයි නියෝග කර තිබෙන්නේ. සිද්ධියට අදාළව පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කර විස්තර ලබා ගැනීමට තිබෙන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා. සිද්ධියට අදාළව අප මත මුදාහැර ඇති සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානී බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර ගණේකුඩ යන අය නඩුව කැඳූ අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී සිටියා. රුපියල් මිලියන 15ක මුදලක් සාමාන්‍ය පරිහරණය කර මුදල් විශුද්ධීකරණය කළ බව සඳහන් කරමින් 2015 ජූලි 28 වනදා එවකට දූෂණ විරෝධී හඬ කැඳවීම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොටසේ වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා. සමගි ජනපල වේගයේ පාලනයට තේ පවතින පතලහේවා හැට ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපතිවරයා සම්බන්ධයෙන්ද අක්‍රමිකතා සහ දූෂණ චෝදනා එල්ල වී ඇති බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මීට පෙර සිටි සභාපතිවරයාද අල්ලසා දූෂණ චෝදනාවක් යටතේ සිරතල්ුවම් ලබා සිටින බවයි පැමිණිලි පාර්ශවයේ සඳහන් කළේ. ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරකින් පිරිසක් පැමිණිල්ල සිදු කර තිබෙනවා.
4: සති කීපයකට උඩදී පාතේවාඩ ප්‍රාදේශ සභාවේ සමගි ජන බලවේගයේ සභාපති KSB රාජනායක යන අයත් අල්ලස් ගැනීමේ චෝදනාවකට වැරදිකරු වෙලා දැනට සිරගත වෙලා සිටිනවා. ඉතින් ඒ හිස්සු mantri ධූරය පුරවන්න සමගි ජන බලවේගයෙන් නැවතපත් කරලා තියෙන්නේ අනුර කියලා පුද්ගලයෙක්. ඉතින් ඔහුත් විවිධ ආකාරයෙන් ආයතාලයේ වත්කම් රැස් කර ගැනීම සම්බන්ධයෙන් මහ ජනතාවගෙන් අපිට පැමිණිලි සහ චෝදනා ලැබිලා තියෙනවා. ඒ වගේම දැනට පාතේවාඩ ප්‍රාදේශ සභාවේ සභාපති ධූරයේ පුරප්පාඩුවක් තියෙනවා. ඉතින් ඒ පුරප්පාඩුවට තරඟ කරන්න සිටින සමගි ජන බලවේගයේ ඒ අපේක්ෂක අමිල කියන පුද්ගලයා පිළිබඳවත් අපිට මහ ජනතාවගෙන් පැමිණිලි සහ විවිධ චෝදනා ඇවිල්ලා තියෙනවා ආයතාලයේ වත්කම් උපයා ගැනීම සම්බන්ධව. ඉතින් ඒ සියලු කාරණා සම්බන්ධව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලලා අද අපි පැමිණිල්ලක් දුන්නා. අපි මේ කරන්නේ අපේ පුද්ගලික දෙයක් නෙවෙයි, පොදු යහපත් උදෙසා තමයි අපි මේ වගේ ක්‍රියාමාර්ග අරගෙන සිටින්නේ.
5: අපිට තොරතුරු ලැබිලා තියෙනවා පාතේවාඩ ප්‍රසභාවේ සභාපති ධුරයට තරඟවාදීන අය සහ මන්ත්‍රීවරු කීප දෙනෙක් කළු සල්ලි සුදු කරන ජාවාරමක නිරත වුණා කියලා තේ ඒ පිළිබඳව අපි ඉදිරියේදී අල්ලස් විමර්ශන කොමිසමට පැමිණිලි කරන්න සූදානමින් ඉන්නවා.
1: ප්‍රදී අඛණ්ඩ පානීය ජල මකා ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහනක් ආරම්භ වුණා. ඒ අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති සඳහා වැය කෙන මුදල රුපියල් බිලියන 1.28ක් හොරණ සහ පිළියන්දල ප්‍රදේශවලට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමේ අරමුණින් හොරණ කඳන ජල පවිත්‍රාගාරයේ ධාරිතාව ඉහළ නැංවීමට පියවරගෙන තිබෙනවා. එමගින් දිනකට ගණ මීටර 3500ක ජල ධාරිතාවක් සැපීමයි අරමුණ. ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දෙකක් කොළඹ වටින් හඳුනාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළා. ඒ වහේ තිබී ප්‍රමිතියෙන් තොර හෙල්මට් 3520ක් සොයාගෙන තිබෙනවා. මැට්ලින් වැසක් රටපුරා සිදු කරන බවයි සභාපතිවරයා පවසන්නේ.
6: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හැටියට අප මේ වෙනකොටත් විශාල වැටලීම් සංඛ්‍යාවක් න බව ඔබ සියලු දෙනාම දන්නවා. අපගේ ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමාගේ ඍජු අධීක්ෂණය සහ උපදෙස් මත මෙම වැටලීම් සිදු කරන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම මහජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ලක් කරලා සම්බන්ධව අපි විශාල වැටලීම් සංසුගිය සඳුදා දින ගල්ලා හිස් ඇසුම් 431ක් පුනාගත්තා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන විසින් මේ වෙනකටත් නිකුත් කළා තියෙන ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගත යුතු ගත හැකි හෙල්මට් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අප විසින් එම ප්‍රමිතිය නීතිගත කරලා ගැසට් පත්‍රයේ පළ කළා තියෙන නිසා අප විසින් එම ප්‍රමිතියෙන් තොර හෙල්මට් වර්ග අත්අඩංගුවට ගැනීමට සහ ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට මැදිහත් වීමක් සිදු කරනවා. ඒ අනුව අපිට කොළඹ වටින් ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දෙකක් අපිට හඳුනා ගැනීමට හැකි වුණා. මේ වෙනි විටත් ඒ කර්මාන්ත ශාලාව තුළ හෙල්මට් 3520ක හෙල්මට් ප්‍රමාණයක් අපි අපේ භාරයට අරගෙන අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ නිසා හෙල්මට් භාවිතා කරන ඔබ සියලු දෙනාගේම වගකීමක් වෙනවා ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් භාවිතා කර තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට.
1: අරුණියේ අවශ්‍යතා විදිහ ගම්පහ ප්‍රදේශයේ සමාජ සංගමයේ කටහඬ ආසන සමුළුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. තරුණ තරුණියන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වත්තල පොලිස් අසමේ කදිරාන පල්ලිය වත ප්‍රදේශයේ පැවති සාධකයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව සේදුව පොලිස් වසමේ මොකලනගමු ප්‍රදේශයේදී සැකරුවන් පැමිණි මෝටරතය කොලිපදන මත ලබා ගැනීමට ඔහුගේ ගිණුමෙන් මුදල් බැර කරමින් ආධාර අනුබල දුන් සැකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0: ප්‍රතිචාරයක් ලෙස. ඉලක්ක රැසකට පහර දුන් බවයි ඇමරිකාව පවසන්නේ. කේෂ්මි, බණ්ඩා අබ්බාස් සහ බුෂ් යතුරු ප්‍රදේ පිපිරීම් රැසක් වා ඉන් කීප දෙනෙකු තුවා ලබා ඇති බවයි ඉරාන බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් සිදුව ඇති හානි නිශ්චිතව නැහැ. ඉරානයට දැඩි ප්‍රතිචාර දක්වන බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දවල් මන්දිරයේදී වාර්තාකරුවන් අමතමින් සඳහන් කළේ. ස්ටීවන් ෆ්ලෙමින් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු දුරයට පත් කරනු ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා සඳහන් කළා. නව දුරේ සඳහා ඔහු ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ. ෆ්ලෙමින් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු දුරෙන් ඉවත් වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එංගලන්ත කණ්ඩායම සමග එක්වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. කෙසේ වෙතත් එළඹෙන පාකිස්තාන සංචාරයේට ඔහු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේද නැද්ද යන්න පිළිබඳව නිශ්චිතව තොරතුරු පළ වී නැහැ. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. කතරගම පෙරහැර ජාතික අනන්‍යතාවය සහ සමගිය පිළිඹිබුවක් බව ජනපති කියයි. කතරගම දෙවුන්දර පෙරහැර සාර්ථකව අවසන්. චීනයෙන් ගෙන ආ මෙට්‍රෝ බස් 104 ඩිපෝ වලට. විපක්ෂ නායක සජිත් ඇමරිකා දූත පිරිසක් හමු වෙයි. කලාප 175ක් තවමත් ඩෙංගු අවධානමේ. ඇමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාර. ලකන මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
1: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්.
2: ආයෝජක සබඳතා හා ණය විනිවිද භාවය වැඩිදියුණු කළ නැගියන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව සිව්වැනි විශාලතම ප්‍රගතිය වාර්තා කළ රට බවට පත්ව තිබෙන බව ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ෆයිනන්ස් නිකුත් කළ 2026 නවතම වාර්තාවේ සඳහන් වෙනවා. අද ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකොරළ මහත්මා. ආචාර්යතුමනි, මොන වගේ දත්ත පදනම් කරගෙනද ශ්‍රී ලංකාව මේ වගේ ඉහළ ස්ථානයකට පත් වෙලා තියෙන්නේ?
3: ඔව්, ඇත්තටම ලංකාව පසුගිය අවුරුදු දෙකක කාලය තුල 5%ක වගේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන් ලැබුවා. ඒත් එක්කම ලංකාව තුල දේශපාලන ස්ථාවරත්වය ඉතාමත් හොඳ මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. මේ පසුබිම තුල ආයෝජකයන්ට ඉතාමත් නවාතනක් බවට ශ්‍රී ලංකාව පත්වීමේ හැකිය තියෙනවා. ඉතින් ඇත්තටම ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය වගේ කරුණු කාරණා පදනම් කරගෙන දේශපාලන ස්ථාවරත්වයේ වගේම ණය පිළිබඳව මේ වෙනකොට රජයේ විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග, රජයේ ණය ක්‍රමයෙන් අඩු කර ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඉතින් මෙන්න මේ කියන සාධක පදනම් කරගෙන තමයි ඇත්තටම අන්තර්ජාතික මූල්‍ය ආයතනය විසින් 2026 සඳහා මේ වගේ පුරෝකථනයක් ලංකාව සම්බන්ධයෙන් කරලා තියෙනවා.
2: ණය විනිවිද භාවයේ සම්බන්ධ ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය කොයි වගේද?
3: ඇත්තටම ලංකාව 2022 වෙනකොට ණය පැහැර හරින රටක් බවට පත් වෙලා තිබුණේ. ඉතින් මේ වෙනකොට ඇත්තටම අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීම ආයතන අපි ඉතාමත් කෙටි කාලයක් තුළ ට්‍රිබල් සී ප්ලස් කියන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ ශ්‍රේණිගත කිරීම තුළ අපි ක්‍රමක්‍රම පසුගිය අවුරුදු දෙකක වගේ කාලය තුළ ඉහළට ගිහිල්ලා තියෙනවා. මේ ණය ශ්‍රේණිගත කිරීම ආයතන වල ප්‍රගතිය වගේම ලංකාව ණය ගැනීම අතින් විශේෂයෙන් විදේශීය ණය පහළ දමා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම දේශීය ණය රජය තුළ ඇත්තටම අයවැය තුළ ලැබිලා තියෙන ප්‍රගතිය පදනම් කරගෙන දේශීය වශයෙන් ගන්න ණය ප්‍රමාණය පවා අඩු කර ගැනීමට අපිට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු පාදනම් කරගෙන ණය විනිවිද භාවයේ සම්බන්ධයෙන් ඔවුන් තුළ අපි සම්බන්ධයෙන් යම් ආකාරයේ ධනාත්මක තත්ත්වයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. ඒ තමයි මේ තුළින් නිරූපණය කරලා තියෙන්නේ.
2: රටක් විදියට ලැබූ මේ ප්‍රගතිය හරහා ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ මොනවාද?
3: ඔව්, ඇත්තටම ලාංකිකයන් විදියට අපිට ක්ෂණික ආර්ථික ප්‍රතිලාභ ලැබෙයි කියලා අපි හිතිය යුතු නෑ. ඇත්තටම රටක ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ ආර්ථික වර්ධනය

0: ප්‍රත්‍යක්ෂලි මධ්‍යම බැංකුව මේ වෙනකොට ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඉතාමත් ඍජු අධීක්ෂණයෙන් යුතුව ඉතාමත් පැහැදිලි දැක්මක් එක්ක ක්‍රියා කරන බවක් අපිට තියෙනවා. ඒ වගේම ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ගත්තට පස්සේ රටේ විසින් යම් ආකාරයේ සංවර්ධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ ලබාගත දේවල් තුළින් ජනතාවට වාසි ලැබෙන්නට නම් එය ක්ෂණිකව ලැබිය යුතු වාසියක් විදිහට ජනතාව සිටිය යුතු නැහැ. එහි වාසි ලැබෙන්නේ ආර්ථික වර්ධනය දිගින් දිගටම ඉස්සරහට ගියොත්, ආර්ථික සංවර්ධනයේ ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ගියොත් ඒ තුළින් තමයි ජනතාවට වාසි ලැබෙන්නේ. ඒ වාසි ලැබීමට නිශ්චිත කාලයක් ගත වෙනවා. සමහරවිට අවුරුදු දෙකක් තුනක් හතරක් එහෙම ගත වෙන්නට පුළුවන්. ඒක නිසා මේ අවස්ථාවේදී ක්ෂණික වාසි අපි අපේක්ෂා කළ යුතු නැහැ. ආර්ථිකයක් ක්‍රමක්
1: ඉන්ස්ටිට්‍යුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ෆයිනන්ස් නිකුත් කළ 2026 ආයෝජක සබඳදා හා ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ජාත්‍යන්තර හොඳම ප්‍රමිතීන්ට අනුව ඇගීමට ලක් කළ නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින රටවල් 57 අතරින් ශ්‍රී ලංකාව ඉහළම කාණ්ඩයකට එක්ව සිටීම පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
2: Economic Goal. Economic Goal.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12:23යි.

0: දැන් වෙලාව 12:30 විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ

දවල් 12 වෙනාඩි 33යි. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? රස කෑම එකක් කන ලන්ච් ටයිම් එක නේද මේ තියෙන්නේ? ලන්ච් ටයිම් එක කියනකොට මට නම් චුට්ටක් විතර බඩගින්නකුත් ආවා. එහෙම තමයි ඉතින් එන මොනවා වුණත් වැඩ ටික ඉවර කරලා තමයි අපිට ලන්ච් එක ගන්න වෙන්නේ. දවල්ට රස කෑම ටිකක් ගන්න වෙන්නේ. ඔයා මොකද මේ වෙලාවෙ කරන්නේ? රසට කෑම ටිකක් හදන ගමන් දෙන්නේ ගෙදරට වෙලා. එහෙම නැත්තම් ගෙදරින් අරන් ගියපු කෑම එක කන්න බලාගෙන දෙන්නේ. මම හිතන්නේ ඔක්කොම එකට එකතු වෙලා මේ වෙලාවේ ලොකු බඩගින්නක් එක්ක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තාමත් අපි ලස්සන සින්දුවක් අහලා බඩගින්න චුට්ටක් අඩු කරගමුද? මේ වෙලාවේ මට හිතුණා රත්නපුරේ පැත්තට යන්න. ගමරා කුමාරි, ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන්. ඕ තරහ වෙලා නෑ මේ මම. එහෙම තමයි කෝල් එක චුට්ටක් මිස් වුණා ගන්න බැරි වුණා. ඒ වුණාට මං ඔයාව අමතක කරන්නේ නෑ. සුබ උදෑසනක් කියලා තියෙනවා. දැන් උදෑසනක් නෙමෙයි, දැන් සුබ දහවලක්. එහෙම තමයි චුට්ටක් ඉදින් මැසේජ් එක කියන්න පරක්කුනේ. එතකොට ඉතින් දවල් වෙලා නේද? සරච්චන්ඩ එසහාව එකතු කරගන්නම් රයිගමින් ලස්සන සින්දුවක් එක ලස්සන සින්දුවක් එක්කම. ඔයා අද කොහරි ගියා නේද? බීච් එකක් පැත්තට. එහෙම පොඩි ට්‍රිප් එකක් යන්න හිතුනද? නිමාඩු දවසක් එක්ක, ඊයේ නිමාඩුවයි අද නිමාඩුවයි එක්කම කඩේ වහලද තියෙන්නේ අද? ඒ එහෙම තමයි. පොඩි නිමාඩුවක් අහුනම තව නිමාඩුවක් දාලා කොහරි ගමනක් යන්න බලාගෙන ඉන්නවා නේද? ගමක් නෑ ඉතින්, ගියපු තැනකින් පරිස්සමට යන්න. මාමලකම පියල්ජි, ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවකට. මම දෙන ඕන සින්දුවක් අහනවා කියලා තමයි තියෙන්නේ. අන්න එහෙම තමයි ඉන්නානේ. හයි අක්කේ, මම රිකිල්ල ගස්කඩින් උපේක්ෂා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔපේ, ඔයා මොකද කරන්නේ? ඔයාට යාළුවෝ ආදරයට කියන්නේ මොකක් කියලාද? ෂෝට් නේම් එක කියන්න බලන්න. එයා තීම් සෝංග එකක් ඉල්ලලා තියෙනවා. අපි වල මේ සින්දුව දෙන්න මුලන් වේදි කියලා. හැබැයි මං වෙන සින්දුවක් මේ වෙනකොට ලෑස්ති කරගෙන ඉන්නේ. ඔගේ කන්තෝරුවෙත් මොන වගේ වැඩ ටිකක්ද වෙන මේ වෙලාවේ? හැමෝම ටිකක් බිසි, වැඩ ටිකක් වැඩි වෙලා දින්නේ. කන්තෝරුව කන්තෝරුව මං වැඩ කරන. ඒ සින්දුව එලලා තිනවා සමනලී. ඉතින් ඔයාට අපිට ඒ සින්දුව දෙන්න පුළුවන් මේ වෙලාවේ. ඔය වගේම නඳුනි එක්කම මල්කි එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් අහන්න. ඔයාගේ කන්තෝරුවෙත් හරිම විනෝද ජනක තැනක්ද කියන්න බලන්න. අපේ ඔෆිස් එක නම් හරිම විනෝදින් සතුටින් ඉන්න තැනක්. ආයේ ඉතින් මොකට කියනවද නේද? මේ සින්දුව මගෙන් ඔයාට.

0: තවල් 12යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 FM
2: 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

දවල් 12 විනාඩි 45 වෙලාව ඔය හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව මේ වෙලාවේ අපි මොකද කරන්නේ ඔයයි මමයි කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා නේද හાર્ට් එක බීට් වෙන හાર્ට් බීට් අහගෙන ඉන්නව නේද වත් එකම මාලක තමයි එහෙම කියන්නේ ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ ආස්වාදයෙන් අපි ලක්කන අහගෙන ඉන්නවා යාව වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන අපේ සෙට් එකම ඉන්නවා එමකෙම මාවත් එකතු කරගන්න කියලා තියෙනවා චලිත මාතලෙන් ඉස්සරවත් එකම ඒ වගේම සංජු මාලි ඒ වගේම වයිෆ් අචලා ඉන්නවා කියලා තියෙනවා දුෂාන්ච අන්දිමා කුකී කෙල්ලවත් එකතු කරගන්න කියලා තියෙනවා එයාගේ බට්ටිවත් එකතු කරගන්න කියලා තියෙනවා හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි චලිත මට මැසේජ් එක දාලා තියෙන්නේ කමින් අජන්තා කුමාරිය ආව එකතු කරගන්නාන් ඒ වගේම සයිරි නවෝද්‍යා ඒ වගේම පුතා දසුන් දිව්‍යාංග මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඔය විදිහට වහගෙන ඉන්න ඒ වගේම ගාල්ලේ මල්කි මැසේජ් එකක් දාලා තියෙනවා ඒ වගේම එයාගේ ආදරේ කරන සචින් එකතු කරගන්න කියලා හැමෝම එකතු කරගන්නා ලස්සන සින්දුවක් අහන ඉතින් හાર્ට් බීට් කියලා කියන්නේ මම ලස්සන සින්දු දෙන්න තැනක ඉතින් උදේ 10 ඉඳලා දවල් 1 වෙනකන් ඔයාටම වහගෙන ඉන්න පුළුවන් එවගේ ඔබ 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බරයකට මැසේජ් එකක් තියන කෝල් එකක් තියන මේ ඕන දෙයක් පුළුවන්. තව චූටි වෙලාවයි මං ඉන්නේ. ඊට පස්සේ ජාමි එනවා. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්ක ලස්සන සින්දු අහන්න ඉක්මනට මේ පැත්තට එන්න. ගෙදර වයිෆ් කෙනෙක් ඉන්නවනේ. වයිෆ්ට බොරුවක් කියලම නැද්ද? එහෙම නැත්නම් දවසේ විස්තරේ ගෙදර ඇවිල්ලා ඔයා කියන හස්බන්ඩ් කෙනෙක්. දවසේ මේ වගේ දේවල් වුණා කියලා එහෙම කියන හස්බන්ඩ් කෙනෙක්ද කියලා බලන්න ඔයත් ඉන්නේ. ඔයා කි සුදු නෝනට මෙහෙමද ඔයා කියන්නේ? හැබැයි කියන්නේ බොරු කියලා දන්නවද හැබැයි? ඔයා කොච්චර උත්සාහ කරත් ඇත්ත කියන්නේ නෝනා දන්නවා ඔයා හැරෙන්නේ මොකටද කියලා. අහලා බලන්නකෝ.

0: Pratite Vaga Kijene Radio.
1: අකසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගු නත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් දරෝලිස් වර්ස්
4: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
5: ටේකියා සුරකින් මගතොට.
6: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? யாரு சொன்னது
6: நீ மம கிரிக்கு புண்ணே ஐயா சீனி வெடுனே முக்கு தட்ட போய் விடுக்கிறனே ஐயா மாட
7: சூப்பர் டாக்டர் நீ டாக்டர் ஹரியதம கீழே தியனாலே
8: ஹினா வெவி சிந்து அஹன்ன FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
9: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Lakhana Radio ITN Heartbeat.
1: මට අද වෙලාව ඇවිල්ලා තියෙන දවල් 12 විනාඩි 57 කියනකොට මං අදට ගිහිල්ලා එන්නම්. මං හෙට එන්නම්. හාද? චාමි ඇවිල්ලා ඉන්නේ ලස්සන සින්දු ගොඩක් එක්ක. එයාට ඔයත් එක්ක ලස්සන සින්දු අහන්න පුළුවන්. මං අදට ගිහිල්ලා එන්නම්. පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්.

0: rhythm, vibe, beat. If it mixes better, heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්

ശ്രീലങ്കയാണ്.

ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම වෙනු රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබාධනය වෙනුවෙන් රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. දිට්වාසල කුණාටුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග පද්ධතිය යථාතත්ත්වයට පත්වීමත් ඊට හේතුවක්. දුනිඳ දියැල්ල පරිශ්‍රයේ වසර 50කට වඩා පැරණි අවලන්තත්තේ පැවති නැරඹුම් වේදිකාව වෙනුවට නව මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද ආරම්භ වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රුසියාව එල්ලකල ප්‍රහාරවලින් යුක්‍රේන ජාතිකින් 14 දිනකින් මියගොස් තිබෙනවා. තවත් කිහිප දිනකින් තුවාල ලැබුවා. කේවිදුළු ප්‍රදේශ රැස්සකට ප්‍රහාර එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ගොඩනැගිලි රැස්සක්ද හානි සිදු තිබෙනවා. යුක්‍රේනයේ හමුදා පහසුකම් සහිත ස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 2ට බලාපොරොත්තු වන.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

දවල් එකපහ වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද ජූලි මාසයේ 30 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහෙන්නේ. ඒක දවසක නිවාඩුවකින් පස්සේ. අද ඔෆිස් ආපු සමහර අය තියෙන සඳුදා ඔෆිස් එකට ආවගේ හැඟීමක් නේ. දවසෙම පැටලෙනානේ සතියේ අතරමැද නිවාඩුවක් එහෙම වටනහම. ඔය කොහොමව හැරි කමක් නැහැ. වැඩ පැටලව ගන්න නැතුව හරියට ඉෂ්ට කරලා හෙට දවස ගන්න ප්ලෑන් කරලා ආපහු සතිය අන්තිම නිවාඩුව ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් වාට තිතිලා තියෙනවද සමහර වෙලාවට මිනිස්සු ඔයා හිතන්නේවත් නැති වගේ ජීවිතේට ලං වෙනවා. තවත් සමහර මිනිස්සු ඔයා හිතන්නේවත් නැති විදිහට වගේ ඈත් වෙලා යනවා කියලා. මේක පොඩ්ඩක් පහදලා දෙන්න පුළුවන් මේ විදිහට. මේ විශ්වයට අපි මුදහරණ ශක්තියට සමාන ශක්තියක් තියෙන අය තමයි අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අපිට ලං කරගන්නේ. සමහර වෙලාවට ඔයා ගොඩාක් හොඳ කෙනෙක් වෙලත් සමහර මිනිස් වගේ ඈතට යන්නේ ඔයාගේ වැරද්දක් නිසාම නොවෙන්න පුළුවන් කියලා මම මේ පැහැදිලි කරන්න හදන්නේ. ඒ කියන්නේ ඔයා ගොඩාක් හොඳ කෙනෙක් නම් අනික් කෙනා ඔයා තරම් හොඳ කෙනෙක් ආශ්‍රය කරන තරම් ශක්තියක් නැති කෙනෙක් නම් ඔයා කොච්චර ළඟින් තියාගන්න හැදුවත් ඒ අය ඔයාගෙන් ඈතට යනවා. ඒක ඔයාට නවත්තන්න බැහැ. ඒ නිසා මම වර යෝජනා කරන්නේ මිනිස්සු මැත්තේ නැහින් යන්න එපා. කාටවත් බන කරන්න එපා. ඔයා ගොඩක් හොඳ කෙනෙක් වෙන්න. එතකොට ඔයා වගේම හොඳ මිනිස්සු එයාවට එකතු වෙන්න පටන් ගන්නවා. හොඳ ගතිගුණ නැති අය ඉබේම ඔයාගෙන් දුරස් වෙලා යනවා. ඒක තමයි මේ සබදාමේ නීතිය. අපේ නීතියට යටත්. හොඳ? ඒක කවුරුත් අපිට පෙන්වන්නේ නැහැ. මේක තමයි සබදාමේ නීතිය කියලා. හරිද? හැබැයි අපි ඒකට යටත්. ඒක නිසා ඒකට අනුව සතුටෙන් අපි යමුනේ. හවස 4 වෙනකම් මමත් ඉන්නවනේ. අද කොහොමද සතුටෙන් ඉන්න බලව? All time bits it charming.

0: சூப்பர் டாக்டர் டாக்டர் ஹரியிடம் கீழே தீர்வானே
1: சமூக வியாபாரத்தின்
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය
4: දවල් 1යි විනාඩි 18යි ඔයා කොච්චර බිසීද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි මට මැසේජ් එකක් එවන්නත් නම් ඒක මට ප්‍රශ්නයක් 0.7.3.93.5.93.7ට හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන් ඒ වගේම ලක්කඩ Facebook page එකට ගිහිල්ලා බලන්න අදත් අපේ post එකක් තියෙනවා ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්

0: ලකන රේඩියෝ ITN
1: දවල් එකයි විනාඩි 22යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහස් හරියට හරියට
3: වසත ගුණට උයන්න විජය තුන පහ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් X5

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: දවල් එකයි වෙනරට අයි
1: වෙලාව ඔබ වෙතගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: වෙලාවත් මතක් කරගත්තා මමත් දෙන්නවා ඔයාලා මැසේජස් උත් එවලා තියනවා අඩුපාඩුවකට තියෙන මම එක කියන්න පොඩ්ඩක් ප්‍රමාද වෙන එක විතරයි ඒකත් හරි 0.7 0.3 0.3 5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙන කලින් මට කොච්චර වැඩ තිබුණත් මට මැසේජ් එකක් එවයි කියන පරම විශ්වාසය මගේ හිතේ තියෙනවා ඒක නිසා මෙතන වගේ මැසේජ් එක අනිවාර්යෙන්ම ඇති Good afternoon, Chami. Api wat sindhukat ekatu karaganna. Barudal pulin me message eka. Lahero Shehane, Natalie, Shenara, Duminda, Sari, Shenal, Miron, S.L. Pranandu. Oyala ekatu karaganna ada palawini message eka man dakinne oyagen. Ita passe api yanawa maharagumata. Hi, Vimalasena mahatya kohomada? දිලංක නදේශාන් රසික චනිතු ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අශානි අනුර ශාන්ති කුමාරි නිරෝෂ්‍ය හර්ෂණි සුභා දිනෝෂ කමනි චන්ද්‍රානි ඉරේෂ නයනි දෙල්ප චිත්‍රවොන් එකතු කර ගත්තා මේ දවස්වල අවුව වැඩි වුණාට ඉතින් නේද බිස්නස් කරීගෙන යනවා අනේ වසනාව සුබතාවලක් වේවා අපිට සින්දුවක් දෙන්න ඒජී අනුර පොස්සල්ලාව BF ජනපදයෙන් ඒ මැසේජ් එක එවලා තියෙන්නේ. අද තාගිර ඉන්නවා කියලා සරච්චන්ද්‍ර ඩයස් කලේ කඩින් එවලා තියෙන මැසේජ් එක. ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ අපි යනවා කොට්ටාවට. උදා ඌ අද දවස සුන්දර වාසනාවන්ත දවසක් වේවා කියලා තියෙනවා. එසේම වෙන්න ඕනේ. අත්හැරෙන්න තියෙන දේවල් අත්හැරෙන්න දෙන්න. මගහැරලා යන මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න. හිමිනිති දේවල් අතහැරෙන්න ඕනිමයි ජීවිතේ හරියන්න කියලා තමයි ජය මාමා කියන්නේ. ජය මාමා කියන දෙයක් තමයි ඉතින් අපි විශ්වාස කරන්නේ. හරිද? කවුද ඉන්නේ කියලා බලමු. ආ, ඊ උපුල් බොස්ගේ උපන්දිනය කියලා තියෙන උපුල් බොස් හැපි බර්ත්ඩේ. ජය මාමට වැඩිපුර කේක් කෑල්ලක් දෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ ගැන කියන්නේ යානේ. පොඩි බොස් වරුණ, චම්පමිස්, දිස්නම්මිස්, මතුශංක, ජගත් එකතු කරගන්නවා ස්තුතියි මැසේජ් එකට. අද ලක්ෂ්මී මිස්ගේ නම එවලා නැහැ. ඒකට මට මතකයි ආවා. එයාවත් මම ආතරෙන් මතක් කරනවා. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. ඔයා ආවද මැනික කියලා තියෙනවා. ඊලක්කඩ පොඩා වටිනා වැඩසටහන් අහන් හිටියා කියලා තුන ඒක ඇත්තනේ. උදාසන ධර්මදේශනාවෙන් ඉඳන් මමත් අහගෙන හිටියා. හරි වටිනවා. බොයගොඩ තරුණ කැලගේ ලස්සන පහන් කූඩුවක් බලන්න ගියා කියලා ඕපදූපයකුත් කියලා තියෙනවා. හදන්න බෑනේ යන්නේ ඉතින් ඕගොල්ලෝ. ඊයේ පන්සල් ගියා කියලා එහෙම ගිහිල්ලා නේද ඉතින්. නේ මන් දන්නේ ඕපදූපත් කියනවා. බොයගොඩ සුමනා. හයි. නිකන් වහත් නිකන් දුක හිතනද? කමන්නේ කමන්නේ. හරිනේ හරිනේ. එකයි වෙනාඩි 32යිනේ. ඊතුරු මැසේජස් ටික පසුකට බලාපොරොත්තු වෙන්නේ.

0: 93.5 FM 93.7 La Khanna Radio ITN
1: Tawal Ekai

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Ekai venade hatale hai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි ලොවක් සනසන ඔබ

0: ரயில் நொமியன ஹட ஆத்ரின் ஜோடி இரதா ராத்ரி ஹட்டட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
1: FM 93.5 FM 93.7 லகானா ரேடியோ ITN
2: එකයි විනාඩි 41යි වෙලාව. ඇත්තම කිව්වොත් මම අද ලයිව් එකක් එන්න කියලා හිටියේ. ඇස්සමන් හිතුව අද ඔයගොල්ලෝ බිසී ඇති නිය නිවාඩුත් එක්ක කොච්චර වැඩ කරන ජනතාවද ඔයගොල්ලෝ. ඒක නිසා මමත් ලයිව් ආවොත් කීයක් අඩ පාඩු වෙනවද කියලා හිතලා මම අද එන්නේ නැහැ. මං 60 සඳුදාට හරි එන්න. ආවේ මැසේජස් ටික බලන්න ඒ ඕබුදූපෙත් ඉතින් බෙදා හදා ගත්තා. ඕනම දෙයක් තනිවම ඉතින් බෑනේ භුක්ති විඳින්න මට. කෑම් බීම තමයි චුට්ටක් අමාරු. මිනිස්සු මත නැහින්න එපා කිව්වා. පිළිගන්න වැඩිහිටි අපිටත් කරන්න අමාරු දෙයක් කියලා තියෙන දලිප් සමරසිංහ මහත්මයාගේ මැසේජ් එක මගේ වටිනා කල්පනා දත් අහගෙන ඉන්නේ කියලා තියෙනවා. බලන්න ඉතින් නේද? ස්තුතියි. දන්සල් වලින් කාලා කොච්චර බඩ පිරුණත් හිත පිරුණේ දැන් තමයි. අහනද? කුලිය පිටිය තොරකොටුව පාරේ මොහොත්තව ගොඩ හන්දි අනුර මහත්තයා. මං ඔයට ඒ කියලා හිතාගෙන ඇඩ්‍රස් එක මෙවුවේ. දවසක බලමු අපි ටීම් එක මෙන්න. නිපුණ පුතා නිරෝෂණ පුතා සහ වින්කම් මාමවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඔව් මේ සින්දු තොරණේ මන් තමයි බැනුම් හඬ ඕන නම් ඒ බැනුම් හඬ නම් ලෑස්ති. හොඳයි නම් හඳහන්නත් ලෑස්ති. හරිද? කියන්නකෝ බලන්න මොකද්ද විස්තර කියලා සින්දු ටික හොඳයිද වෙනස් වෙන්න ඕනේද කියලා. අපිත් වහගෙන ඉන්නේ ජා ඇලෙන් ඇන් ඉරෝෂනි සහ පවුලයත් එක්ක කාන්ති චම්දි සිල්වටේච ඉසුරු මල්ලි මනල් මහත්මිය ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මෙහෙම පෝස්ට් එකක් තියෙනවා. මිනිසෙකු සතු වටිනාම වස්තුව හිතේ සනසීමයි. මිනිසු නිසාවත් දේවල් නිසාවත් කවදාවත් එක නැති කරගන්න එපා. මං ඉතින් කොච්චරවත් කියනවා. නේහා මහියගෙන ඔත් පෝස්ට් එකක් එවලා තියෙනවා. තමන්ට ලැබෙන්නේ නැති දෙයක් තව කෙනෙක්ට ලැබෙද්දී ඊර්ෂ්‍යාව නැතිව හදවතින්ම සතුට වෙන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න. ඒක ඇත්ත. සම දවසක් ඔයාටත් මාමත් එකතු කරගන්න අවිසාවෙල සන්ධ්‍යා. කොහොමද? ටික දවසකට පස්සේද මන් දන්නේ මං වගේ මැසේජ් එකක් දකින්නේ. ඊට පස්සේ වහතුවේ රූපසේන සහ සුනන්දනී ඔයාව එකතු කරගන්නවා. ස්තුතියි. අපිට සින්දුවක් දෙන්න අපි අද වැඩ නැහැ කියලා තියෙනවා. චමින්ද වජිර රංග අසේල අපි මොරටුවේ කටියම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙන්නේ. මේ පොඩි කාලෙට පොඩ්ඩක් මතකේ අවදි කරන්න දෙන්නද මම ඔයාලට? නිකම් මුහුදු වෙරළක් ළඟ යද්දි එද්දි මෙහෙම හැඟීමක් දැනලා නැත්නම් ආ මිනිස්සෙක් වෙන්න බෑ කියලා මං කියන්න. 1:45

එකයි විනාඩි 50යි. බින්දුවයි 7යි බින්දුවයි 2යි 93යි 5යි 93යි 7ට එසේ 93.5 93.7 හන් ඉන්න ගමන් ඔහට මට මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවා. එවකම Facebook එකේ හා මෙහා නිකන් යනන ගමන් කීනඳ ලක්කන Facebook page එක බලන්න. තාම follow කරලා නැත්නම් අපි follow කරන්න. මෙච්චර කාලයක් follow කරන්නේ නැතුවද හිටියේ? එතකොට ඔල් ටයිම් බිට්ස් චාම් අපි පෝස්ට් එකක් තියෙනවා. ඒක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න. හවස 3න් පස්සේ මම ඒ ගැන මතක් කරන්න. සුබ දවසක්. ලක්හඟ ලස්සන ගීත ඇහෙනවා සුපලේ මාවත් ගීතයකට එකතු කරගන්න කියලා. සවුදේ ඉඳලා සුමිත් තමයි මට මැසේජ් එක කරලා තියෙන්නේ. ඔහමද මං හිතන්නේ ඔලුත් යාළුවෙක්. දෙකටම අපිත් එක්ක ඉන්න ඕනේ. හයි අක්කේ මං ෂෙවොන්. මාවත් මතක් කරගෙන යන්න කියලා හොමං කමින් ඔහමට මැසේජ් එකක් කරලා තියෙනවා ෂෙවොන්. Thank you. හයි චාමි කොහොමද සුබ දවසක්. උදේ 7 ඉඳන් රෑ 10 වෙනකම්ම ලක්කන්න තමයි අහන්නේ කියලා කියන්නේ කවුද? අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දෙසනායක. ස්තුතියි. ඊට පස්සේ ඉන්ද්‍රජීත් අජන්ත මාර්ගම් පැත්තට ආවයට අග්ගාලා විමලසෙන්වත් යා මේ කට්ටියව මතක් කරා කියලා කියන්න. අහගෙන ඉන්නේ යාලත් යසරත්න සම්පත් කරුණාරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාබරන් ජනක ගීනත් තිගාමිනී කුමාරි ශ්‍රීමාලි ජනක සජානී සන්ධ්‍යා කුෂානි ඔන්න එකතු කරගත්තා. හයි අක්කෝ කියලා තමයි තියෙන්නේ. අක්කා කියලා කියන්නේ අපි හොමගමින් ස්ටාෆ් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ෂාරුක් ගානා කරන ගීතයක් ආපුව මට හොයාගන්න ලැබුණ තින් මං අහන්න දැන්නම් ෂාරුක්ගේ සින්ද කියලානේ. හරි හරි යකි මං නෙතුමි බේරු වලින් ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ මේ කවුද මේ පානදුර මාතු පිටියේ තුෂාර අපේ වැඩපල ඉන්න කට්ටියම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කුමාරයියා ආශා කා ශිරෝමිය ඇන්ටි සීතා ඇන්ටි ඩෙන්සල් මාමව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙන්නේ. ඒ හැමෝම එකතු කරගන්නම් මං. කොත්තමල ටිකක් බොනවාද? මේ අවුවේ මේ ග්‍රීස් වැඩ තොඳයි. සෙමට කැස්සට තොඳයිලු. මේ කියන්නේ මෙයාලා තමයි කියන්නේ. බොමු අපි කොත්තමල්ලි.

0: මතට තිත
1: ලකන්ඩ රේඩියෝ ITN
2: එකයි වෙනාඩි 56යි. මේ සින්දුව තහගෙන අපේ ඕල් ටයිම් බෙට්ස් ඉට් චෝමි අපේ දෙවෙනි පාඩියන්නේ හදන්නේ 0.7.3.93.5.93.7 මැසේජ් එකේ වල තියන්න.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ඇයි මේ සත්තර ලොකු ගයක් තිබිලා මේ වගේ තැනකට එන්න හිතුනේ?
2: හාවෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගෙ බණ අහන්න එන පිළිවෙරෙන් නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්කන් යන්න.
4: නෑ නෑ නෑ, ඕනේ නෑ. මං එයා බලාගන්න.
3: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම, එයා උනා ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉන්න ඉඩ දෙයි.
4: මේ රූපා මේ මොකද හවුස්සන් දෙපා. අයිගිල්ල දාන්න දුන්නම ඔළුවට දාන්න එනොත්.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30 ITN බලන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලීන ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ වෙරළ තීරයේ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව ප්‍රකාශ කළා. කඩුලාන පැල 400ක් රෝපණය කිරීමට එහිදී පියවරගෙන තිබෙනවා. ඒ වෙරුකල්ලාරු ගඟ සහ ඔකේනි කලපු සහ වෙරළ තීරයන් ආරක්ෂිතව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ දේශගුණික වෙනස් වීම සඳහා වෘත්ති දීමේ හැකියාව වර්ධනය කිරීමත් එහි අරමුණක් වී තිබෙනවා. ඉරානයෙන් එල්ල වූ මිසයිල පහක් ව්‍යර්ථ කළ බව ජෝර්දාන් ආරක්ෂකංශ සඳහන් කළා. ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රිය කර තිබෙනවා. ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නැහැ. කෙසේ වෙතත් ජනතාවට අවධානය සිටින ලෙස දැනුම් දී ඇති බවයි ජෝර්දාන බලධාරීන් පෙන්වා දුන්නේ. ඉරානයෙන් එල්ලවන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා අඛණ්ඩ ක්‍රියාමාර්ග ගන්නා බව ජෝර්දාන බලධාරීන් පවසනවා. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කරන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

මොලේ ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Chami.

0: It's with Chami. හවස දෙකයි විනාඩි 11යි වෙලාව 0.7 0.3 0.3 5 0.3 7 ට මැසේජ් එකක් එවන්න කියලා කියන්න ඕනේ නැහැ ඉතින් මම නිකමට කිව්වේ දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් අද මුලින්ම මේ වෙලාවේ මාව අහන් ඉන්න කෙනෙක් ඉන්නව නන් නේද එයා දන්නේ නැහනේ ඒක නැති ඉතින් මට වටිනවා සුබ දවසක් වේවා චාමියාකර දිව්‍යංග විතරයි මතක
1: හා
0: කවුද දිව්‍යංග කියලා කියන්නේ කියලා මං අහන්නේ මොකද මං දන්නවා දිව්‍යංග අටලොගමේ නචන්තා කුමාරි නෝකඩු කියනවනේ ඔයා දවසයිරේ නවෝද්‍යා පුතා දසුන් දිව්‍යාංග එයාගෙනම මම ලස්සනයි කිව්වටනේ ඔයගොල්ලෝ ඊර්ෂ්‍යා කරන්නේ නේ පුතේ කට හඬ හරිම ලස්සනයි ඒකත් අටලුණා එකතු කරගන්නා කියලා තියෙන හැමෝම ස්තුති මැසේජ් එකක් කිව්වට ඊට පස්සේ මොකද්ද මේ තියෙන්නේ දවසක් ගෙව අපාලුව බහ පවසන්න කටු ගනිනවා එක වෙනතුරු පිළිකන්න හිත නිවෙනවා හඬ ඇසුවත නිම නොවෙන සුබ පතනවා මේ දහවල සුබ වෙන්න සමස් බෙටා සමස් නියමයි ආදරණීය චාමිනෝනේ ආයි බොහෝවන් හා අපේ කවුද කියලා අහලා තියෙන ඔය ඉතින් නෑනා මස්සිනාරන්නේ නේදානේ ඉක්මල් ගහවලින් එකතු කරගන්න මස්සිනා කනේ තියන් ඉන්නේ නැද ලක්කාද අලුත් එකක් නෑනට සින්දුවක්ද දෙන්නේ දෙන්නෙම නෑ මස්සිනාත් නම් මම පොඩක් හිතලා බලන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න දෙන්න මම ඔයාලා දෙන්නට ළඟ සින්දුව දෙන්නම් හරිද ගැළපෙන සින්දුවක් අහන්න දෙන්න පස්සේ ඉතින් ඔයගොල්ලෝ මට ස්තුති කරනයි සින්දුව අහලා හරි අය බවන් කියලා තිනී ළඟ මැසේජ් එක බලන්න යන්න මඩ පාත පැත්තට යන්න වෙන්නේ සුබෝදී සංගමේ පොඩි හිටියෝ කොහොමද සිල් ගත්තද නැ සිල් ගන්න නැතිනේ කටිම ඉලෙපෙඩු ආනන්ද නන්දලාල් හෙමපල්ල ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරි කුමාර ලක්ෂ්මන් අරව එකතු කරගන්න ඊට පස්සේ හයි චාමිනාගේ සුබ දවසක් වේවා ලස්සන සින්දුවක් ඕනේ කියලා යටියන්තොට ශිවන්ති තමයි මට මැසේජ් එකක් කියලා තියෙන්නේ ශිවන්තිව යටියන්තොටින් එකතු කරගත්තා ඊට පස්සේ මොකද වෙන්නේ මම මේ ලස්සන සින්දුව අහන්න දෙන්නයි යන්නේ නෑ නමස්සනා කොහොමද සින්දුව

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ කරියද හරියද
3: අසත කුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
5: මානවීය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිලිටි බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
6: Even in driving, Chamit and Chan.

0: Lakhanda Radio ITN.
1: How was the decay? Venati was the decay.
2: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
1: 0.7 0.3 0.5 0.3 7ට

0: 107.7 La Conda Radio ITN.
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ හැඟීමක් විතරයි
2: තියෙන්නේ
1: ආදරය පිරුණු සතුටු පැතුනක්

හවස දෙකයි වෙනට විසි අටයි වෙලාව මැසේජස් ටික බලන්න කියල තමයි මම මේ ආවේ. අයිබෝන් චාමි, අසරි සම්පත් එඩේර මුල්ල ඔයාගේ පෝස්ටක මොකක්ද කියලා බලමු. බිඳින රිදවන වාර ගානට යළි යළිත් සිත බැඳී තිබුණා. අතර යන්නට බැරිය සිතෙන හේතු දහසක් හැදිලා තිබුණා. ඇති තරං සිත බිඳුණු දවසක ඉතිං ඇති යැයි කියා සිතුණා. අන්තිමේ මට කවමදාවත් විඳපු නැති සනසීම දැනුණා. ලස්සන පෝස්ට් එකක්, ස්තුතියි. අපිත් එක ෂෙයා කරගත්තට. ඊට පස්සේ හයි හයි සුජානි, සෑහෙන දවසකින් ඔයාගේ මැසේජ් එකක් මම මේ දාගින්නේ. මහත්තයා නිමල් පුතා රුසින්ද දුව රශ්නි මාජේ ෆාතිමා යාලව එකතු කරගන්නවා. ඊට පස්සේ යොහන් අක්කව මතක් කරනවා කියලා තියෙනවා. අක්කගේ නම මොකද්ද? එයාවත් එකතු කරගමු. සුබ දවසක් වේවා. ටිකුණාමලේ පුංචි බණ්ඩ පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ අපි යන්නේ කොහෙටද දන්නවද? කළුතර උතුරට. ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්නවා කියලා තියෙනවා. හැමෝම එකතු කරගන්න, ඊට පස්සේ නම් ටික එවන්න හොඳ. සුන්දර දවසක් වේවා ශාමි. ඔන්න අදත් මම ඔයවහගෙන ඉන්නේ කියලා නන්දනී හැරත් මැසේජ් එක වෙලා තියෙනවා. පාදෙනේ ඉන්නේ. හරි. සුබ දිනයක් වේවා ශාමි නංග. මේ මැසේජ් එක දරණියගල විලගම සේනගම්ලත්. එයාවත් එකතු කරගන්න. හයි ශාමියක්, මං මාලබෙන් දෙන්න. හරිද මං නම කිව්වා? සින්දුවක් කියලා තියෙන අපි බලමේ සින්දුව හන්න දිකට මහගෙන ඉන්න. බෙලිහුල් ඔය මුත්තෙට්ටු වේගම අබේසිංහ බණ්ඩාර, බිරිඳ තමරා කුමාරි, පොඩිදුව රිද්මි රුවිතිනි, ගමේ හැමෝම එකතු කරගන්නවා කියලා තියෙන සින්දුවක් අහනවා. ගමේ හැමෝටම ඇහෙන රේඩියෝ එක දාගෙන දෙන්නේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් එකතු කරගන්න. සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා අනුරගම අනුලාවති මහත්මිය, මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, මෙලියා සමරසේකර. හායි. එය මොන්ටිසෝරි ගියාද? අත මම තමයි වැඩියෙන්ම මොටිවේෂන් එක දුන්නේ මොන්ටිසෝරි යන්න. බබා බබා මොන්ටිසෝරි යන්න යන්න යන්න කියලා. හදේන් අකුරු කරන්න අවස්ථාව භාග්‍ය ලැබේවා කියලා මම ආතරේ අමලියා සමරසේකර ඔයාට හදවතින්ම ආශිර්වාද කරනවා. හොඳ දරුවෙක් වෙන්න ඕනේ. හරිද? හොඳට ඉගෙන ගන්න. දෙකයි විනාඩියේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Dekhaye banate the satarai.
2: Vilab obavita gena aave. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගම්ට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත එක්සෙල් 4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 0112 774 594, 0112 775 493 අමතන්න.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා මිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.

0: වෙලාව කීයද කියලා දන්නවද? හවස 2යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

දවස දෙකයි විනාඩි 44යි වෙලාව. ඩෝමගෙන චුට්ටක් මතක් කරන් යන්න අපි. කවුද මැසේජස් එවලා තින්නේ කියලා බලන්න. ගෙදර තියෙම දැන් සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් ඇතුළු සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික ඔයාට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්නවා නම් රුපියල් 88,000 මිල සිංගල් පේස් රෙදිලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවය පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා. මේ මැෂින් එක හදලා තියෙන සම්පූර්ණයෙන්ම සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. තවත් විස්තර ඕනේ නම් 0117 679 579 කෝල් එකක් දීලා ඔයාට දැන කියාගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ අතර අපි බලමු කවුද මැසේජස් එවලා තියෙන්නේ කියලා. මම තිනෝ වෙනදා වගේම සත්තට මොයා වහගෙන කියලා උපුල් පන්වැල්ලෙන් එවලා තිනෝ මැසේජ් එක අපි සින්දුවක් අහමු. හැලෝ, මට එක එක ජාතිය නම් කියලා තියෙනවා. ඔබට අපේ සරත් කුමාර ඔයාව තාතරෙන් එකතු කරගන්න හොඳින් ඉඳව නේද? ලස්සන ගීතයක් අහන්න ඕනේ මාපලකම පියල් ජේ සමග තරෝෂි බස්නායක අලුත් යාළුවෙක් එකතු වෙලා යාට. ලස්සන සින්දුවක් අහමු. ශ්‍යාමලේ බත්තර මුල්ලේ කොහොමද? හබේ රත්නායක ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. දුවාලෝකනේ මට මතක විදියට යවත ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ අපිටත් සින්දුවක් අහන්න දෙනවද කියලා මේ මැසේජ් එකේ වෙලා තියෙන නිශාන්ති ඔහට ලස්සන සින්දුවක් අහන්න දෙන්න. ලස්සන සින්දුව කොහොනේ අක්කේ? ඕලු බබා, ෂනු බබා, එනුලි බබා, බබාල ගොඩයි ඒ බබාලන්තයන්ද අතරින් එකතු කරගන්නවා කියලා සසීම තමයි කුණ්ණහැකලින් මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන්නේ කොහෙටද දන්නවද? නූරට යන්නේ. ජෙවිසිනෝ, ෆරීඩා, දේවතිසෙල්වා, ශ්‍රීන්ඩාස්, නිරෝ, ගාන සිල්වා, චන්දානි මාරසිංහ, රොසටි ගම්මගේව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ හැමෝම එකතු කරගෙන නරකද අපි තම සින්දුවක් අහලා ඕතින්? මං හිතන්නේ හොඳයි. මේ සින්දු හංගින්න අතරේ 0.7, 0.3, 93.5, 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: Radio ITN. ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපයෙන් පැනලා.
1: ඇත්තටම මොකද්ද මේ තාපයෙන් පැනලා නටන හදපු නාටකම?
2: මට ඇත්තට මේක මතක් වෙද්දිත් හරිම බයයි.
1: ඇයි බයට තාපයෙන් පැන්නේ? ඊයේ මුළු රෑම මෙතනද හිටියේ?
2: අනේ නෑ, මම මේ දැන් පැන්නේ.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
0: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max Lakhanda Radio ITN
4: හවස 2:54 වෙලාව. WhatsApp එක පැත්තෙන් text messages පැත්තට යන්න හිතුව විතරයි මේ පැත්ත ඉවරයි කියලා පේනවනේ මට. කමන්නේ ආපු එකේ messages දෙක තුනක් යාගෙන යම්. සාධාරණයක් තියෙන්න බෑ නේද? සිරුව වෙල පැත්තේ කෙටිය සමරසිංහ යාළුව ඔක්කොමලා එකතු කරගෙන කියලා message එකක් අද මුලින්ම තමයි වෙලා තියෙන්නේ. සමතව සකමාවත් එකතු කරගන්න කෑගල මේ දිනේ ගමේ උපනන්ද අක්කා WhatsApp messages බලනවද කියලා අහලා තියෙනවා. මෙච්චර වෙලා කිව්වේම තමයි. අහුනොත මෙතුණි නෙමෙයි නෙතුමි. ඔයාව බේරුවල පැත්තෙන් එකතු කරගන්න කියලා තමයි message එකේ තියෙන්නේ. ඊට පස්සේ රත්නපුරේ රන්නේ තමරා කුමාරි මා වහන් ඉන්නවා කියලා ආදරණීය මැසේජ් එකක් එවලා තියෙනවා. මම ඒක කියන්නේ ඇත්තටම මහන් හිටියොත් කාටද ඊර්ෂ්‍යා හිතෙනවා. මං යනවා නන ඕල් ටයිම් බෙඩ්සෙත් චාමි අපේ අන්තිම පැයට. මාත් එක්ක එන්න එහෙනම්.

0: සහනලිකා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ගම්පා දිස්ත්‍රික්කයේ මහර ආසනය තුල අනීතික ආකාරයෙන් රජයේ ඉඩමක් සතුකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ නියෝජකාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර සහ ප්‍රගීත මදුරංග යන මන්ත්‍රීවරුන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. විදෙස් දුම්බට තොගයක් නීති විරෝධීව රැගෙන ආ පුද්ගලයෙකින් කටුනායක ගුවන්තුරුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වහි වටිනාකම රුපියල් 46,50,000ක් වන බවයි රේගුණධාරීන් පවසන්නේ. ඩුබායි සිට පැමිණි සැක්කරු ළඟ තිබී දුම්බට 31,000ක් පමණ සොයා ගැනීමට හැකිව තිබෙනවා. ජපාන භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කේෂෝ දූපතට රිච්ච මහපංක 6.8ක භූකම්පනයක් හටගත්තා. ඉන් කඩාවැටෙන ගොඩනැගිලි තුළ සිටි අය බේරා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි බලධාරීන් පවසන්නේ. අවතැන් වූවන් තාවකාලික රැඳිව මධ්‍යස්ථානවල රඳවා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට බලධාරීන් පියවර ගත්තා. ලකන මීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්ස

හවස තුනයි වෙනාඩි 4යි වලාව ඕල් ටයිම් බෙඩ්ස් ඉට් චාමි අපේ අන්තිම පැය පටන් ගන්නවා 0.7 0.3 0.5 0.4 මැසේජ් එක කියලා තියන්න

ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද ජන්න කිව්වහම ජන්නම ජන්මම වෙනවා.

0: වෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස තුනයි වෙනාඩිය 11යි වෙලාව. All time bits with Chami අපි ඉන්නේ අපේ අන්තිම පැයේ. Facebook එක පැත්තට යන්න අතෝනේ තමයි. හැබැයි ඊට කලින් අපි ආය ආවා WhatsApp එක පැත්තට. සදායා ඔයාව එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා තුෂාරි. චෝටි අක්කත් ඉන්නේ හොයද? මට මතක විදිහට. දෙන්නම එකතු කරගන්නම් හොඳ. ඊට පස්සේ ඕ මේ මොකද මේ කියන්නේ? හැලිය කොටින් මොවිද? වැටෙන හැම හිම පතනයකටම පුළුවන් මුළු කන්දක්ම වහලා දාන්න. ඒත් හිරු එළිය වැටෙන මොහොතේ මුළු කන්දම අයත් එළිය වෙනවා. මොනතරම් ප්‍රශ්නවලින් ජීවිතය වැහුණත් හිත ඇතුලේ තියෙන විශ්වාසය නැති කරගන්න නම් එපා. ඒක හරි ලස්සන අදහසක් මොවිද? Thank you අපිට share කරගත්තට. අයිබෝන් ලක්කඩ සුබ සන්ධ්‍යාවක් ඔබට මිස් පෙරේරා කියලා තියෙනවා. හයි දාරළු වෙන චාවල කොහොමද තනුවත් මං ආදරෙන් මතක් කරනු ටික දවසකට පස්සේ වගේ මැසේජ් එකක් දැකිට බිසි වෙලා හිටියා කියලා නේ කියන්න හදන්නේ. හරි හරි කමන්නේ කමන්නේ ඔයාලා විතරන බිසි. අය වර්ඩ් ජාමි ලස්සන සින්දකට අපිවත් එකතු කරගන්න. පොල් ගහවලින් රුවන් සාගර දුව යසින්දි හසඳරා සුරේකරේන කොහොමද සුරේකව මං ආදරෙන් එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. දෙන්නම් ඉතින් කවුද බෑ කිව්වේ? මාෂා දෙල්හානි නෝ කමල් දෙශබ්ද ධම්මිකා විනේතා චන්ද්‍රලතා ශ්‍රියානි එරංගේ කාන්තේ චන්දනී හර්ෂණී මේ කට්ටියම එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ හයි චාමිය පිටිය වහන් ඉන්න ගමන් ලස්සන සින්දුවක් දෙන්න හබේවත් එකතු කරගන්න කියලා තියෙනවා. අචිනි කඩවලින් තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. අචිනි ඔයා මට ලැබපු පළවෙනි මැසේජ් එක data ලීලා තියාගන්නවා. ලස්සන ප්‍රෝග්‍රෑම් එකට අද මුලින්ම මැසේජ් කරපු දවස කියලා. හවස 2:00 වෙනාඩි 13:00.

0: ගගේ තලනහි නහදමවි පෙනල්ලා
1: සම අනුග්‍රහය
2: ලොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස තුනයි විනාඩි 24යි. මම නිකන් නෑ නෑ වගේ කියලා හිතුණාද? ටික වෙලාවක් සත්තු නැතුව හිටපු නිසා. හයි චාමි, සුන්දර සන්ධ්‍යාවක් ඔයාටත් සුපුරුදු ආතරෙන් ලැංගතු කමින් අදත් අහගෙන ඉන්නවා. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා නිෂූ තැන්ක් යූ හැම කිව්වට. ඔයා මැලේෂියාවෙන් එකතු කරගන්නෙ මං. මොකද්දද කියන්නේ? ජීවිතය අපි බෙදවන්නේ සමහර වෙලාවට අපිම ගත්ත තීරණ නිසාම. ඒ නිසා තීරණ ගැනීමේදී හැඟීමට වහල් නොවී බුද්ධිමත් වෙන්න. නැතිනම් වෙන්නේ ජීවිත කාලයම විඳව ජීවත් වෙන්නයි. ජීවිතේ හරියන්න බොහෝ කල් ගත වුණත් වරදින්න යන්නේ පුංචි වෙලාව. ඒ නිසා පරිස්සමින් බැඳීම් මගහැරනකොට බෙදවන අපිම දවසක් බැඳීම් වේදනාවක් වුණාම බැඳීම් අතහැරගන්න බැරිව බෙදවනවා. ඒ නිසා තෝරා ගැනීමකදී වරක් දෙවරක් නෙවෙයි දහස් වරක්වත් හිතන්න ඕනි. පැහැදිලි? නිෂූ තැන්ක් යූ ලස්සන අදහසක් අපිත් එක්ක ෂෙයා කරගත්තට. වෙනදා වගේම මමත් අවහගෙන වැඩ කරන ගමන් අපිට අද වහිනවා, පයනවා, ටක්කානවා, ටික්ගානවා. එහෙමයි නේ යන්නේ වැස්ස. වැස්සත් නේද? අපෙන්ම තමයි මේ සතුරු වෙන්න හදන්නේ. අපි රෙදි ටික ගිහලා අවුවට දාලා අපි හැරලා එන ටිකට වහිනවා. ආයිතින්නේ ආයිති රෙදි මිරිකල ආයි වනලා. එහෙම ඉතින් කමක් නෑ වැස්ස. ප්‍රශ්නයක් නෑ. විතරි දුන්න නෑ. සත්‍ය බොහොම කටුකයි. පත්තිගම ශ්‍යාමා, ඔයාගේ මැසේජ් එක මේ හින්දි සිද්දු අහති කියා ගන්න බැරි මොකක්දෝ දෙයක් දැනෙනවා වගේම හිත අතීතයට යනවා කියලා තියෙනවා. හා හා හා, ඊට පස්සේනේ මම දැක්කේ මේව හයියෙන් කියන්න එපා කියලා තියෙනවා කියලා. හොඳයි හොඳයි හොඳයි, ඉට්ස් ඕකේ. ඒක ඉතින් කලින් එවන්න ඕන එක, කලින් කියන්න මේක හයියෙන් ඇහෙන්න කියන්න එපා කියලා තමයි එක කියලාම කියන්න. හරිද? ඊට පස්සේ තියෙන මැසේජ් එක ගයාත්මිගෙන් මාදිවැලි, ඔයාවත් අහතරින් එකතු කරගන්න. සිංදුවක් කාලයමු නැත්තමට හිනා යනවා. 3:26.

0: හවස 9 වෙනාදී 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ප්‍රේමත් කලාවන
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුන පහුවලා විනාඩි 35 වෙලාව 0.7 0.3 5 0.7 මැසේජ් එකක් එව්වද ශෙහාන් ඔයා ආයතන තුරේම මම නම් ටික කිව්වම අහරගම බොස් එපා කියලා තියෙන අනේ නම් කියන්න ඒක නිසා කියන්න විදිහක් නෑ මම බොස් කියන දේ අහන ළමයෙක්නේ ඒ නිසා මං හොඳයි ඊට පස්සේ තියෙන මැසේජ් එක බලන්න මේ කවුද මේ හයි හයි මං යටියන්තට බෙරන්නවෙන් මිතුන් අම්මා තාත්තා අක්කා සලුන් එකේ ඉන්න සමල් අයියවයි මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මිතුන් තමයි මට මැසේජ් එක වෙලා තියෙන ලස්සන නමක් තියෙනවා හොඳ ලකඩ ඔබට ජය ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න දුව මෙත්නාදී මහත්තයා හේමන්තද සෙල්වා අයියා නිමල් තිලකසිරි සුදුක්කා අනුමක්කා ප්‍රභාමංගිව එකතු කරගන්න කියලා දොඩම් ගස්ලන්දේ මැණිකේ තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ හා මැණිකේ සුදුක්කාමු ඊට පස්සේ සුන්දර සන්ධ්‍යාවක් වේවා ඊට පස්සේ නම හොයමු බලන්න කොහෙද තියෙන්නේ කියලා මේ දිග මැසේජ් එකේ කොතරද නම තියෙන්නේ ඇහලියකට මියනකර තන්නේ විනීත අයරාංගනි නම හොයාගත්තා එකතු කරගන්න සින්දුවක් අහන්න ඊට පස්සේ අපි යනවා ආයේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට. ඒ පැත්තට එකසරක් ගියාට පස්සේ මට ආයි අමතකුණා. සුබසන්ධ්‍යාවක් ශාමිනාගේ ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා හොරණින් ඉනෝකා උපාලේ දුවසිතුව එකතු කරගත්තා. ඊට පස්සේ අලවට යනවා. උපාලේ ඔයාගේ මැසේජ් එක පත්මිනි මිසින් නෝදේ කුමාරස වසන්ත සමන් අතුල නෙලන්දී සමිතා ඇතුළු ලක්කදාන හැමෝම එකතු කරගන්න කියලා තමයි තියන්නේ. ගීතිකා හයි අපිවත් සින්දුවකට එකතු කරගන්න ගලතරින් මහත්ය නන්දන පුතා ගායනාත දුව මින්දෝති දුව සශීනි දුවලා දෙන්නයි නේ ලස්සනට මම පටලව ගන්න තු කිව්වයි කොහොමරේ චාමි හොඳින් සතුටින් ඉන්න කියලා කියන්නේ කවුද දුමින්ද මල්වත්ත ඔයා එකතු කරගන්න ඊට පස්සේ මාතර චන්ද්‍රාණි ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ මම කලින් දුන්නේ ඒක තමයි ඒක තමයි මේක කියන්න බෑ මේක තමයි ඒක හරිද මේ සින්දු අහන්න දෙන්නම්කෝ 3:30

0: හවස 9 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: නිසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
2: ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලකන මොනින් ඒසල්
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: හවස 3:43 වෙලාව අපිට ලස්සන සින්දුවක් දෙන්න කෑ ගල්ලෙන් කියලා මැසේජ් එකක් දෙනවාකට 779 නම්බර් එක නමක් ගමක් ගම දිනන නම නැහැ ඊට පස්සේ මං යනවා පානදුර මාතුපිටියේ තුෂාර ඔය අයපු මැසේජ් එක බලන්න කුමාර ආශක්කා ශිරෝමි සීතා ටෙන්සිල් මාමා වැකිතු කරගන්න කියලා තියෙනවා මාත් ඉන්නවා තොම්පි අශෝක හයි කොහමද අද පුතා නැද්ද ගෙදර ඕෂිත එයාවත් ඉන්නවා නේද එකතු කරගන්න හයි අක්කී මං රිකිල ගස්කරි නුපේක්ෂා සහන් බණ්ඩාර සහන් ප්‍රමෝද් චූලක කෞශල්‍යව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ හරි ඊට පස්සේ තියෙන මැසේජ් එක සුබ දවසක් ශාමි ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා චන්දි මහවත්ත පස්සේ හලෙන් එවලා තියෙන මැසේජ් එක බලමු යන්න කලින් ආ හින්දි සින්දුවක් අහන්න දෙන්න බලන්න හයි හයි මං යටි අතට බෙරන්න වෙන් හරිද මිතුම් ඔයාගේ මේ WhatsApp එකට දීපු මැසේජ් එක මං හිතන්නේ මං කිව්වා ඊට පස්සේ ඇහැලියකට ආනන්ද ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා කොහලානේ ජයකලනේ චිත්‍රානි උපාලි මාධව කසුන්වත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ අපේ තහන් ඉන්නේ චමුති මහේෂිකා ගෙහන් තරංග ලක්ෂපාණෙන් එවපු මැසේජ් එක මට අගලයි WhatsApp එක පැත්තට බලයි නැත්තම් මම ඔබට ටෙක්ස්ට් මැසේජ් එකක් මම ඔය WhatsApp එක ගන්නෙ ඇයි එහෙම බොරු කියන්නේ කියලා හිතුවත් එහෙම කැලලක් නේද සදා කමකෝ වෙලාව තෝරන්න කියන්න ඕනේ එක කියන්න 3:45

හවස තුනයි වෙනාඩි 46 වෙලාව. මං ගිය ඉක්මනටම ආපහු ආවේ මේ මැසේජස් ටික ටක් ගාලා කියලා යන්න ඕන නිසා. කැට හැත්තේ පියවති පෙරේරා. හයි. දුවති ලෝකා නදීෂානිවත් එකතු කරගන්න කියලා විනී තමයි මැසේජ් එකක් කියලා තිනවා. මං අද ඉන්නේ ඒගොල්ලන්ගේ ගෙදර. ඒගොල්ලෝ අහගෙන ඉන්නේ අය ඒගොල්ලන්ගේ නම් ටික කිව්වේ නැත්තේ කියලා. මං දකින්න එකයි කියන්නේ. ඔයාම කිව්වට පස්සේ මං ආයි බැලුවේ මැසේජ් එක. කොහෙද ඒවා තියෙන්නේ කියලා දිගු මැසේජ් එකක් කිව්වම ඉතින් එහෙම මිස් වුණා. සමා වෙන්න ඕනේ. ඊට පස්සේ මේක උදේ හයි යුරෙන් ඔයා මැසේජ් එකක් කියලා තියෙනවා. අපි සින්දුවා කමු. පොහොර භව පරකටුවේ තිලක් කුමාර බොස් ඉන්නවද හගෙන චද්දිවල් ඉන්නවා. සුරේෂ් රොග්මන් අංජලි හෂන් බණ්ඩාර ඇතුළු ලක්කණාගෙන හැමෝටම සින්දුවක් දෙන්න කියලා ඒ මැසේජ් එකේ කියලා තියෙන්නේ. හරි හැම සින්දුවක් අහමු. ආගේ නම මොකද්ද කියලා බලමුකෝ. නැත්තම් නම බෑනේ. ආයතනයේ නමක් තියෙන කියන්නේ විදියක් නෑ. ඒ අපිවත් එකතු කරගන්න කිරිවත්තුඩුවෙන් හෂානි අම සමන්ති එකතු කරගන්න කියලයි ඒ මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ ලිහන්ෂා නෝරින් ඔයා මැසේජ් එකක් කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි ඔයා කියන්නේ. කුලියා පිටියේ චමෙන් දෙක තාත්තට අසනීපෙන් ඉන්න කියලා තියෙනවා. ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. දුව මුණු පුරන් දෙන්න ඒ හැමෝම මතක් කරන්න. හරිද? 3 වෙනි විනාඩියේ

තුනයි විනාඩි 54යි වෙලාව. ඒ කියන්නේ අතට යන වෙලාව හරි කියන එක. එහෙනම් ගෙහින් එන්නම්. ඔයාලට ඇත්තටම වැඩ නැහැ. ඔයාලට කිසිම බිසි තියෙන කටියක් නෙවෙයි. ඒකට මෙච්චර මැසේජස් ගොඩාක් ආවේ නියෝර් දවසක් වෙලන්නේ. එහෙම බෑ වැඩ කරන්න ඕනේ. ගෙහින් එන්නද එහෙනම්? අද දවල් එකට එන්න. පරිස්සමෙන් ඉන්න සතතෙන් ඉන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු සඳහා යොදා ගන්නා එන්නතට අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමින් අවසන් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. රෝගී මැඩ පැවැත්ම සඳහා පරිසරයේ පිරිසිදුව තබා ගැනීම අඛණ්ඩව කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: රෝහල් පද්ධතියට ඇතුළේ රෝගීන් ප්‍රමාණය සහ ප්‍රතිකාර ප්‍රමාණය සැලකිතු මට්ටමකට කළමනාකරණය කරගෙන තියෙනවා. නමුත් අපි ජනතාවට කියන්නේ මේක සැහැල්ලුවට ගන්න එපා, අතාරින්න එපා. ගෙවත්තේ සහ ගේ ඇතුළේ මදුරුවන් බොන ස්ථාන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන්න. ඔබ නොහිතන තැන්වල ඩෙංගු මදුරුවන් ඇති වෙනවා. ඒ වගේම අපි ඩෙංගු වැක්සින් එක සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිතු මට්ටමට අවසන් කරමින් පවතින්නේ. ඒකත් රට තුල පෞද්ගලිකංශයේ මිලදී ගැනීම සඳහා පළවෙනි මොහොතේදී කටයුතු කරන්න අපි අවස්ථාව ලබා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ ඉඳලා වොල්බේචියා ව්‍යාපෘතියත් අවුරුදු දෙකක් මාර්ගසන අධ්‍යයනය කරන මේ සියලු දේවල් වලින් ඩෙංගු සැලකිතු මට්ටමට පාලනය කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
1: නුවරලියේදී බෞද්ධ චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියෙන් ප්‍රධාන සැකකරු ඔහුගේ බිරිඳ සහ සහයෝගී ලබා දුන් දෙදෙනා ඇතුළු හතර දෙනා ලබන මාස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නුවරලිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ලබා දුන්නේ. ඔවුන් අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. වයස අවුරුදු 2 දක්වා සීනි භාවිතින් වැළකී සිටීම හෝ අඩු කිරීම මොළයේ සෞඛ්‍යයට යහපත් බව විද්‍යාඥයින් සඳහන් කළා. චීනයේ ග්වැන්ෂෝහි හොන්කොන් විද්‍යා හා තාක්ෂණ විද්‍යායතනය කළ පරීක්ෂණයකින් හෙළිව තිබෙන්නේ වයස අවුරුදු 2 දක්වා සීනි පාලනය කිරීම ඩිමෙන්ෂියා මට්ටම 23%කින් අඩු කිරීමට හේතුවන බවයි. මොළයේ සෞඛ්‍යයට කල්පවතින ප්‍රතිලාභ ලැබිය හැකි බවත් පරීක්ෂකින් සඳහන් කළා. ලක්කඩේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමස 6:30ට
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
7: ලකන්ඩ රේඩියෝ

0: அவசாத்தனாய் வினாடி தகையெல்லாம் சுப சந்தியாவா கமோடுமா சுப சந்தியாவா சாரு ஆடாத்
1: சுப சந்தியாவா
0: கம்மட கியான புல அந்த சுப சந்தியாவா கே
1: பலவாங்கே
0: ஆகே சர்நேம் மேக மங்க அது இ அது நே இ வந்த நகத்தே
1: ஏ ஓ வெச்சிர காளி இதலா
0: சர்நேம் மேக மகத்த
1: மகத்த கியான் பல
0: அலர்ஜிக் ஃபோபியா வாமிட்
1: அலர்ஜி ஃபோபியா வாமிட்
0: வாமிட் ගලකින් ගහන්න හදනකොට
1: ඕකේ
0: සමහර බල්ලෝ ඉන්නවා
1: හා
0: ගලක් ගහන්න ඕනේ නැ බිම අත ගන්නකොටම
1: දුවල ඉවරයි
0: ආගෙන දුවන
1: හරි ඔයා ඔය එන පැත්ත මට නිකන් මැවිලා පේනවා
0: ගලක් අරගෙන ගහන්න හදනකොටම ගහන්න ඕනේ නැ ගල ගන්න ඕනේ
1: නැ නිකන් පහත් වුණත් ඇතේ
0: පහත් වෙනකොටම
1: ඒ බයට හා
0: ඒ වගේ සමහර ගෑන් ළමයි ඉන්නවා
1: ඕකේ
0: යාලගෙන් ලේ ටිකක් ගන්නවා කියලා
1: හා
0: දැනගත්තම
1: මනුස්සෙක් අසරණ වුණාට පස්සේ මං අහන්නේ එහෙම හිනා වෙන එක වේලු කරන එක
0: හිනා වෙනවනේ හිනා යනවා ඒවත ඒකයි වැඩි
1: මෙච්චර බරපතල ශරීරයක් තියාගෙන පුංචි කඩකට මං අහන්නේ ඇයි බය වෙන්නේ
0: බය වෙන්නේ
1: ඒ බය වෙන්නේ
0: ඔය තමන්ගෙන් අහන්නකෝ ඒක
1: තමන් ඇයි මම මගෙන් අහන්නේ මං බය නෑ
0: සාමාන්‍යයෙන් බය නැති ඇටි දැක්ක අපි
1: අයියෝ
0: කොච්චරද කිව්වොදින්
1: ඕකේ
0: බ්ලඩ් එකක් අරගෙන ඒ පරීක්ෂණයට බ්ලඩ් එක ගත්තට පස්සේ
1: රයිට්
0: එළියේ ඉන්නෝනේ අර බෙහෙත් දෙන තැන එළියේ බෙහෙත් දෙන කෙනා
1: යාළ
0: ඩොක්ටර් පේන්නේ නැහැනේ යා වෙනම ඉන්නේ
1: ඔයා වෙනම ඉන්නේ බෙහෙත් දෙන තැන
0: හිතවතුනි
1: හරි
0: හරුගෙන් ලේකක් අරන් එළියට එනකොට අත එතන හිටපු බෙහෙත් දෙන මහත්තය අහනවලු ඇතුලේ මේ ඩොක්ටර් ඔපරේෂන් එකක් කරාද මෙච්චර කලනම් ඔපරේෂන් කරේ නැහැ දැන් ඔපරේෂන් උත් පටන් ගන්නද කියලා
1: ඒ මිනිස්සු හිතලා දෙන්නේ ඔපරේෂන් එකක් කරනවා කියලා ඇතුලේ ඇයි එහෙම වෙන්න බැරිද මං ගහන්නේ
0: එහෙම වෙලා තියෙන්නේ ඔයා
1: එනේ ගෝයා මාප ප්‍රෝග්‍රෑම් එකේ තසරණ කරා
0: අවස 4 විනාඩි 12යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක අපි 6 හමාර වෙනකන් ඉන්නවා චාරුට පෞගි දවසේ චක්‍රදබ්බයක් ගැන මේ පොඩ්ඩක් කතා කරමු
1: ඕකේ ඕකේ
0: අපි එනම් ඔයාලත් කිනෝ හස 6 හමාර වෙනකන් මැසේජ් එකක් එවන්න පුළුවන් අපේ නම්බර් එකට
1: WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියන්න 0703 93 93 7ට

0: Lakhanda Radio ITN
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයි

0: COVID City Lottery.
1: හැම මේකම රේස් එකතු වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝලිස් වර්ස්
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: Lakhanda Radio ITN.
5: Cool drive, Vikvita.
4: Lakhanda Evening Drive.

0: හතරයි විනාඩි 26යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඊයේ දවසේ මොකද දන්සලා කෙම වැඳ පුදා ගන්න ගියාද?
1: හා
0: ගියාද ගියාද?
1: නෑ අනේ
0: යන්න බෑනේ.
1: ඒකනේ
0: වෙච්ච දේවල් වල හැටියට යන්න පුළුවන්ද?
1: දැන් ඇති හොදේ මාව මෙතන
0: රෙද්දක් හඳගෙන යන්න පුළුවන්ද වෙච්ච දේවල් වල හැටියට?
1: මට මේ සමාජෙට මූණ දෙන්න බැරි කොට.
0: ඒක නිසා මං අහපු ප්‍රශ්නේ වැරදි මං හිතන්නේ මම ඉල්ලාස් කර ගන්නවා මේ ප්‍රශ්නේ.
1: හා
0: කොමුණත් ඊයේ දවසෙත් ගොඩක් දන්සල් තිබුණා. ඇසල පොහොය නිමිති කරගෙන ආමිස පූජාවට ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් කටයුතු කරන අතරේ දන්සල් පවත්වන්නත් බොහෝ දෙනෙක් සැදී පැහැදී හිටියා. ඉතින් වෙනදට අනිත් කලින් පොයවල් දෙකේම දන්සල් ගොඩාක් තිබුණ නිසා ටිකක් පෝලිං එහෙම අඩුයි. හැබැයි ඊයේ තිබුණේ අඩුවෙන් නිසා දන්සල්
1: සමහර පැතිවලට නම් සාමාන්‍යයෙන් තිබ්බනේ.
0: ඔව් තිබුණු දන්සල් වල පෝලිං වැඩි. සිංහ කීපයක්ම ට්‍රයි කරා.
1: ඕකේ. ඔයාද?
0: ඔව් අන්තිමේදී පෝලිමේ ඉන්න බැරි නිසා ගෙදර ගිහින් ගාගෙන කෑවා.
1: දන්සලින් කෑවා
0: වගේ. ඔව් දන්සල කියලා හිතාගෙන ගෙදරින් ගිහින් කෑවා. මොකද මේ බැරි නිසා.
1: දන්සල හිටියොත් දැන් තාම දන්සලේ.
0: බැරිවතන. බැරිවතන එහෙම කරේ.
1: ඕකේ.
0: නැත්තම් අපි එහෙම අතාරි.
1: නෑ නෑ. ඒකනේ දන්සල් අතාරිනවා.
0: දන්සල් නම් අතාරි අපි. කොමුණත් එහෙම කරන්න උනා මේ සැරේ. දැන් ඒ වුණාට ගොඩක් දන්සල් වල මේ මට අහන්න ලැබුණු දෙයක් තමයි තිබුණු කෑම ටික රසයි. අපේ අපේ ගෙදර අයියත් ගිහින් ආව. කෑම ටික හොඳට තිබුණා. රසට තිබුණා. වර්ග ගොඩක් තිබුණා. එහෙම කියලා. දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් දන්සල් ඔය මොන හරි ಜಾති දෙකක්. පොල් සම්බලයි පරිප්පුයි සෝයා එකයි. ගැව්ව දුන්නා.
1: නැත්තම් අඹ.
0: ඔව් එහෙම අඹ හරි. දැන් එහෙම නෙමෙයි. මඤ්ඤොක්ක් තිබුණා ඉස්සරනේ. දැන් එහෙම නෙමෙයි. දැන් මේ
1: කට්ලට් තියෙනවා.
0: කට්ලට් තියෙනවා.
1: පරිප්පු තියෙනවා.
0: පරිප්පු තියෙනවා.
1: අඹත් තියෙනවා පැත්තකේ.
0: අඹත් තියෙනවා බැදුම් තියෙනවා. මාළු ඇඹුල් තියා පපඩම් අම්මෝ නැති දෙයක් නෑ.
1: ඉස්සොත් තියෙන සමහර
0: දස්සන. අම්මෝ මෙයා දන්නේ ඔක්කොම. මේ සැරේ යන්න බැරුණාට ඔක්කොම දන්නවා.
1: අනිත් දස්සරවල ගියාරේ නිසා දන්නවා.
0: ඉතින් ඒ කොතන දන්සල දුන්නත් අර හරි පිරිසුදුව පිළිවෙලට දෙන්න දැන් ගොඩක් අය පෙළඹිලා ඉන්නවා.
1: ඒ
0: පැත්තකින් පරීක්ෂා කරන නිසා සහ දැන් වෙනදට වැඩිය පොඩ්ඩක් ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. හැමෝම අර මාස්ක් දාලා ග්ලව්ස් දාලා කොම කම්ප්ලීට් විදියට තමයි වැඩේට බහින්නේ. ඒක මේ සැරේ අපි දැක්ක දන්සල්ල. උයනෙක් උනත් රහට උයලා තිබුණා.
1: උයලා
0: තියෙනවා කියලා තමයි කිව්වේ මේ. මොකද මේ හැමතැනම තිබුණු කෑම රසයි කියලා.
1: රසයි කියලා අහන ලැබෙනවනේ අපිට.
0: ඒක නිසා මේ
1: එහෙම වෙලාවට අපිට ඒ පාරේ යන්න බැරි වුණා.
0: ඔව් එහෙම තමයි දෙන්න ඕන දන්සල් නේද? දෙන්නම් වාලේ දෙනට වැඩිය. ඒක හරි වටිනවා.
1: දුන් දේ සුවඳයි කියලා අහන්න පුළුවන්නේ.
0: අන්න ඒකයි.
1: නේද?
0: හරිද?
1: හහ.
0: ඉතින් දන්සල් වලටත් මං හිතන්නේ මේ සැරේ මේ කෑම රස කරගන්න.
1: ඕකේ.
0: විජය නිෂ්පාදන එකතු කරගන්න ඇති.
1: ඒ
0: නිසා ඉතින් වෙන්නේ සමහරට දන්සල් වල කෑම රස වෙන්නේ නැති.
1: හරි.
0: ඔයාලත් පුළුවන් ගෙදර කෑම වේල රස කරගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න. විජය නිෂ්පාදන කියන්නේ රසකාරක වර්ණකාරක මේ කිසිම දෙයක් නැතුව රහට කෑම වේලක් හදාගන්න. දැන් හඳුන්වා දෙන නිෂ්පාදන පෙළක්ම තියෙනවා.
1: ඉතින් විජය කියලා කිව්වහම අපි හැමදාම වාටි කියනවා ආ ගෙදර අයිට රසට කෑම ටිකක් හදනවා නම් ගුරට කෑම ටිකක් හදනවා නම් එවෙනුවෙන් වගේ ගෙදරගේ කුස්සිය තියෙන ඕන නිෂ්පාදන පෙළ තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. විජය කුළුබඩටි කාට එකතු කරගන්න පුළුවන්කම තියෙන රසකාරක වර්ණක કૃતિම දේවල් මේ කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැති නිෂ්පාදන පෙළක් නම් විජය කියන නමින්ම වාට ගන්න පුළුවන්කම තියෙනවා.
0: වසවිස නැතුව කෑම වේල හදාගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න වගේම ගොඩක් වෙලාවට පොල් තෙල් ටික දැන් කඩෙන් ගන්න ගියාට පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේක කලවම් පොල් තෙල්
1: කලවම්
0: පොල් තෙල් ඊට පස්සේ මේකට કૃતિම දේවල් එකතු වෙලා තියෙනවා. වා මොයිලා මේවා කලවම් වෙලා තියෙනවා.
1: පාටත් හරි නෑ.
0: ඔව් මෙහෙම පිරිසිදු පොල් තෙල් ටිකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
1: ඔයාලට
0: පිරිසිදු පොල් තෙල් ටිකක් හරියට හිඳලා ඔයගේ පාරිභෝගිකයන් දෙන්න පුළුවන් නියම ප්‍රමිතියට ඔයාලට ගන්න වෙනවා ඩෝම පොල් තෙල් හිඳින මැෂින් එකක්. එකට ඇඹරුම් යන්ත්‍ර තියෙනවා. සහල් ආශ්‍රිත ව්‍යාපාර කරන අයට මැෂින් තියෙනවා. මේ ඕනම එකක් බොහොම විශ්වාසයෙන් ගන්න පුළුවන් නමක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දෙන ඩෝමා සන්නාමය කියන්නේ.
1: නොම්බර 30 කැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. එතනට ගියොත් එහේ මාට පුළුවන්කම තියෙනවා මේ හැම යන්ත්‍රයක්ම ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ ව්‍යාපාරයට ගැළපෙන විදිහට අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවෙන් මිලදී ගන්න. ඔන්න යන්න කලින් කතා කරන්න ඕනි කියලා හිතනවා නම් ඔන්න කතා කරන්නත් අවස්ථාව තියෙනවා. 0117 579 579 0117 579 579 කෝල් එකක් දෙන්න.
0: අර මේ මංක දවසකුත් කියවන දැන් කාලේ ඉන්න පොඩි
1: පොඩි අය
0: පොඩි අය එක ගුරුවරු ගනුදෙනු කරන එක හරි පරිස්සමෙන් කරන්න ඕන. ළමයි උනත් දෙන උත්තර හරි භයානකයි සමහර වෙලාවට.
1: අපිටත් උත්තර නැති වෙන ප්‍රශ්න.
0: ඔව් අර මේ යුගල පද ආශ්‍රයෙන් කියන්න කිව්වට පස්සේ තුරු ලතා දාලා කියන්න පුතා වාක්‍යයක් කියලා කිව්වට පස්සේ
1: හරි
0: සචිත්‍ර එන තුරු ලතා බලා සිටි
1: මන් මාවත් වගේ
0: ඒ වගේ අයියලා ඉන්නේ පොඩි උනාට. ඒ වගේ මේ පහුගිය දවසක ස්කෝලේට ගියපු මේ පොඩි පොඩි අයිය කෙනෙක් පොඩි අයිය කෙනෙක්ගෙන් ඇහුවලු මේ ටීචර් ඇහුවලු පුතා කියන්න බලන්න සීගිරිය නිර්මාණය කරේ කවුද සීගිරිය නිර්මාණය කරේ කවුද කියලා ඇහුවට පස්සේ මේ කොල්ලා කිව්වලු ටීචර් මම නන් නෙවෙයි කියලා. ටීචර් මම නන් නෙවෙයි.
1: හරි ටීචර්ගේ මූණමට බැවිලා පේනවා. ඕකේ
0: අම්මෝ ඉතින් ටීචර්ට
1: හරි දවල් තරු එහෙම වෙන්නේ නැති
0: පරිම කේන්තියාව කෑවේ බද්ද කියලා අමතක වෙන මට්ටමල.
1: ඕකේ
0: ඊට පස්සේ දැන් ගහලා වැඩක් නැහැ. මේ කොල්ල හැමදාම දෙන්නේ මේ වගේ උත්තර.
1: හරි හරි කපටි.
0: හරි කපටි සහ මේ හරිම ඇක්ටර්.
1: හරි හරි
0: දෙන්නේ උත්තර මේ වගේ හැමදාම. හරියන්නේ නැහැ වැඩේ. එන්නකෝ තාත්තට.
1: හරි.
0: යනවා එළියට පන්තියෙන්. හෙට එනකොට
1: තාත්තව එක්කගෙන.
0: තාත්තව එක්කගෙන එනවා.
1: හරි.
0: හරිද දැන් පන්තිය ඉවරයි ඊට පස්සේ ඉඳ දවසේ කොම ළමයින්ට මේ ඉස්කෝලේ වුණාට පස්සේ මේ ළමයාත් එක්ක තාත්තා කැඳෙව්වා.
1: ඔව්
0: කැඳවල ඉවරේලා තාත්තා දන්නවද මේ පුතා ඔයාගේ පුතා නේද දන්නවද දීපු උත්තරේ ඊයේ මං ප්‍රශ්නයක් ඇහුවා. නෑ ඩීට මොකද්ද ඩීට ඇහුවේ ප්‍රශ්නේ මං ඇහුවා තාත්තේ සීගිරිය නිර්මාණය කරේ කවුද කියලා.
1: හරි
0: මේක කියනවා වාගේ පුතා මෙයා කියනවා මම නන් නෙවෙයි ඩීචර් කියලා. බලන්න තාත්තා හරි වැරදීනේ මෙම ඇයි මෙහෙම මෙහෙම ළමයි මෙහෙම හදලා තියෙන්නේ.
1: ඕකේ.
0: ඊට පස්සේ දැන් තාත්තට පොඩ්ඩක් අප්සෙට්.
1: හරි.
0: ඒුණාට පොඩ්ඩක් කිනාවක් ගියා.
1: ඔව්.
0: තාත්තා කියනවා මෙහෙමයි ඩීට. මම මූ ගැන දන්න ඕනද?
1: ඕකේ.
0: හරිද? හැබැයි මූගේ තියෙන මොකේ කොච්චර වැරදි ගති තිබුණත් බොරු කියන්නේ නැහැ ඩීට. හරිද? බොරු කියන්නේ
1: නැහැ.
0: ඒ නිසා ටීචර් මෙයා හැදුවේ නැහැ කියන කතාව
1: ඕකේ.
0: ඇත්ත වෙන්නේ නැති ටීචර්. කිව්වනම් ටීචර් මේ
1: හැදුවේ මෙයා නෙවෙයි කියලා.
0: ඉතින් හැදුවේ මම නන් නෙවෙයි ටීචර් කියලා කිව්වනම්
1: ඒක ඇත්ත වෙන්න පුළුවන්.
0: ඒක ඇත්ත වෙන්න පුළුවන් ටීචර්.
1: එහෙම බෑනේ තාත්තා.
0: මොකද මෙයා බොරු කියන්නේ
1: නැහැ ටීචර්.
0: මොන වරද කරත් පොඩක් හිතුවක් කරේ හැබැයි බොරු කියන්නේ නැහැ ටීචර්.
1: එහෙනම් තාත්තේ ගෙදර යන්න.
0: වැටත් නීරත් ගොයන් කානම් කාට කියන්නද?
1: ඕකේ.
0: මේ අවනඩුව.

0: පටස් ගාලා අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන්. පල්ලිය ගුරුගේ රන් අය.
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
2: හවස 4:46
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සෝල වලින් උපරිම වැඩ ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.
1: හරි.
0: දැන් තියෙන අවුව.
1: හහ.
0: මම හිතන්නේ මේ සෝල වලටවත් දරා ගන්න පුළුවන්ද දන්නේ.
1: අපිට දරා ගන්න බෑනේ දෙන්නේ.
0: අපිට කොහෙත්ම දරා ගන්න බෑ.
1: හහ.
0: සෝල වලටවත් දරා ගන්න පුළුවන්ද කියලා හිතන තරම් රස්නේ දැන්.
1: හැබැයි ඉතින් වැඩ ගන්න පුළුවන්.
0: වැඩ ගන්න පුළුවන්.
1: ඕකේ.
0: Deep Tech සෝලා කියන්නේ හොඳට වැඩ ගන්න පුළුවන් සෝලා පද්ධතියක්.
1: ඔව්.
0: ගන්න හොඳම තැන තමයි ඩීප් ටෙක් කියන්නේ. ඉතින් වගාබිමට ඕනකඩ වතුර ටික ගන්න ගියාට පස්සේ වද විඳපු කාලිබරයි විදුලි බිලට තිත තියලා දැන් ඔන්න පුළුවන් ඩීප් ටෙක් සෝලා එක්ක සම්බන්ධ වෙලා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගන්න. ඒ වගේම ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් නැත්නම් වැඩ බිමේ වෙන්න පුළුවන් ඒ විදුලිය වැඩිපුර යන විදුලිය නැත්නම් ඔයාගේ විදුලි බිලට ලොකු බිලක් ගෙවනවා නම් දැන් සෝලා සවි කරගෙන
1: ඒක
0: ටිකක් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා.
1: විදුලි බිලට තිත තියලා ඊහරහා අමතර ආදායමක් උපයා ගන්නත් වට අවස්ථාවක් තියෙනවා. අපි කියලා තිනවා Deep Tech සෝලා ගැන, Deep Tech සෝලා වෝටර් පම්ප් එක ගැන තවත් කියලා තිනවා. අසන සරු කරගන්න පිරවේ අඩු කරගන්න අපේ ගොවිමහතුන්ට පුළුවන්කම තියෙනවා. Deep Tech සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න සුවිශේෂී මිල අඩු කිරීම එක තමයි. ඔන්න අපේ ගොවිමහතුන් වෙනුවෙන්ම Deep Tech සෝලා වෝටර් පම්ප් එක Deep Tech ආයතනය දෙන්න සූදානම්මින් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම කතා කරන්න Deep Tech ආයතනය සම්බන්ධ කරගන්න 0711 711 1 කෝල් එකක් දුන්නොත් ඔයාලට පුළුවන්කම තියෙනවා Deep Tech ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න.
0: වාසනාව අරගෙන යන්න ගොවිසෙතල උතරයක් ගන්න. අද හවසම ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. අද හවස ගන්න ලොතරැයි.
1: කෝටි 6කින් ගැරබෙන සුපිරිතෑගක් එක්ක සතිය දින 7ම දිනුම් මදුරු ලොතරැයි තමයි ගොවිසත කියලා කියන්නේ. අපි කියලා තියෙනවා ගොවිසත ලොතරැයි වා මිලදී ගතොත් ඒ හරහා ගොවි ජනතාව රසයක් සැලසෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ජයග්‍රාහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැයි මිලදී ගන්න.

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයි
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: අවස 4යි විනාඩි 51යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ කවුද මැසේජ් කරලා දීන්නේ අපි වහගෙන ඉන්නවා කියලා
1: අනුරා මැසේජ් එකක් දාලා තිනු පුස්සලේ විදන් ආව එකතු කරගන්න ගමන් බොයකට පැත්තෙන් ඉන්නවා සුමන ඇතුළු යාළුව හැමෝම එකතු කරගන්නවා ඒත් එකම කොලියා පිටේ නිලක්ෂි ඉන්නවා මත්තේ ගුරින් රුවිනිලියවත් මැසේජ් එකක් දාලා තිනු අවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඒත් එකම රයිගම සරච්චන්ද ඩයිසිඩ හැමදාමත් වගේ ඒ වගේම යමහදන් HKD ගවර්න්මන්ට් එක පැත්තට මාෂා දිල්හානි කමල් දිශාන්ත ධම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි
0: ප්‍රභාත් එවගේම අරුණ දිල්ලංක එවගේම ජීවන් සුරේෂ් මේ කට්ටිය මේකතු වෙනවා කියලා තියෙනවා. දෙනියායන් තමයි මැසේජ් කරලා තියෙන මාත්‍ර වාසන සලෝන්නකේ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේදී. අපිට අකරතැබ්බයක් වෙනවා කියන එක හරදරයක් වෙනවා කියන එක අපි දන්නේ නැහැ කොයි වෙලාවෙද වෙන්නේ කියලා.
1: කොයි වෙලේ කොතන වෙයිද කියලා.
0: කොච්චර මුදල් තිබුණත් සමහර වෙලාවට සමහර වෙලාවන් වලදී අපිට මේ අපේ අවශ්‍යතාවයත් එක්ක අපි ළඟ තියෙන මුදලම අදි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට තියෙන එකම පිළිසරණ තමයි අපි කාලයක් තිස්සේ මහන්සියලා හදාගත්ත රත් භාණ්ඩයක් අපි ළඟ තියෙනවා නම් මුදක් වෙන්න පුළුවන් මාලයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ළඟ තියෙනවා නම් ඒක තමයි අපේ පිහිටට එන්නේ. අපිට හැම වෙලාවෙම ණයට ඉල්ලන්නත් මිනිස්සු නැහනේ. හැමෝම ඉන්නේ ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඒලාවට අපිට තියෙන හොඳම දේ තමයි කාටවත් කරදර කරන්නේ නැතුව අපි ළඟ තියෙන රන් භාණ්ඩයක් කුකස් කරලා කීයක් හරි ගන්න එක කියන එක.
1: ඕකේ.
0: කීයක් හරි නැතුව අපිට අවශ්‍යතාවයට සරිලන මුදල ගන්න පුළුවන් හොඳම තැනක් තමයි පල්ලිගුරුගේ රන් අය සේවාව කියන්නේ. ඔයා උකස් කරනවා නම් භාණ්ඩ රන් භාණ්ඩයක් ඒකට දෙන්න පුළුවන් උපරිම මුදල.
1: ඔව්.
0: එයාලා දෙන්න තමයි බලන්නේ. ඒ වගේම වැඩිම කාලයක් බේර ගන්න දෙන්න එයාලා බලාගෙන ඉන්නවා. ඒ නිසා යන්නවා පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න.
1: පල්ලිගුරුගේ රන් අය සේවාව නමින් ආදාන දිවයින පුරාම ශාකා 24ක් තියෙනවා. වාට බයක් සැකක් නැතුව යන්න පුළුවන්ක බොතිනෝ. මොකද 40 වසරක විශ්වාසනීය සේවාවක් ඔවුන් සතුව තියෙන නිසා වාගේ රන් භාණ්ඩය පරිස්සමට බාර දීලා වාට අවශ්‍ය විදිහට වාගේ රන් භාණ්ඩයට උපරිම මුදල ලබාගෙන ඒක බේර ගන්නත් වාට මාස 14කට වඩා වැඩි කාලයක් ඔන්න පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් වාට ලැබෙනවා. ඒ වගේම ලක්ෂයටම පොලිය වෙන්නේ 480ක් විතරයි. සතිය දින 7ම පල්ලියගුරුගේ රන් අය සේවාව සම්බන්ධ කරගන්න 01 1 2 5 7 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0
0: මං කැමති ඒවට.
1: නෑ මං රතු ඉන්දියාප්ප කනවා.
0: සමහර රතු ඉන්දියාප්පවලට කැමති. එහෙම තියෙනවා. කැමති විදියකට හදාගන්න සුදු ඉන්දියාප්ප නම් එහෙම සුදු ඉන්දියාප්ප පිටි රතු ඉන්දියාප්ප පිටි මේ ඕනම දෙයක් ගන්න පුළුවන් විචය නමත් එක්ක. ඔයාට නූඩල් එකක් හදාගන්න ඕන නම් ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව අන්න ඒකට ගන්න විචය නූඩල්ස් තියෙනවා දැන් ඕනම සුපිරි වෙනසලක ළඟම තියෙන වෙනසලක ගන්න පුළුවන්කම තියෙනවා.
1: තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්කන විචය නිෂ්පාදන වලට පුළුවන්කම තියෙනවාගේ කැම වේල රස කරගන්න එකතු කරගන්න. ඒ කිව්ව විදිහටම ළඟම වෙනසනේ සුපිරි වෙනසනේ වාට පුළුවන්කම තියෙන අපේ රසේ රටේ සමට බෙදෙන විචය නිෂ්පාදන මිලදී ගන්න.
0: 4:55 වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ වගේ මැසේජ් එකක් එවන්න 0703 93 5 93 7 අපේ WhatsApp නම්බරයකට.

Lakhanda Radio ITN Ahana Kridavalin Ahana Kridavakata Lakhanda Kridavidya සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහබලයක්.

0: තනි වෙලා.
1: මේ කවුද?
2: මං අම්මේ සෙන්රත් පුතා.
1: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන?
2: නෑ අම්මේ. එක දවසක් පිච්චි වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුල අක්කුඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මං මෙහෙම මූණ වහගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
0: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
1: පුතා වාඩිලා ඉන්නකෝ. මං තේකක් හදාගෙන ඉන්න.
2: බලන්නකෝ අම්මේ. හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
1: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
2: ඇත්තට?
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනක තනි වෙලා.
4: සුබ සන්ධ්‍යාවක්. අවස 5යි විනාඩි 5යි වෙලාව.

Evening Riot with Chamit and Charu.

0: හවස පහයි විනාඩිය 11යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි මේ සමහර වෙලාවට අපි විෂ රසායන වලට
1: එහෙම
0: නැත්නම් අපි අපේ ශරීරයට අහිතකර සමහර දේවල් වලට අපි විවෘත වෙන්නේ අපි නොදැනුවත්වම. හා
1: හා.
0: අපි මේ දේවල් අපේ ඇඟ ඇතුළට දාගන්නේ අපේ නොදැනුවත්කම නිසා. ඉතින් දැන් නවතම සොයා ගැනීමක් තියෙනවා. මේක ගිවුවට පස්සේ නම් මේ
1: අතින්වත් අල්ලන එකක් නැද්ද?
0: අතින්වත් අල්ලන්නේ නෑ.
1: බලන්නවත් නැද්ද?
0: මොකද්ද මේකට කරන්නේ? මාර ප්‍රශ්නයක් නේ කියලා එන්න පුළුවන්. හැබැයි මේක මේ නවතම සොයා ගැනීමක් නිසා මේ වගේ දේවල් ගැන දැනගෙන ඉන්න.
1: ඔබට
0: පුළුවන් ප්‍රමාණයෙන් මේවෙන් ආරක්ෂා වෙන්න. ඒ නිසා තමයි මේ කියන්නේ.
1: මොකද්ද?
0: තත්පර 10කින් අපේ ශරීරයට අදෘශ්‍යමාන විෂ ඇතුළු වෙන ක්‍රමයක් තියෙනවා අපි හැමෝටම. අපි හැමෝටම මේකට විවෘතයි. සුපර් මාකට් එකට ඔය යනවනම්,
1: ෆාමසියට
0: යනවනම්, රෙස්ටුරන්ට් එකකට යනවනම් ඔයාට ලැබෙන බිල් පතක් ලැබෙන ඕනම තැනකට යන කෙනෙක්ට
1: හරි
0: මේ විෂ රසායනේ ශරීරයට ඇතුළු වෙන පුළුවන් කියලා කියනවා.
1: කියන්නේ
0: මේ බිල් පත හරහා. හා
1: හා.
0: ඉතින් මේක ඇමරිකාවේ Center for Environmental Health කියන CEH කියන සංවිධානය කරපු පර්යේෂණකින් තමයි හෙළි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ බිල් පතකින්
1: ඔකේ
0: තත්පර 10ක් වගේ සුළු කාලයකින් අතින් අල්ලගෙන ඉන්නකොට BPS කියන අන්තරායකර රසායනිකය අධික ලෙස ශරීරයට උරා ගන්නවා කියලා කියනවා. ඉතින් මොකද්ද මේ BPS කියලා හොයලා බැලුවොත්
1: මීට
0: කලින් බිල්පත් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරනකොට BPA කියන රසායනිකය බහුල භාවිත කරලා තියෙනවා
1: කියලා.
0: කලින්. ඒත් දැන් ඒක ශරීරයට අහිතකරයි කියලා තහවුරු වුණාට පස්සේ ලෝකේ පුරාම BPA තහනම් කරලා ඒ වෙනුවට BPS කියන ආදේශකය හඳුන්වා දීලා තියෙනවා. හැබැයි අලුත්ම අධ්‍යන වලින් හෙළ වෙලා තියෙන කාරණාවක් තමයි BPS කියන එකට සාපේක්ෂව හඳුන්වා දුන්නු මේ BPA කියන මේ රසායනිකය ඊටත් වඩා භයානක එකක් බවට පත් වෙනවා කියලා.
1: එකකින් ගැලවුණාට තවත් වැඩි දෙයකට දත තියලා තියෙන්නේ.
0: ඔව් BPS කියන එක හොඳ නෑ කියන නිසා තමයි BPA කියන රසායනය මේ ප්ලාස්ටික් නිෂ්පාදනය නිසා මේ බිල්පත් නිර්මාණයට අඳුනා දීලා තියෙනවා කියලා කියන්නේ. නමුත් ඒක ඊට වැඩිය නරකයි කියලා තමයි මේ කියන හෙළිදරව්වට අනුව
1: කියන්නේ.
0: හෙළි වෙලා තියෙනවා කියලා
1: කියන්නේ.
0: මේකට කොහොමද මේකෙන් කොහොමද බලපෑම් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් සොයලා බලනකොට මේකෙන් හෝමෝන පද්ධතිය අවුල් කරන්න පුළුවන් කියලා තියෙනවා. BPS ශරීරගත වීමෙන් ඊස්ට්‍රජන් හෝමෝන අනුකරණය කරමින් හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා කියලා කියනවා.
1: ඒවා ශරීරයට
0: ගියාම ඔව් ප්‍රජනනයට බලපෑම් ප්‍රජනන පද්ධතියට බලපෑම් ඇති කරනවා කියලා කියනවා.
1: ඒ
0: වගේම මේක ඍජුවම රුධිරය හරහා ගියෙතින් ඒ කියන්නේ බිල්පත් මුද්‍රණය කරන ඒ වගේම උණුසුම් භාවිතා කරලා මේ දේවල් කරනකොට BPS රසායනය ශරීරගත වුණොතින් මේ කියන තත්වයන් දැඩි ලෙස බලපෑම් ඇති කරනවා කියලා කියන්නේ.
1: දැන්
0: සමහරු මේ වගේ දේවල් ඇල්ලුවට පස්සේ සැනිටයිස් කරගන්නවා.
1: අත ඔය බිල් ඇල්ලුවාම සැනිටයිස් ටිකක් දාගන්න කියලා
0: කියනවානේ. දැන් මේකෙන් මේ විෂ රසායනය ශරීරගත වීම සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙනවා කියලා කියනවා.
1: දෙගුණ තෙගුණ වෙනවා
0: කියලා කියනවා.
1: ඕකේ.
0: ඉතින් ඒ නිසා මේකෙන් පරිස්සම් වෙන්න පුළුවන් ප්‍රමාණයකින් කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. වැඩියෙන්ම විශේෂයෙන්ම මේකේ අවධානම තියෙන්නේ දැන් අපි පාරිභෝගිකයෝ විදියට අපිට බිල්පතක් අල්ලන්න වෙන්නේ සමහරෙන්
1: සැරයක් දෙපාරක් වෙන්න පුළුවන්.
0: දවසකට සැරයක් දෙසරයක් වෙන්න පුළුවන්. හැබැයි කැෂියර් එකක ඉන්න කෙනෙක්ට ඒකෙනා බිල්පත් කීයක් නම් දවසකට
1: අල්ලනවද? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දරුවන්ටත් මේක බලපානවලු ගොඩක්. හොඳ නැහැලු.
0: බලපෑම් ඇති කරනවා කියලා කියනවා. ඉතින් මේකට විසඳුම් විදියට යාලා යෝජනා කරන්නේ ඩිජිටල් රිසිප් භාවිත කරන්න කියන එක. ඒ වගේම SMS සරහා බිල්පත් නිකුත් කරන එකට මේ වගේ දේවල් වලින් මේක වළක්ව ගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම දැන් පාරිභෝගිකයෙක් පැත්තෙන් කරන්න තියෙන දේ තමයි අවශ්‍ය නැත්තම් බිල්පතක්
1: ගන්න එපා.
0: දැන් අපි බැංකුවේ ATM කාඩ් එක ගහලා සල්ලි ගන්න ගියාට පස්සේ
1: ඕකේ අහනවනේ බිල්පතක් ඕනද
0: කියලා අහනවා.
1: එපාද?
0: SMS alert එකක් එනවා. හරිද? ඕනනම් app එකට ගිහලා බලා ගන්න පුළුවන්.
1: ඕකේ.
0: ඒත් නිකන් දෙන නිසා
1: ඒකත් ගන්නකෝ බහරි.
0: ආ දෙන්නකෝ කියලා machine එකට කියනවා.
1: ඕනි කියලා ඉල්ලනවා.
0: ගන්නවා ඉතින් බිල්පත. අරගෙන දාගන්නේ මොකද්ද? අපි රසායනයක් ඇඟට දාගන්නේ.
1: ඕ.
0: ඒ මදිවට අතන අර ඉතර තියෙන ඩස්බින් එක පිරිලා ඉතිරලා යන්න. ATM එකේ බිමයි පාර
1: දිගටයි. ගුලි
0: කරලා දාලා.
1: හහ්.
0: ATM එකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන් පාර ඉඳලම.
1: දන්නති කෙනෙක්ට පාර හොයාගෙන යනවනම් ආ බිල් ටිකක් තියෙනවා මේ පාර ගියොත් අහුවෙයි ATM එකක් කියලා යත හැකි. ඔව්
0: පාර දිගට තියෙනවා මේ එතන ඉඳලා ආවම ATM එකට පාර කියන්නේ.
1: හහ්.
0: ඒ වගේ වැඩ කරනවා.
1: ඔව්.
0: ඉතින් අවශ්‍ය නැත්තම් බිල්පත ගන්න එපා. බොරුවටනේ. එක පැත්තකින් අපි මේ පේපර් එකක් waste කරනවා.
1: හහ්.
0: අනිත් පැත්තෙන් අපි විෂ රසායනයක් ශරීරයට දාගන්නවා.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා
1: මේ පාරත් හැදි කරගන්නවා.
0: ඔව්, පරිසරය විනාශ කරනවා. මේ වගේ කාරණා නිසා මේ විරිසිටයක් අවශ්‍ය නැත්තම් ගන්න එපා. ඕන්නේ
1: නැහැ. හරිද?
0: එතකොට මේ ඒ වගේ ඕනම තැනකදී ඔබට රිසිට් එකක් අවශ්‍ය නැත්තම් ගන්න එපා. මේකෙත් අන්තරාය කර දෙයක් තියෙනවා කියලා පොඩ්ඩක් තේරුම් ගන්න.
1: ඔව්, අනික සැනිටයිසර් පාවිච්චි කරපු ගමම බිල්පතක් අල්ලන්න යනත් අපේ එක ගොඩක් අවදානම් කියලා කියනවා.
0: අවදානම් කියලා කියනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙනවා. මේක නවතම සොයා ගැනීමක් විදිහට ලෝකෙට හඳුන්වා දීලා තියෙන මේ ඇමරිකාවේ සංවිධානයක් සමාත් මේ පරිශනාත්මක සංවිධානයක් විසින්
1: Center for Environmental Health.
0: Health කියන එතන විසින් ඉතින් මේක නිකම්ම පැත්තකට දාලා නිකම්ම නිකන් ඔය විකාර පිස්සු කියලා අපිට පැත්තකට දාන්න බෑ.
1: එහෙනම් ඉතින් ඔය යනට සායනේ ගිහිලා තියෙන ඉපයි මෙලහට.
0: ඔව්, එහෙම කියලා හිතන්න
1: පුළුවන්. එහෙමයි, එහෙමනේ කියන්නේ අපේ කට්ටිය.
0: ඔව්, හැබැයි මෙහෙමයි අපිට මේකෙන් මේ අර උණහිඹිරිසාව හැදෙනවා වගේ එකසරේට
1: ඔව්
0: මේකෙන් ප්‍රතිචාර දක්වන්නේ නැති වෙන පුළුවන්.
1: එහෙම නැත්නම් ටික එකතු වෙන්න පුළුවන්.
0: ඔව්, වැස්සට දෙමුනහම gedare එනකොට කැස්ස හැදෙනවා වගේ ප්‍රතිචාර ප්‍රතිචාර දක්වන්නේ නැති වෙන්න පුළුවන්.
1: හැබැයි
0: මේවා දීර්ඝකාලීන බලපෑම් වාගේ ශරීරයට එකතු වෙන්න පුළුවන්.
1: කොහෙන් එයිද දන්නේ නැහැ ඊට පස්සේ.
0: කොහෙන් මතුවේද දන්නේ නැහැ. ඒක නිසා මේවයින් පරිස්සම් වෙන්න පුළුවන් ප්‍රමාණයකින් පරිස්සම් වෙන්න. හැම වෙලාවෙම මේක කරන්න බැරි වෙයි.
1: බෑ බෑනේ.
0: අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි මේවයින් ආරක්ෂා වෙමු. ජීවිතේට යමක් එකතු කරගන්න ඔය කියන දේවල් වලින්.
1: මැසේජ් එකක් උත්තරවට
0: 0703 93 5 93 7 අපේ වට්ස්ඇප් නම්බරයකට 0703 93 5 93 7 හවස 5 විනාඩි 17 වෙලාව.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: රටට වග කියන රේඩියෝ
1: හවස 5:27යි.
2: Silon Green Life Plantation.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: අපේ අම්මා ගෙදර ආවද?

0: හවස 5:35 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. සින්දුව කහන්න මැසේජ් කරන අය කවුද ඉන්නේ කියලා අපි ඉක්මනට බලාගෙන යමුද?
1: විරකුඩි බේකරි හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ ගොඩක් ආදරෙන් ඒතිකම කුමාරී ආවත් එකතු කරගන්න. වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා අනුරාග මනුලවති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා සිරිල් ප්‍රතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේෂියා අමේලා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඒතිකම සුබුන ආවත් එකතු කරගන්න ගමන් නොපල් ෆැෂන් එකේ හැමෝම මේ වෙලාවේ එකතු කරගන්න. ගයන් සිරින්වංශ ගාමිනී ලසිත එතකොට අනුර කුමාරි ශාන්ති නිරෝෂා හර්ෂණි ගොඩාක් මේ හැමෝම එකතු කරගන්න ගමන් සුසන්ත සම්පත්තින බොරළු හේනේද ඔයාවත් එකතු කරගන්න. අවිනීත අයරංගෙනි හැමදාමත් වගේ අපිව සද්දට මහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලක්ෂ්මන් ඉන්නෝ මඩපති දංග ඒ කට්ටියෝ එකතු කරගන්න ගොඩක් ආදරෙන්.
0: රයිට් ඒ වගේම සින්දුවකට එකතු කරගන්න කියලා දුලීප් මැසේජ් කළා තියෙනවා. මේ වෙලාවේ හොරණ ඉන්නවා කියලා කිව්වේ මේ වෙලාවේ යාලා වැඩ කරන ගමන් දැන් ඕෆ් වෙන ළඟයි කියලා කිව්වා. කට්ටියම එකතු කරගන්න කිව්වා ස්ටාෆ් එකේ හැමෝම වැඩ කරන තැන. ඒ වගේම මංජු සිතාරාත් ඒ වගේම තිෂාන් තුෂාර ඇතුළු කට්ටියම ගිනිගත්තේ ඉන්න මැසේජ් කළා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. විජේ නිෂ්පාදන කැම වේල රසවත් කරන්න ඔයා එකතු කරගන්න වගේම විජේ තේ එකක් විජේ කෝපි එකක් ඔය ළඟ තියෙනවා නම් හදාගෙන බොන්න. මොකද වෙනම ෆ්‍රෙෂ් ගතියක් ඔයාට සාමාන්‍යයෙන් ඔයා බොන තේකට වැඩිය විජේ තේ එකක් බිව්වොතින් ඔයාට දැනේවි. කෝපි එකක් බිව්වොතින් දැනේවි. මොකද ස්වභාවික රසය තමයි මේ විජේ තේ විජේ කෝපි වල තියෙන්නේ. ඒ නිසා අර අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ නම තියෙනවද කියලා බලලා හරියටම ගත්තොත් අපි ওই කියන ඇත්තම රියල්ම ෆ්‍රෙෂ් ගතිය මඩ තේයකකින් ගන්න පුළුවන් විජේ තේ පාවිච්චි කරොත්.
1: ඉතින් කහට රසට තේකක් බොනවා නම් විජේ තේ වගේ මොන දැන් කෝපි රසට හොඳ කෝපි එකක් හදාගෙන උණුණුවෙන් බොනවා නම් ආට පොලංකම තියෙන කෝපි රසට බොන්න විජේ කෝපි ගත්තොත් එහෙම. ඒ වගේම අපි විජේ නිෂ්පාදන ගැන කතා කරනකොට විජේ කුළුබරු ගැන ආට කතා කළා තියෙනවා. ඉතින් හොඳම ගෙදරක කඩට රසට කැම ටිකක් හදන එකනේ වගකීම ප්‍රධානම තියෙන අපේ ගෘහණියන්ගේ. ඉතින් ඒ වගකීම අතින් ආට පොලංකම තියෙනවා. ඔයාගේ කැම වේලට විජේ කුළුබරු එකතු කරගත්තොත් ඒ රස දෙගුණ තේගන කරගන්න. ඒ වගේම විජේ නිෂ්පාදන තවදුරටත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඉන්දියාප පිටි එතකොට නූඩල්ස් ඒ වගේම කුරක්කම් පිටි තෝසෙ පිටි මේ වගේ නිෂ්පාදන පෙළක්ම විජේ කියන නමින් දැන් ඔයාට ළඟම වෙනසරෙන් සුපිරි වෙනසරෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ වගේම දැන් සන්ධි වේදනාවන් අපිට එනව කියන එක කොයි වෙලාවෙ කොහමයිද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට gedare ඉන්න වැඩිහිටියෙක්ට සන්ධ්‍යාබාධයන් කියන එක නිරන්තරයෙන්ම තියෙන දෙයක්. මොන හරි පොඩි බරක් ඉස්සුවත් වැරදි විදියට අඩිය තිබ්බත් සමහර වෙලාවට වල්ලු කරලඟ ආබාධයක් එන්න පුළුවන්. මොන හරි බරක් උස්සන්න ගිහිල්ලා කොන්ද ආබාධයක් ඇති වෙන්න පුළුවන්. අපි හිතලා මේ අද මේ වැඩේ කරොත් මේ ආබාධ එනවා කියලා හිතාගෙන ඉන්නේ වැඩ
1: කරන්නේ.
0: ඒ නිසා gedareක අනිවාර්යෙන්ම මේ වගේ සන්ධ්‍යාබාධයන් නැති වෙනකොට සන්ධි වේදනාවක් නැති වෙනකොට පාවිච්චි කරන්න හොඳ ඖෂධයක් තියෙන්න ඕන. අන්න ඒකට තමයි අපි කියන්නේ ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන ගෙදර ගෙනihin තියාගන්න. මේකෙන් ස්වල්පයක් පාවිච්චි කළා හොඳ සුවයක් ලබා ගන්න පුළුවන් නිසා මේක ගෙදර තිබුණට වැඩි වෙන්නේ. ගෙදර කට්ටියක් ඉන්නවනම් පිරිසක් ඉන්නවනම් මේක තියෙන්නම ඕන. පාවිච්චි කරන්න වෙලාව අපි දන්නේ
1: නැහැ.
0: හෙබිලිසාවකට උනකට බෙහෙත් ගන්න වගේ නෙවෙයි මේක. කොයි වෙලාවෙ ආබාධයක් වේදනාවක් ඇති වෙද කියලා දන්නේ නැහැ. ඒ නිසා ගෙදර ගෙනihin තියාගන්න ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක.
1: ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ තින් විශේෂ ගුණාංග සහිත රෝග ලක්ෂණ වලට වගේම ඔයාගේ වේදනාවේ මූලික හේතු වලට ප්‍රතිකාර කරන සීරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළා තියෙන සීරසියක් ස්වභාවික දෙයක්. ඉතින් ආජ පුලංකම තිනා ළඟම තියෙන ෆාමසින් සුපිරි වෙනසරේ රුපියල් 1920 ෆැඩ්නා ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී අරගෙන වගේ දීර්ඝකාලීන සන්ධි වේදනා සදහටම සුව කරලා දාගන්න.
0: හවස 5:40 දන්වලාව.

0: FM 93.7 Lakhana Radio ITN අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: අනුමැතිය ගන්න සූදානම් වන ඩෙංගු එන්නත ප්‍රවාහනයේට මෙට්‍රෝ බස් 124ක් කාලකුණි රතු නිවේදන ඇමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රතිචාර
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: පහයි විනාඩි 50යි වෙලාව.
1: හරි.
0: රියානතුරු කරන රියදුරන්ටම සමහර වෙලාවට අපි වණිනවා.
1: ඔව්.
0: රියදුරන්ටම අපි වණින්න බලාගෙන ඉන්නවා.
1: හහ.
0: එයාලගේ වාහනම ගිනි තියන්න බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට.
1: ඔව්.
0: වෙච්ච වැරද්ද කාගෙද කියලා හොයන්න නතුව.
1: හහ.
0: සමහර වෙලාවට ඒ වගේ දේවල් කරන වෙලාවල් තියෙනවා.
1: ඔව්.
0: හැබැයි අපරීක්ෂාකාරී ධාවනයන් නිසා ජීවිත නැති වෙනකොට ඒක අර කාගෙද වැරද්ද කියන එක අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕන යම් යම් කලබලකාරී තීරණ වලට යන්න එන්න කලින්. පහුගිය දවසේ ඒ වගේ මේ සිදුවීමක් වුණා. අපි ප්‍රදේශය හරියටම දන්නේ නැහැ කියන්න ඕනේ. සිදුවීම කියන්නම්. පාර ගියපු මේ 10 wheel තියෙන අර කියන ලොකු අර කන්ටේනර් අරන් යන 10 wheel කියන්නේ අපි එහෙම එකක්. ඒකේ කන්ටේනර් පෙට්ටිය නැතුව ඒක ටිකක් අර රිවර්ස් කරනකොට හරි අමාරුනේ. එල් අකුරේ හැඩයටනේ රිවර්ස්
1: කරන්නේ.
0: එල් අකුරේ හැඩයට. ඕක එහෙම එහෙ කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි.
1: එකපාර හැරෙන්නේ නැහනේ.
0: එකපාර හැරෙන්නේ
1: නැහැ.
0: අර මේ හරි අමාරු ඒ ටේලර් එක අවශ්‍ය ස්ථානයට ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි.
1: පාරක්ම මදි ඉතින් ඒකට.
0: ඉතින් එහෙම මේ පාරකදී පාක් කරන තැනක මේ වාහනේ හරස් අතට ගනිද්දී මේ අනිත් පැත්තෙන් එන මේ යතුරු පැදි දෙකක් කළුවරේ
1: හරි
0: අධික වේගෙන් ඇවිල්ලා කන්ටේනර් එකේ ටේලරේ. එතකොට පාර මැද තියෙන්නේ. කඩාගෙන යනවා. බයික් දෙකක්
1: හරවන ගමන් ඉඳලා තියෙන
0: යතුරු පැදි දෙකක්. එතකොට දැන් අර 10 wheel එකේ මූණ සහිත කොටස පාරේ ටේලර් එක පාර හරහා අනිත් පැත්තට දැන් ඉල්ලකුර හැඩයට හිතන්නකො පාර හරහා පාක් කරනවා කියලා. එහෙම න ගන්න ගමන් තිබුණේ. ඉතින් අන්තිමට රෝඩ් රටේට ගිනි තියනවා ගම්වාසීන් එකතු වෙලා. ඉතින් එතන ඇත්තටම මේ රියදුරා මෙහෙම දෙයක් වෙනවා කියලාවත් දන්නේවත් නැහැ.
1: ඔව්.
0: කියන්නේ මේ කන්ටේනර් රටේ රියදුරා දන්නේවත් නැහැ.
1: ඔව්.
0: මොකද මේ බයික් එකක් ඈතින් එනකොට ඕන කෙනෙක්ට ලයිට් එකට පේනවා වාහනයක් පාර හරහා මෙහෙම හරවනවා කියන එක. ඉතින් එහෙම බලන්නේ නැතුව අධික වේගයෙන් ඇවිල්ලා ඒ රටේ ගැටුණාට පස්සේ මේ රටේ නැත්තම් මේ කන්ටේනර් එකේ රියදුරාට මොනවා කරන්නද? කරන්න දෙයක් නැහැ ඇත්තටම.
1: එකපාර හරව ගන්න බෑනේ ආට.
0: ඔව්. ඌ දන්නේත් නැහැ මේව දෙයක් වෙනවා කියලා. ඉතින් එතෙන්දී සම්පූර්ණයෙන් වරද වෙන්නේ බයික් එකේ ආපු මේ යතුරුපැදි කරුවන්ගේ තමයි වැරද්ද වෙන්නේ අපිට පේන විදියට. හැබැයි ඉතින් නමුත් ලොරි රැදේට තමයි ගිනි තියන්නේ. ඉතින් මේක අර සමහර වෙලාවට වැරද්ද කාගෙද කියලා හොයන්න නැතුව කලබලයට ගන්න තීරණ නිසා සමහර වෙලාවට අහිංසක මිනිසුන්ටත් වැරද්දක් නොවි
1: බැට
0: කන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා එහෙම තීරණ වලට යන්න හොඳ නෑ. හැමෝම හරි පරිස්සමට පාර කියන එක පාවිච්චි කරනවා නම් කාටවත් වාහන ගිනි තියාගන්න රණ්ඩු කරන්න ජීවිත නැති කරගන්න
1: එහෙම අවශ්‍ය වෙන්නේ
0: නෑනේ. ඒ නිසා පරිස්සම ගැන හිතන්න. විශේෂයෙන් රාත්‍රී කාලයේදී ගමන් කරනකොට ඔබේ වාහනේ යන්නේ ඔබ තව කෙනෙක් එක්ක වෙන්න පුළුවන්.
1: මේ
0: පිටිපස්ස යන කෙනාට සමහර වෙලාවට කියන්න බැරුව වෙන්න ඉන්න පුළුවන්. අනේ වේගෙන් යන්න එපා.
1: හිමින් යන්න.
0: මට ලැජ්ජ හිතේ කියලා කියන්න නැතුව ඉන්න පුළුවන්. හිමින් යන්න කියලා. ඒක නිසා දැන් ඒ අහිංසක ජීවිතයක් වෙන්න පුළුවන්. කලබලයට ගිහිල්ලා සමහරට නැති වෙන්නේ රේදුරාගේ ජීවිතේ නෙමෙයි අනිත් කෙනාගේ. ඔය වගේ සිදුවීම් මෙච්ච වෙලාවල් තියෙනවනේ.
1: නැත්නම් ඒ දෙන්නගේම නෙවෙයි වෙන කෙනෙක්ගේ.
0: ඔව්. පසුපැදිකරුට අවදානම වැඩි කියලා කියනවා. බයික් එක යනවනම් පසුපැදිකරුට අවදානම වැඩි කියලාත් කියනවා. ඉතින් ඒක නිසා පරිස්සමට යන්න කොතන ගියත් පරිස්සම තියාගන්න වාහනයක යනවනම් බයික් එකක කාර් එකක මොන වාහනේ වුණත්
1: පරිස්සම කියන්නේ තියෙන්න ඕන.
0: තමන්ගේ වගේම අනුන්ගේ ජීවිත ගැනත් හිතන්න.
1: හහ.
0: එතකොට
1: අනතුරු අවම
0: කරගන්න පුළුවන්කම ලැබෙයි. රයිට් විජය නිෂ්පාදන ගැන අපි මතක් කරන්න ඕන 100%ක් මාර අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් විජය නාමයෙන් ඔබට හඳුනා දෙන්නේ. ඒ වගේම තමයි ඩෝමා නිෂ්පාදන පෙළක් තියෙන ඔබට හඳුන්වා දෙන නිෂ්පාදන කිව්වට පස්සේ යන්ත්‍ර තමයි මේවා. ඉතින් වැඩ පහසු කරගන්න තියෙන යන්ත්‍ර ගණනාවක් හඳුනා දීලා තියෙනවා ඩෝමා නමින් මාක්ස් පින් හෝල්ඩින් සමාගම. සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඒ වගේම ඇඹරුම් කර්මාන්තයට පොල්තෙල් ඉදිරි කර්මාන්තයට මේ හැම දෙයකටම හඳුනා දෙන මේ නවීනතම තාක්ෂණින් යුතු නිෂ්පාදන පෙළඹවීම ඉදදී ගන්න පුළුවන්කම දෙනවා දැන්.
1: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනකොට අපි කියලා තියෙනවා ඔයාට දැන් සහල් ආශ්‍රිතව මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් ඩෝමා කළු වැටිවත් ක්‍රීමේ යන්ත්‍රය වගේම කැඩුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මේ ආදී යන්ත්‍ර සියල්ලම ඔයාට මිලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම කියනවනේ පොල්තෙල් හිඳින ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට පොල්තෙල් හිඳින යන්ත්‍ර ඒතිකම ඇඹරුම් යන්ත්‍ර මේ කියන යන්ත්‍ර හැම එකක්ම ඔයාට මිලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවෙන් එකට යන්න හොඳම දේ තමයි නොබර 30 කැල්හේන පාර මහරගම තියෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. යන්න කලින් ඔයාට හොඳ විස්තරයක් දැනගන්න ඕන නම් මේකෙන් තවදුරටත් දැනගන්න ඕන නම් කතා කරන්න පුළුවන්කම තියෙනවා. 011 7979 579 011 7979 579 579 කෝල් එකක් දුන්නොත් ඔයාට පුළුවන්කම තියෙනවා අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: හවස 5:56 වෙලාව

0: FM 93.7 Lakhana Radio ITN
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: ක්ස්ල් 100 TVS XL 100 heavy duty motorcycle. Vedima duraduna Lankave motorbicycle TVS XL 100.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 376 176 අංකයට ඔබ

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: අරගෙන ඉන්න වෙලාව හවස 6 පහු වෙලා තියෙන්නේ. අපි මතක් කරන්න ඕන ගොවිසෙතල උතරයි පිළිබඳව. වාසනාව අරගෙන අද ගෙදර යන්න ඔබ ගොවිසෙතල උතරයක් ගන්න ඕන. ජීවිතේ වාසනාව කොයි වෙලාවෙ ළඟා වෙනවද කියලා දන්නේ නැහැ. හෙට උදේ වෙනකොට ලක්ෂපති කෝටිපතියෙක් වෙලා තියෙන්න පුළුවන් අද ගොවිසෙතල උතරයක් ගත්තොදී.
1: ඉතින් ඔයා දන්නවා ආගේ කෝටිපති හිණිය හැබෑ කරන්න පුළුවන් ගොවිසෙතල උතරයි. ඉතින් ඒ නිසා ඔයාට කියන්නේ හැමදාම ගොවිසෙතල උතරයි මිලදී ගන්න කියලා. සති දින හතේම දිනුම් මදුරු උතරයි නම් ඒ තමයි ගොවිසෙත කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් ලක්ම තියෙන උතරයි කූරුවෙන් යන ගමන් එන ගමන් ගොවිසෙතල උතරයි අරගෙන වුණාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න.
0: ණයක් ගන්නවා කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් සමහර වෙලාවට. අතේ තියෙන සල්ලි ටික මදි වුණාට පස්සේ මොනවා හරි වැඩක් කරන්න ගිහිල්ලා අපි බලන්නේ ගොඩක් වෙලාවට ණයක් ගන්න. ඒ වෙනුවෙන් රන් භාණ්ඩයක් උකස් තියලා ලොකු මුදලක් ගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: ඒ තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ රන් භාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. වගේම ඔයාට බේර ගන්න මහන්සි වෙන දෙයක් නැහැ. ඔන්න බේර ගන්න හදිස්සි වෙන දෙයක් නැහැ. මාස 14කට වැඩි කාලයක් ඔයාට තියෙනවා ඔයාගේ රන් භාණ්ඩය බේර ගන්න. ඒ වගේම කියන්න ඕනේ ලක්ෂයටම පොලිය වෙන්නේ ඔන රුපියල් 480ක් විතරයි. දිවින පුරාම ශාකා 24ක් තියෙනවා. වගේම පල්ලියගුරුගේ රන් අය සේවාව සතිය දවස් 7ම ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ නිසා දැන් ඔයාගේ සල්ලි හදිස්සියට ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
0: එවර අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: අවසහය විනාඩි 22යි දැන්.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011-767-479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: Cool drive එකට.
3: ලක්කාන. Evening drive.

0: ඉවිනි ්‍රයිව හගෙන හදට අපිට අන්න වෙලා ඇවිල තියෙන මන ගති යන්න කලි මතක් කරන්න ඕන වගේ ගෙදර කෑමවේල රස ගන්වන විජය නිෂ්පාදන ගැන කෑමවේල විතරක් නෙවෙයි ඔයා බොන තේක කෝපියක මේ හැම දෙයක්ම රසවත් විදිට අරගන්න නම් විජය නිෂ්පාදන ඔයාගේ ගෙදර තියෙන්නම ඕන. අපි මතක් කරන්න ඕන සන්ධි වේදනාවන් වලට මොකද්ද තියෙන විසඳුම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
1: ඔයාගේ සන්ධි වේදනාව වලට පුළුවන් දැන් ආසුව කරගන්න වගේම දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න එකට කරන්න තියෙන්නේ ඔත්තෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න එක. මොකද ඔයාගේ දීර්ඝකාලීන සන්ධි වේදනාවලට දීර්ඝකාලීන සුවයක් දෙන්න පුළුවන් එකම නිෂ්පාදනය තමයි සීරසියක් ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙන. ඒ වගේම ආයුර්ද දෙපාර්තමේන්තුව උත්සාහධික කරලා තියෙන ඔත්තෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම සහ ක්‍රියාකාරී විසඳුම ගන්න ඔන්නාට පුළුවන්කම තියෙන. ළගම ෆාමසියකින් වෙන්න පුළුවන් අන්න සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් ඔයාට ඔත්තෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: එවනම් අපි අදට යනවා හයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ගින්නනම් මම චමිත්
1: ගින්නනම් ඔබට සුබ දවසක් මම චාරු.

0: අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176 679 507.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: na stole.
1: කතරගම පෙරහැර ජාතික අනන්‍යතාවයේ සහ සමගිය පිළිඹුවක් බව ජනපති කියයි. ප්‍රවාහනයේ නවහැරයුමට මෙට්‍රෝ බස් 124. ඩෙංගු වෙනතට අනුමැතිය ගන්න සූදානම් බව ඇමති නලින්ද කියයි. සෑම ග්‍රාම නිලධාරී වසමකටම ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක්. ප්‍රාදේශීය සභාධිකකින් මතු වූ වංචා ගැන අල්ලස් කොමිසමට පැමිණිලි. අමරිකාවේ අඛණ්ඩ සහයට විපක්ෂ නායක සජිත් ගෙන් තුති. ඉරාලියට ලැබුණු දරුණු ප්‍රතිචාරය. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනාධිපති අණ්ඩු කුමාර දිසානායක මහතා එක්ුණා. සියලු ජනකොටස් එකම පුදබිමකට කැඳවන මෙම පෙරහර මංගල්‍යය රටේ ජාතික අනන්‍යතාවයේ සහ ජාතික සමගිය පිළිබිඹු කරනවා. රුහුණු කතරගම මහා දේවාලයේ 2026 මෙවර අවසන් මහා පෙරහැර ඊයේ වීථි සංචාරය කළා. කතරගම කිරිවෙහෙර රජ මහ විහාරස්ථානයේ පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද ස්වාමීන් වහන්සේ මහදක ආශිර්වාද ලබා ගත්තා. ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික මතවත්වලටද ජනාධිපතිවරයා එක්ුණා. මංගල හස්සිරාජයා මත සදහතු කණ්ඩුව තැන්පත් කිරීමට ජනාධිපති අණ්ඩු කුමාර දිසානායක මහතා කටයුතු කළා. කිරිබිහෙර පරිශ්‍රයේ විදුලි ආලෝකයේ විවෘත කිරීම සිදුවේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. අන්තර්ව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕනෑම රටක සංවර්ධනයේදී එම රට සහ සමාජයේ ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතික පදනම වැදගත් වන බවයි.
2: මොනතරම් ලෝකේ පරිවර්තනයක් අත්පත් කරගත්තත් අපේ රට අපේ රාජ්‍ය ඉදිරියට ආ යුතු වන්නේ එම අපේ ඓතිහාසික පෞරු පදනම් ආරක්ෂා කරගැනීමයි. එම නැත්තම් මේ මිනිස් සමාජයේ මේ මහ පොළොවත් එක්ක තිබෙන මා ඓන්ද්‍රීය සබත්තාවේ බිඳගත්තු පාවෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එය රට අනන්‍යතාවය, එය සමාජික ගෞරවත්වය සියල්ල විනාශයට පත් කරනවා. මා හිතනවා එම ඓතිහාසික සංස්කෘතික උරුමයන් මේ මාතෘභූමියත් එක්ක අපේ රටේ ජනතාවගේ තිබෙන ඓන්ද්‍රීය සබඳතාවයන් පෙන්නුම් කරන ඉතාමත් වැදගත් පෙරහැර මංගල්‍යයක් තමයි ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍යය. අවුරුදු 2187ක් අවිච්චින්නව මේ මහා කලා මංගල්‍යය පවතිනවා. අවුරුදු 2000කට අධික කාලයක් අවිච්චින්නව යම් කාර්යයක්, මංගල්‍යයක්, සංස්කෘතික උත්සවයක් පවතිනවා නම් ඒක මොනතරම් ගැඹුරු සංස්කෘතික පදනමක් නිර්මාණය කරනවාද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ සමාජයේ දෙස බලපුවාම අපිට දැනෙනවා අලුත් තරුණ පරම්පරාවන් මෙම සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වෙනවද කියලා. එහෙත් මේ පෙරහැර දෙස බලාගෙන ඉන්න අපිට දැනෙන්නේ කුමක්ද? නව යෞවනයේ තරුණ තරුණියන් දහස් ගණන අපේ අතීත මිතුන් මිත්තන්ගේ සංස්කෘතික උරුමයන් පෙරදරි කරගෙන මෙම පෙරහැර මංගල්‍යයේ ගමන් කරන බව අපි දකිනවා. එයින් අපිට පෙන්නුම් කරන්නේ කුමක්ද? මේ නව යෞවන තරුණ තරුණයන් මේ ඓතිහාසික උරුමයන් තවත් චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ඒ අභියෝගය වුන් බාරගෙන තිබෙන බවත්, ඒ අභියෝගය සාර්ථකව නිමා කරන්නත් හැකියාව තිබෙන බව තමයි ඔවුන් පෙන්නුම් කරලා තිබෙන්නේ.
1: මෙරට මගේ ප්‍රවාහන සේවාව තවදුරටත් ක්‍රමවත් සහ විධිමත් කිරීමේ අරමුණින් චීනයෙන් අනනය කළ නව මෙට්‍රෝ බස් 104ක් නැරගත් නෞකාව කොළඹ වරායට පැමිණියා. එම් බස් වරායේ සිට අදාළ ඩිපෝවලට රැගෙන යාම අද සිදු වුණා. 2025 අයවැය යෝජනාවට අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු දියුණු තාක්ෂණය සහිත බස් අත නියම් ව්‍යාපෘතියක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ යටතේ ඒවා ගෙන්වා තිබෙනවා. සුවපහසු තාක්ෂණයෙන් සමන්විත මෙම බස් අත ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරයේ ප්‍රදේශය තුල 10 මින්ට එක් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඩෙංගු සඳහා යොදා ගන්නා එන්නතට අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමින් අවසන් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. රෝගී මැඩ පැවැත්ම සඳහා පරිසරය පිරිසිදුව තබා ගැනීම අඛණ්ඩව කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
0: අපේ රෝහල් පද්ධතියට ඇතුළේ රෝගීන් ප්‍රමාණය සහ ප්‍රතිකාර ප්‍රමාණය සැලකිලි මට්ටමකට කළමනාකරණය කරගෙන තියෙනවා. නමුත් අපි ජනතාවට කියන්නේ මේක සැහැල්ලුවට ගන්න එපා, අතාරින්න එපා. ගෙවත්තේ සහ ගේ ඇතුළේ මදුරුවන් බොන ස්ථාන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන්න. ඔබ නොහිතන තැන්වල ඩෙංගු මදුරුවන් ඇති වෙනවා. ඒ වගේම අපි ඩෙංගු වැක්සින් එක සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිලි මට්ටමට අවසන් කරමින් පවතින්නේ. ඒකත් රට තුල පෞද්ගලිකංශය මිලදී ගැනීම සඳහා පළවෙනි මොහොතේදී කටයුතු කරන්න අපි අවස්ථාව ලබා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ ඉඳලා වොල්බචියා ව්‍යාපෘතියත් අවුරුදු එකම මාසයක් සඳහා අධ්‍යයනය කරන මේ සියලු දේවල් වලින් ඩෙංගු සැලකිලි මට්ටමට පාලනය කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
1: ඩෙංගු රෝගීන් 84,091 දිනකින් මෙබැනි විට වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා. ඩෙංගු ආශ්‍රිත මරණ 61ක් වාර්තා වී තිබෙනවා. ජූලි මාසයේ පමණක් මෙබැනි විට රෝගීන් 28,717ක් හඳුනාගත් බවයි වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසන්නේ.
3: අද දින දක්වා ඩෙංගු රෝගීන් 84,091ක් සහ මරණ 61ක් වාර්තා වෙලා තියෙනවා 2026 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා. අපි දකිනවා තවදුරටත් ගම්පහ, කොළඹ, නුවර, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ. රෝගීන් යම්කිසි කෙනෙක් දින දෙකක් උන සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් වෙනත් ඖෂධ පාවිච්චි නොකර, ඒ කියන්නේ අපි දකිනවා රෝහල්වල එක එක අත්බෙහෙත් පාවිච්චි කරලා රෝගයේ සංකූලතාවලට ඇවිල්ලා එන රෝගීන් ඉන්නවා. උණ අඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණයි පාවිච්චි කරන්න ඕන. ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ කියන රෝගීන් දෙවර්ගයක් ඉන්නවා. එතකොට මේදී ඩෙංගු රක්තපාත උණ වැළඳිච්ච රෝගීන් නම් වෛද්‍යවරුන් කියන විදියට මේ ආකාරයෙන් දියර වර්ග පාවිච්චි කිරීම වැදගත් වෙනවා. වෙනත් අත්බෙහෙත් වර්ග පාවිච්චි කිරීමෙන් මේ රෝගය සංකූලතාවලට යන්න පුළුවන්. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ වෛද්‍ය උපදෙස් අනුගමනය කරලා මේ රෝගය සුවකර ගැනීමට පෙළඹෙන්න කියලා. එහෙම නැත්නම් රෝගීන් අපි දක්ිනවා සංකූලතාවලට ගිහිපු රෝගී. ඒ නිසා මහජනතාවගෙන් මේ උපදෙස් පිටපදින්න කියලා අපි ඉල්ලා සිටිනවා.
1: සෑම ග්‍රාමීණධාරී වසමකටම නිසි පුහුණුව ලැබූ ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙකු යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. අන්දරලකෝ පුද්ගලික රෝහල් ගත කරන තෙක් නිසි ප්‍රථම ආධාර ලබා දීමට සහ රෝහල් ගත කිරීම දක්වා කටයුතු කිරීමයි අරමුණ. බැලසටහනේ සමාරම්භක උත්සවය අමාත්‍ය සුනිල් කුමාර් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ සේවා සභා පරිශ්‍රයේදී ආරම්භ වුණා.
4: අද අපි මේ ආරම්භ කරන්නේ යුනිසෙෆ් ආයතනයත් ජාතික තරුණ සේවා සභාවත් එක් වෙලා කරන වැඩසටහනක්. අපිට හදිසි අනතුරක් කියන එක කොයි වෙලාවෙ කොයි මොහොතේ කොතැන සිද්ධ වෙනවද දන්න. ඔබ තරුණ තරුණියෝ අපේ රටේ ජීවත් වෙන තව කෙනෙක්ගේ ජීවිතයක් ඔබට බේර ගන්න අවස්ථාව ලැබුණොතින් ඒක මම හිතන්නේ ජීවිතේ ඉතා වැදගත් වටිනා මිලක් කියන්න බැරි අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව අපිට ලැබුණොත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තව කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න සමහර විට මේ ෆස්ට් ඒඩ් හරහා දෙන දැනුම ඔබට ප්‍රයෝජන වෙන්න පුළුවන්.
1: නියෝජ්‍ය මාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.
5: මේක ලොකු පියවරක්. අපි රෝහලට ආවට පස්සේ තීන ප්‍රතිකාර සේවය යම් විධිමත් භාවයකින් තිබුණත් රෝහලට එන්න ඉස්සෙල්ල තීන ප්‍රතිකාර සම්බන්ධ වූ කාරණේ අවිධිමත් බවක් තියෙනවා. අපි එක ලංකාව විදිහට මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා මෙන්න මේ සමාජයේ ප්‍රතිමාදාර පිළිබඳ දැනුම අරගෙන යෑමේ නායකයන් බවට ඔබ පත් විය යුතුව තිබෙනවා. සමහරවිට ඔබ අර ඇම්බියුලන්ස් එකට කතා කරාම මේ ඇම්බියුලන්ස් එකෙන් එන අතරේ ඔබට යම් ප්‍රශ්නයක් වුණොත් ඒ ඇම්බියුලන්ස් සර්විස් එකෙන් ඇඩ්වයිස් ගන්න පුළුවන්. අයක ඉන්නවා අපි පැරාමෙඩික්ස්ලා පුහුණු කරපු අය. තියෙන බයිසිකල් ටීම් තියෙනවා, ඇම්බියුලන්ස් ටීම් තියෙනවා, හෙලිකොප්ටර් ටීම්ස් තියෙනවා. ඒ ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ ඒ අවස්ථාවට උචිත පරිදි සහභාගී වෙන්න. ඒ වගේම කොමියුනිටි එකක් බලගන්නවල තියෙන්නේ දැනුම තියෙන අයත් එක්ක. එතකොට එහෙම රටක තමයි අපි වඩා සුරක්ෂිත වෙන්නේ.
1: සමගි ජනපල වේගයේ පාලනය යටතේ පවතින පහත හේවා හැට ප්‍රාදේශීය සභාවේ වැඩපළ සභාපතිවරයා සම්බන්ධයෙන්ද අක්‍රමිකතා සහ දූෂණ චෝදනා එල්ල වී ඇති බවට අල්ලස් කොමසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මීට පෙර සිටි සභාපතිවරයාද අල්ලස් සහ දූෂණ චෝදනාවක් යටතේ සිරදඬුවම් ලබා සිටින බවයි පැමිණිලි පාර්ශ්වයේ සඳහන් කළේ. ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පැමිණිල්ල සිදු කර තිබෙනවා.
6: සති කීපයකට උඩදී පාතේවාඩි ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභාපති කේස්.බි. රාජනායක යන අයත් අල්ලස් ගැනීමේ චෝදනාවකට වැරදිකරු වෙලා දැනට සිරගත වෙලා සිටිනවා. ඉතින් ඒ හිස් වූ mantri ධූරය පුරවන්න සමගි ජන බලවේගයෙන් නැවත පත් කරලා තියෙන්නේ අනුර කියලා පුද්ගලයෙක්. ඉතින් ඔහුත් විවිධ ආකාරයෙන් ආයතාලෙස වත්කම් රැස් කර ගැනීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් අපිට පැමිණිලි සහ චෝදනා ලැබිලා තියෙනවා. ඒ වගේම දැනට පාතේවාඩි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ පුරප්පාඩුවක් තියෙනවා. ඉතින් ඒ පුරප්පාඩුවට තරඟ කරන්න සිටින සමගි ජන බලවේගයේ ඒ අපේක්ෂකයා අමිල කියන පුද්ගලයා පිළිබඳවත් අපිට මහජනතාවගෙන් පැමිණිලි සහ විවිධ චෝදනා ඇවිල්ලා තියෙනවා ආයතාලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධව. ඉතින් ඒ සියලු කාරණා සම්බන්ධව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් ඉල්ලලා අද අපි පැමිණිල්ලක් දුන්නා. අපි මේ කරන්නේ අපේ පුද්ගලික දෙයක් නෙවෙයි, පොදුවේ සමාජයේ යහපැවැත්ම උදෙසා තමයි අපි මේ වගේ ක්‍රියාමාර්ග අරගෙන සිටින්නේ.
7: අපිට තොරතුරු ලැබිලා තියෙනවා පාතේවාඩි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තරඟ වදින අය සහ මන්ත්‍රීවරු කීප දෙනෙක් කළු සල්ලි සුදු කරන ජාවාරමක නිරත වුණා කියලා තේ ඒ පිළිබඳව අපි ඉදිරියේදී අල්ලස් විමර්ශන කොමිසමට පැමිණිලි කරන්න සූදානමින් ඉන්නවා.
1: ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනය තුල අනීතික ආකාරයෙන් රජයේ ඉඩමක් සතු කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම සමාවෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍යකාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර සහ ප්‍රගීත මදුරංග යන මන්ත්‍රීවරුන් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
8: මේක 1987 රජයේ සතුව තිබුණ LRC ඉඩමක්. නමුත් මේ වෙනකම් පහුගිය කාලේ වෙනකම් ප්‍රාදේශීය ලේකම් සතුව මේ සම්බන්ධව කිසිම තොරතුරක් ලිපි තිබුණේ නැහැ රජයේ සතුයි කියලා. මෙන්න මේ ඉඩමෙන් විශාල ප්‍රමාණයක් පස් කපලා විකුණලා තියෙනවා. ඒ වගේම තේක්ක යායක් කපලා විකුණලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල වශයෙන් රජයට හානි කර ඒ වගේම රජයට සතයක්වත් ලැබෙන්නේ නැතුව රජයේ සහිත භූමියක් පෞද්ගලිකව භුක්ති විඳීමේ වැරද්ද හා මෙතන සිද්ධ වෙලා තියෙන දූෂණය ගැන සොයා බලලා කටයුතු කරන්න කියලා තමයි අපි අද මේ පැමිණිල්ල බාර දුන්නේ.
1: තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. කන්කසන්තුරේ සිට මන්හර මහරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලට අදාළව එම නිවේදන නිකුත් කර තිබෙනවා. සුළඟේ වේගය පැර කිලෝමීටර 60-70 අතර දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසන්නේ.
9: දිවෙන හරහා මේ වන විට නිරත දිග මෝසම සක්‍රීය තත්ත්වයේ පවතිනවා. මේ නිසා විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා අද දිනේ සිට ඉදිරි දින කීපය දිවෙනේ නිරත දිග කොටසේ වැසි සහිත කාලුණු තත්ත්වයක් පවතී කියන එක. විශේෂයෙන් දිවෙනේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වගේම මහනුවර, නුවරළී සහ ගාලමාතර දිස්ත්‍රික්කවල දවසේ ඕනම අවස්ථාවක පිටින් පිට වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් අද රාත්‍රී කාලයේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ නිරත දිග කොටසේ. ඒ වගේම බස්නාහිර, සබරගමුව පළාත්වල, ඒ වගේම මහනුවර සහ නුවරළී දිස්ත්‍රික්කවල තම ස්ථානවලට මිලිමීටර 50 වූ තරමක තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. මේ තත්ත්වයේ තරමක වර්ධනය වීමක් අපි විශේෂයෙන් 31 සහ අගෝස්තු 1 සහ 2 දිනවල අපේක්ෂා කරනවා. ඒ වගේම දිවෙන හරහා පිටින් පිට තද සුළං පවතින විශේෂයෙන් දිවෙනේ උතුරු, උතුරු මැද, වයඹ පළාත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සහ ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිටින් පිට හැමන 60 කිලෝමීටර 40-50 පවන තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද සහ ඉදිරි දිනවල පවතිනවා.
1: මේ අතර ලබුගම කලටුවාව ජලාශවල ජල මට්ටම ඉදිරි මාස 3 දක්වා ගැටලුවකින් තොරව බස්සාහිර පළාතට පානීය ජල පහසුකම් සැපීමට ප්‍රමාණවත් බව අමාත්‍ය සුසේරණ සිංහ මහතා සඳහන් කළා.
10: ලිනෝ තත්වයෙන් එන්න පුළුවන් බලපෑම් අවම කිරීම සඳහා වෙච්ච අපි යාන්ත්‍රණයක් හදලා තිනවා. කැබිනට් අනුකමිටුවක් නම් කළා තිනවා පරිසර මන්ත්‍රීමාගේ සභාපතිත්වයෙන්. අපිට තියෙන අභියෝගය තියෙන මේ ජල සම්පාදන පැත්තෙන් ගත්තහම අගෝස්තු සැප්තැම්බර් මාස 2 මේ තියෙන ජල ධාරිතාවන් භාවිතා කරලා අඛණ්ඩ ජල සැපයීමක් කොහොමද කරන්න කියලා. නමුත් දැන් මේ අපි කරුණාකරතු විශ්ලේෂණය කරන අනුව මේ ලබුගම ජලාශයේත් කලටුවාව ජලාශයේත් මේ තියෙන ජල මට්ටම අපි තුන් තව මාස 3කට වැස්සේ නැතත් මේ තියෙන ජල පරිමාව පාවිච්චි කරලා මාස 3කට අඛණ්ඩව ජල සැපයීමක් කරන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ මේ තියෙන ජල ධාරිතාවන් එක්ක කැලණිගඟේ සහ කළුගඟේ මේ තියෙන ජල මට්ටම් එක්ක ඉදිරි මාස 2 අවදානමක් නැති වෙයි කියන පුරෝගතනේ තමයි දැනට තියෙන්නේ. තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ සඳහා සූදානමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තමයි ඉන්නේ. ඒ වගේම අර පිරිමැස්මෙන් පාවිච්චි කරන එක පාරිභෝගිකයන් පැත්තෙන් තියෙනවා.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමරිකා දූත පිරිසක් අතර සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලින හවුල්කාරිතේ පිළිබිඹු කරමින් පසුගිය කාලයේදී මෙරට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ විපක්ෂ නායකවරයා සිය ස්තුතිය පළ කර තිබෙනවා. ආර්ථික සහගිතාවේ පාලනය අධ්‍යාපනයේ සහ කලාපී ස්ථාවරත්වයේ කෙරෙහි විශේෂ අවධානය යොමුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට දහ දිගු කාලින සංවර්ධනයට අමරිකාව ලබා දෙන අඛණ්ඩ සහගිතාවේ වැදගත්කම විපක්ෂ නායකවරයා අවධාරණය කළා. ආර්ථික ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සම්බන්ධතාවය සඳහා අමරිකාවේ කැපවීම මෙහිදී යළි අවධාරණය කර තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙනෙන ලොතරැය ලුවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යළිත් විශ්වාසය තහවුරු කරමින් 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූලතා සම්මානයෙන් පිදුම් ලැබුවා. සම්මාන උළෙල කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණා. ව්‍යාපාරවල විශිෂ්ටතා දැක්වූ ආයතන රැසක් එහිදී සම්මානයට පාත්‍ර වුණා. දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් සහ මිලියන ගණනින් වාසනාවන්තින් බිහි කරමින් සමාජ සුබ සාධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට අනුභවයේ දායකත්වයක් ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ජාතික ව්‍යාපාර විශේෂතා අංශයේ අනුශූලතාවය හිමි කරගෙන තිබෙනවා. දෙවියන් පුරා විසිර සිටින අලිවිචාලයේ ශක්තිය සහ දසත විහිදුණු පාරිභෝගික විශ්වාසය එම සම්මානයට හේතු බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඇන්ටන් පෙරේරා මහතා පවසන්නේ. සමුපකාර ව්‍යාපාරයේ ආර්ථික ගොඩනැගීමේ වැඩපිළිවෙලේ එක් ප්‍රධාන කුළුණක් ලෙස සංවර්ධනය කළ යුතු බව රජය ප්‍රතිපත්තිමය ලෙස පිළිගෙන ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළා. 2026 සම්පකාර ඵලදායිතා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
11: අපිට සමුපකාරය වෙනස් කරන්න ඉතා විශාල මෙහෙසක් ගන්න සිද්ධ වුණා. සමුපකාර ව්‍යාපාරයේ ගොඩනැගීම අපි හැමෝගම ඒකායන අරමුණ බවට අපි දැන් පත් කරගෙන තිබෙනවා. නිසා අපි හිතුවා සමුපකාරකීන්ටත් තමන් ඉටු කරමින් තිබෙන කාර්යභාරය ඒ සමුපකාර ව්‍යාපාරය තුළ තවදුරටත් වටිනාකම් එකතු කරමින් ඔවුන්ට තවදුරටත් ඇගීමක් ලක් කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක අවශ්‍යතාවය රට තුළ දියත් කළ යුතුයි. ඒ සඳහා අලුත් සාකච්ඡාවක් සමුපකාර ව්‍යාපාරය තුළ ආරම්භ කළ යුතුයි කියන කාරණය අපි සාකච්ඡා කළා. එනිසා එක පැත්තකින් රජයේ අරමුදල් සම්පාදනය කරමින් සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කරන්න උදව් කරන ගමන් සමුපකාරිකයින්ගේ උනන්දුව ගෙනීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කළා. මේ වැඩපිළිවෙල අපි කොටස් හතරක් යටතේ යෙදී ක්‍රීමට ලක් කරනවා. ජාතික වශයෙන් තරගාවලිය පවත්වනවා. ඊගෙදී ජාතික වශයෙන් තේරෙන පළවෙනි ස්ථානය සඳහා ලබා දෙන සම්මාන සමග මිලියනයක පළවෙනි ස්ථානය සඳහා ජයග්‍රහණයේ ත්‍යාගයකුත් දෙවෙනි ස්ථානය සඳහා ලක්ෂ 5කුත් තුන්වෙනි ස්ථානය සඳහා ලක්ෂ 3කුත් කියන ජයග්‍රහී ත්‍යාගය සහ සම්මාන ලබා ගන්න පුළුවන්කම තිබෙනවා.
1: නියෝජ්‍ය මාත උපාලි සමරසිංහ මහතාද අදහස් පළ කළා.
12: රටක් විදිහට සම්පකාර කියන්නේ ශ්‍රී ලාංකික ජාතිකර අයිති දෙයක්. ඒ නිසා සියලු ජනතාව නියෝජනය කරන සම්පකාර ශේෂ්ත්‍රයේ සියලු ආතන නියෝජනය කරමින් ඉතාම වර්තමානට ගැලපෙන ඉතාම ඵලදායී ලෙස සහ ඔවුන්ගේ ආත්ම ශක්තිය ගෞරවය සහ ඔවුන්ට තියෙන වටිනාකම් ඇති කරන මට්ටමේ මෙම කාර්යය කරන්න ඕන කියලා. සමන් හිතන අද මේ පටන් ගන්න වැඩේ මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි හිතනවා පළාත් මට්ටමින් අපිට සම්බන්ධ කොමසාරිස්තුමන්ලා ආණ්ඩුකාරතුමන්ලා සහ අදාළ ඒඥධාරීන් සමග එකතු වෙලා අපිට මේ කාර්යය ජාතික හොඳම තත්ත්වයකට ගේන්න පුළුවන් කියලා.
1: පසුගිය වසරේ ඔක්තෝබර් 30 සිට මේ දක්වා මද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම 55ක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළා. අත්අඩංගුවගෙන ඇති මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් බිලියන 4.5ක් බවයි රේගු අධ්‍යක්ෂ චන්දන පුංචේවා මහතා පවසන්නේ.
13: 2025 ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ඉන් පස්සේ 2026 ජූලි මාසේ වෙනකොට ශ්‍රී ලංකා රේගුව විසින් මේ දක්වා සිදු කරලා තියෙනවා අත්අඩංගුවට ගැනීම 55ක්. ඒ යටතේ කිලෝග්‍රෑම් 396කට මදක් වැඩි විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්පූර්ණ තොගේ වටිනාකම හැටියට ඇස්තමේන්තු කරලා තියෙනවා රුපියල් බිලියන 4.5 වීදි වටිනාකම. මේ 2026 ජූලි මාසයේදී අපි අත්අඩංගුවට ගැනීම 5කින් කිලෝග්‍රෑම් 25කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.
1: නියෝජ්‍ය අධ්‍යක්ෂ නුවන් අභිනායක මහතාද අදහස් පළ කළා.
14: ගිය වර්ෂයේ අපි සම්පූර්ණම වර්ෂයටම අත්අඩංගුවට ගැනීම සිදු කරා 127ක් කේසස්. එයින් මද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 435ක් අත්අඩංගුවට ගැනීමක් කරලා තිබෙනවා. දැන් අපිට පෙනී යන කාරණේ තමයි දැන් මේ අවුරුද්දේ තාම අවුරුද්දේ භාගයක් වගේ කාලයක් ගිහිල්ලා තියෙන්නේ. ඒ කාලය තුලදී ඒ සමානම මද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවා. මේ ගිය අවුරුද්දේ වගේ කාලය තුල ශ්‍රී ලංකා රේගුව විශාල ආයෝජනයක් කළා තාක්ෂණය ඉහළ නැංවීම සඳහා. ගුවන්තොටුපළේ පාවිච්චි කරන ස්කෑනර්ස් යන්ත්‍ර සියල්ලම වගේ යාවත්කාලීන කරා. ඒ වගේම බොඩි ස්කෑනර් එකක් අලුතෙන් ඉන්ස්ටෝල් කරා එයාපෝට් එකේදී. ඒ පාවිච්චි කරපු තාක්ෂණයේ තියෙන හැකියාව නිසාම ඩ්‍රග්ස් ස්මග්ලර්ස් පාවිච්චි කරපු සමහර කන්සීල්මන්ට් අත්අඩංගුවට ගැනීමට අපිට හැකියාව ලැබුණා. ගිය සතියේ දෙක වගේ කාලයේදී අපි හඳුනාගත්තා වයස අඩු පිරිස මේ මත්ද්‍රව්‍ය ජාවාරණ සඳහා යොදව ගන්නවා. ඒ වගේම විශේෂිත වූ ලෙඩ සහිත පුද්ගලයන්, ඒ කියන්නේ දැන් අපි ගිය සතිය අත්අඩංගුවට ගත්ත එක සැකකරුවෙකුට HIV වැළදී තිබුණා. ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් දැන් තියෙනවා. අපේ තියෙන ජියෝග්‍රැෆිකල් ලොකේෂන්ස් එකේ තියෙන වැදගත්කම හින්දම ලංකාව මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ට්‍රාන්සිට් කිරීම සඳහා යොදව ගන්න ගොඩක් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. මේක පණිවිඩයක් වෙයි ඩ්‍රග්ස් ට්‍රැෆිකර්ස්ලට. මොකද ඒගොල්ලෝ හිතනවා නම් තව දුරටත් ශ්‍රී ලංකාව පහසුවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ තවදුරටත් ඒ අවස්ථාව ඇහිරිලා තියෙන්නේ. මොකද අපි පාවිච්චි කරන නව ක්‍රමවේද නිසා. එක සැරයක් අපි අත්අඩංග ගත්තා කොකේන් කිලෝ 999ක්. ලංකාව හරහා ඉන්දියාවට යන්න තිබ්බ කන්ටේනරයක් අපි ලංකාව හරහා යනකොට මෙතනින් නවත්තලා අපි චෙක් කරා. මේ ප්‍රතිපාණ යන හැම ට්‍රාන්ස්ෂිප්මන්ට් බිස්නස් එක ලංකාවේ ලොකු බිස්නස් එකක්. ඒකට ඩැමේජ් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. හැබැයි මොනම අවස්ථාවකදීවත් ශ්‍රී ලංකාව ඩ්‍රග්ස් වල ට්‍රාන්සිට් හබ් එකක් ඇතුළේ යූස් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.
1: වසර 9කට පසුව නිවාස සිහිනයේ සැබෑ කරමින් කළුතර දොඩංගුවට වෝකන් වතුයායේ පවුල් 16කට සුරක්ෂිත නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් රජය ආරම්භ කළා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.6ක් වෙන් කර තිබෙනවා. ජලය, විදුලිය සහ මහා මාර්ග ඇතුළු යටතල පහසුකම් ලබා දීමටත් කටයුතු යොදා තිබෙනවා. සෑම් පවුලකටම සුරක්ෂිත නිවසක් අයිතිය තහවුරු කිරීමට වත්මන් රජයේ පියවර ගන්නා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. අයතාලි සුපයාගත් මුදල් විශුද්ධීකරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ ඇතුළු 4 දිනකට එරී නඩුව ඔක්තෝබර් 29 වනදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා. රුපියල් මිලියන 15ක මුදලක් NR කන්සල්ටන්සි සමාගමේ ආයෝජනය කළ බවට මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද කැඳවූ අවස්ථාවේ ඒ ඔක්තෝබර් 29 වනදා යළි කැඳවීමටයි නියෝග කර තිබෙන්නේ. සිද්ධියට අදාළව පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කර විස්තර ලබා ගැනීමට තිබෙන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා. සිද්ධියට අදාළව අප මත උදාහරණ ඇති සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානී සමරනායක, සුජානී බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර ගණේගුණ යන අය නඩුව කැඳවූ අවස්ථාවේ විවෘතාධිකරණයේ පෙනී සිටියා. රුපියල් මිලියන 15ක මුදලක් සාමත්‍ය පරිහරණය කර මුදල් විශුද්ධීකරණය කළ බව සඳහන් කරමින් 2015 ජූලි 28 වනදා එවකට දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හෙල්ත්මන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දෙකක් කොළඹවටින් හඳුනාගත් බව පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළා. ඒ වායේ තිබී ප්‍රමිතියෙන් තොර හෙල්මට් 3520ක් සොයාගෙන තිබෙනවා. වැටලීම් රැසක් රටපුරා සිදු කරන බවයි සභාපතිවරයා පවසන්නේ.
15: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හැටියට අප මේ වෙනකොටත් විශාල වැටලීම් සංඛ්‍යාවක් රටපුරා දියත් කරමින් සිටින බව ඔබ සියලු දෙනාම දන්නවා. අපගේ ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමාගේ ඍජු අධීක්ෂණය සහ උපදෙස් මත මෙම වැටලීම් සිදු කරන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම මහජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ලක් කරලා හෙල්මට් සම්බන්ධව අපි විශාල වැටලීම් සංඛ්‍යාවක් පසුගිය සඳුදා දින සිදු කරනු ලැබුවා. පසුගිය සඳුදා දින වෙනුවට අපි වැටලීම් 98ක් දිවයින පුරාම සිදු කළා. හිස් ඇසුම් 431ක් ප්‍රමිතියෙන් තොර බවට අපි හඳුනාගත්තා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මේ වෙනකටත් නිකුත් කළා තියෙනවා ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගත යුතු ගත හැකි හෙල්මට් වල ප්‍රමිතිය සම්බන්ධයෙන්. අප විසින් එම ප්‍රමිතිය නීතිගත කරලා ගැසට් පත්‍රයේ පළ කළා තියෙන නිසා අප විසින් එම ප්‍රමිතියෙන් තොර හෙල්මට් වර්ග අත්අඩංගුවට ගැනීමට සහ ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට මැදිහත් වීමක් සිදු කරනවා. ඒ අනුව අපිට කොළඹවටින් ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දෙකක් අපිට හඳුනා ගැනීමට හැකි වුණා. මේ වෙනුවටත් ඒ කර්මාන්ත ශාලාව තුළ හෙල්මට් 3520ක හෙල්මට් ප්‍රමාණයක් අපි අපේ භාරයට අරගෙන අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ නිසා හෙල්මට් භාවිතා කරන ඔබ සියලු දෙනාගේම වගකීමක් වෙනවා ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් භාවිතා කර තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට.
1: அமெரிக்காவ ஈரானிட தடி பிரகார கெல்ல கரத்தி பினவா ஏ அமெரிக்கா ஹமுதாவட எரிஹிவ ஈரானிய பலஸ்டிக் மிசைல பிரகார எல்ல கிரீமட கட் உஸ்ஸஹைட பிரதிச்சாரியாக் லெச இலக்க ரசகட பாரதுன் பவாய் அமெரிக்காவ பவசன்னே கேஷ்மி பண்டார் அப்பாஸ் சஹா புஷ் யத்ருபதேஷ யத்ருபனவா தகுந்திக ஈரானிய பிப்பரியம் ரசக் வார்த்தா உனா இன் கீப்பதினகு துவாலா பாய்த்தி பவாய் ஈரான பலதாரின் பவசன்னே மேத்திர கிரேசே கிரேட் தூபத்தே சஞ்சார நிகேதன சஹா கம்மான ஆஷித் தடி சுலாந்தாத்வா கேதுவேன் லெவ்கினி பெத்திரியாமே அவதானமாக மதுனா ஜனதா விவாத் கிரீமட்டை பலதாரின் பீவரகினத்தி பெண்ணே கின்னிவிம் ராஜகாரி நிதவ சிறி துந்தினகுது மிய கொஸ்தி பெனவா அது கோஷ்டாத்வே சஹா தடி நியங்கிந்து ஓன்ட பலபேம் எல்லபுனா பொதுராஜ் மண்டலிய கிரீடாவுள்ளே பிரிமி பெற காவப்பேத்து விசிக்கிரிமே தரங்கியின் ரிதிபதக்கம தினாக்கெனிமட்டு ஸ்ரீலங்காவே பாலித்து பண்டாறு சமத்துனா ஏ அவசன் தரங்கியதே மீட்டர் 45.87 தக்ஷதாவியாக தக்குமேன் ஏ பாலித்துகே ஹொந்தம பௌதுரிக தக்ஷதாவே லிசது சட்டஹன் வனவா கிரீடாவுள்ளே ஹெல்ல விசிக்கிரிமே அவசன் மகா தரங்கிட்டு சுதுசுகம் லபாகெனிமட்டு ஸ்ரீலங்காவே ருமேஷ் பத்திரனகே சமத்துனா கத்தரகம பெருஹர ஜாதிக அன்னதாவே சக சமகிய பிலிபிபுவாக் பவ ஜனபதி கியாய் பிரவாகனி நவ ஹரையுமட்ட மெட்ரோ பஸ் 124 டெங்கு எண்ணத்திர அனுமதிய கண்ண சூதனம் பவ அமதி நலிந்த கியாய் சேம கிராமில்தாரி வசமகிடம பிரதமாதார ஷில்பீன் டெதனேக் பிராதேசிய சபாதிகின் மது வஞ்சாகன அல்லஸ் கொமிசமட்டு பெமினிலி அமெரிக்காவே அகண்ட சஹாயிட்டு விபக்ஷ நாயக சஜித்கின் துதி ஈரானிட லெபுனு தருணு பிரதிச்சாரிய எசமகின் அப்பகே பிரதான பிரவதி பிரகாஷ் மென் நிமாவட்ட பத்தனவா யாளி தமிமு ஹேட்ட பெரவரு நவேட்ட
16: ஒபே ஜங்கம துரக்கத்தனேட்ட கென்வா கெனீமட்ட ITN நியூஸ் அலர்ட்ஸ் சிங்கள சேவாவ சக்ரிய கரகன்
17: மொபிடெல்லாம் ஆர்ஜே ஹிஸ்தரக் ITN எஸ்லெஸ் டைப் கர 22 99 SMS கரன்ன

0: විඳින්න
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂ වෙලා රුපියල් ලක්ෂ 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 76 679 579
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
5: හිතට ආදරේ දැනෙන සහලෝ දැනෙන තවත් දවසක් එහෙම වෙනවා නම් කොයිතරම් හොඳයිද කියලා හිතන දවසක් අපි බලාපොරොත්තු ගොඩාක් මැත්තේ එකක් දෙකක් හරි ඉටු කර ගැනීමේ සතුට වෙන්න දවසක් වෙන්න ඇති අද. ඉතින් එහෙම අද දවස තවත් සුන්දර ආදරණීය වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් පුංචිම හරි දායකත්වය ඔබ ළඟින් ඉන්න එක ඔබේ හිතේ රැඳෙන එක මම හිතන්නේ ඒ වෙනුවෙන් තමයි අදත් අපේ මේ සදානම අදත් රැනවේ වෙනකල් ආදරෙන් ලකන සඳදිය දහර අහන්න අපිත් එක්ක වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා ඔබ අපේ ආරාධනාව පිළි අරගෙන අපිත් එක් වෙලා ඉන්නවා කියන විශ්වාසයත් එක්ක විශ්වාසය කියන්නේ හරි වැදගත් දෙයක් විශ්වාසය ඇති කර ගැනීම වගේම විශ්වාසය නැති කර ගැනීම කියලා කියන්නේ ඉතාමත්ම සියලු මාරුවෙන් අපේ ජීවිතවල සිද්ධ වෙන දේවල් මොකද විශ්වාසය ඇති කර ගැනීම කියන දේ ඉතා අපහසුවෙන් සිදු වෙනකොට විශ්වාසය නැති කර ගැනීම ඉතාමත්ම පුංචි දෙයකින් ඉතා සුළු මොහොතකින් පවා සිද්ධ වෙන්න පුළුවන් නිසා
6: අවිශ්වාසය කියන්නේ බින්දෙන බඳුනක් වගේ බුදුහාමුදුරුවෝ කියන ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දන විශ්වාසා පරමාඥාති නිබ්බානම් පරමං සුඛ විශ්වාසයේ පරම ඥාතිත්වයට සමාන කරන්නේ විශ්වාසයක් නැතිව අපිට ජීවත් වෙන්න බෑ අපි කොහේ හරි යනවා නම් කවුරු හරි විශ්වාස කරලා යන්නේ හැබැයි එහෙම විශ්වාස කරලා ගිය අවස්ථාවලදී ඕ ඒ විශ්වාසයේ බිඳ දාලා ඒ අය තමන්ගේ ජීවිතයේ අවසන් තප්පරය තීරණය කරන අය වෙයි කියලා අපි ඒ වෙලාවේ ඒ තීරණය ගන්න හිතන වෙලාවේ අපි දන්නේ නැහැ අපේ විශ්වාසය මත ජීවත් වෙනද මේ විශ්වාසය කියන එක හැම දෙයක් සත්ව අපි විශ්වාස කරනවා මේ අපි මිනිසුන්ව විශ්වාස කරනවා අපි සෝබාදහම විශ්වාස කරනවා සෝබාදහමත් අපි විශ්වාස කරනවා එහෙනම් සෝබාදහම හිතනවා අපි ඒ අපිට ලැබෙන දෙයට පෙරලා අපෙන් කෘතවේදීත්වයක් තියෙයි කියලා හැබැයි අපි මොකද කරන්නේ අපි සෝබාදහමෙත් විශ්වාසය කරනවා සත්තුන්ගේ විශ්වාසය කරනවා අවසානයේදී අපි අපේම වර්ගයාගේ විශ්වාසය කරනවා එතනින් එහාට අපේ පැවැත්මට මේ විදිහේ තීන්දුව తీරන ලැබීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ මොකද මේ විශ්වාසය කියන එක කැඩුනට පස්සේ පැවැත්ම නතර වෙන හින්දා

0: දේ දහර සමක ලකනහගෙනවප අද සඳදේ දහර වනුවන අනුග්‍රහක දායකත්ව ලබාදන කවද කියරත් මත කරන්න ඕනේ ජවිතය සහිනයට වසන වෑශුරවාදය කියන ජාතිකල උතරයි මඩලය සමකින් ඩෝමාසන් ක්‍රවී කිටම යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලපාතින මාක්ස් පෙන් හෝල්ඩිංස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබාදන්නේ සඳදිය දහර වෙනුවෙන්
1: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
0: අපි අදත් එහෙනම් සඳදිය දහර ආරම්භ කරන්නයි ලෑස්ති රෑ 9 වෙනකල් මේ පැය දෙක ඔබත් එක්ක ගීතවත් අර්ථවත් විදිහට ගත කරන්න බලාපොරොත්තු වෙයි. අදත් අපිත් එක්ක එක් වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපොළ. පළමු ගීතය අද අපි තෝරගන්න මේ සෙරණයක වෙරළියත් ගායනා කරන ගීතයක්. නන්දා උඩවත්ත ගීතය ලිව්වේ ජානක ෆොන්සේකා, සංගීතවත් කළේ අපි දකින හීන හැබෑ කරගන්න, ඒ කියන්නේ දිගු කාලීනව අපි යථාර්ථයක් බවට පත් කරගන්න තියෙන හීන වෙනුවෙන් සමහර වෙලාවට මේ මොහොත තුළ අපේ පුංචි පුංචි හීන කැප කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මෙහෙම කියන්නේ, අර සඳ පළුවෙන් නුබව පෙනී පාළොසිතේ විඩානි වෙයි. දුරස්ත භාවයෙන් නැති වෙන අවස්ථා. මිනිස්සු තමන් ආදරය කරන අයගෙන් දුරස්ත කරන්න සිද්ධ වෙන්නේ මොනිකා පවතින සමාජ ආර්ථික තත්ත්වයේ තමයි. එහෙම ශක්තිමත් ආර්ථික තත්ත්වයක් තිබ්බා නම් මිනිස්සු තමන්ගේ ආදරණීයන් අතහැරලා ඈත පළාත්වලට රැකියාවට යන්නේ හෝ විදේශගත වෙන්නේ හෝ විදේශගතව අධ්‍යාපනය ලබන්න යන්නේ හෝ ඒවා සිද්ධ වෙන්නේ නැහැ. පවතින තැන ඒ හැමදේම ස්වයංපෝෂිත නොවුන තත්ත්වයක් ඇතිවේ. ආර්ථිකයෙන් වෙන්න පුළුවන්, සමාජ දේශපාලනික තත්ත්වයෙන් වෙන්න පුළුවන්, අධ්‍යාපනයේ මේ හැමදේකින්ම හොඳ තත්ත්වයක් තියෙනකොට ඒ මිනිසුන්ට හේතුවක් වෙන්නේ තමන් ආදරණය කරන අයව අතහැරලා යන්නේ. මෙතන සිද්ධ වෙන්නේ මේ එහෙම ගිය පුද්ගලයාගෙන අපි මම හිතන්නේ ගිය සතියේත් අපි නැව් නැග යන කතන්දරයක් ගැන කතා කරා, නිල්වන් මුදු තීරේ ගීතය ගැන කතා කරද්දී. මෙතනදී වෙන්නේ ඒ සඳපළු, මොකද ලෝකෙ හැමෝටම හඳ පේනවා. එතකොට මේ තමන්ගේ ගමේ මහගමසේකරක් තියෙනවා නිව්යෝක් ටුවර සහ සඳ කියලා. මේ තමන් ගමේ දැකපු හඳම පේනවා අර තනියෙන් ඉන්න විශාල නගරයෙන් දිද්දි. ඒක හරියට ඥාතියෙක් දැක්කා වගේ සතුටක් ඇති වෙනවා. මේ පෝයදාට තමන්ගේ පැලට පෙනුණු හඳම. ඉතින් මේ ඔහුටත් මේ හඳ, ඔව් මේ හඳම ඇයත් සමග ඒ කුටුම්බය ඇතුළේදී දැකපු හඳ. ඉතින් හඳ පළුවෙන් නුඹව පේනවා මේ සුවිසල් පුර තනිව ඉන්නට මට ඔය සිත සවියගෙන. එබඳු කෙනෙක්ගේ ශක්තිය තමයි මිනිස්සුන්ට හැම දුකක් දරා ගන්නම හේතු වෙන්නේ. එහෙම විශ්වාස කරන බිරිඳක් වෙන්න පුළුවන් ස්වාම පුරුෂයෙක් ගැන විශ්වාස කළා. ඒ පුරවරේ තනියෙන් ඉන්න අයට අපහු මේ පුරට වඩිනකොට ඒ අය තමන්ගේ විශ්වාසය කැඩිලා වෙන වෙන සබඳතා හදන් හිටියොත් මොකද වෙන්නේ? සියලු දුක් වේදනා දරලා තියෙන්නේ ඒ අය වෙනුවෙන්. කවු කියන්නේ අගහිඟ මාලය ගෙලලාගෙන දුක් විඳින්න බැරි හින්දාම කන්න බොන්න සල්ලි ඕනේ, තව දරුවෝ වෙනුවෙන් දේවල් කරන්න තියෙනවා. මට වෙස්සන්තර රජුවාගේ දරු දන් දෙනු බැරි හින්දාම මම මගේ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් මගේ දරුවෝ දන් දීලා මගේ සතුට ප්‍රාර්ථනා කරන්න මට පුළුවන් වුණේ නැහැ. පෙර සෙනෙහි සිතින් අපි දෙන්නා උන් හැටි සිහියට අරගෙන හොඳ පරිස්සමින් මං එනතුරු ඉන්නව නේද මගේ රන් කඳ? මේ ප්‍රශ්නෙම මගේ අමල් බිසෝදොර අරින්න එපා කියලා කිව්වේ. එහෙම කුටුම්බයේ රකින්න ගෘහමූලිකයන් ගෙවල් වලින් ඈත් වුණාම තව බොහෝ අය හිස් වෙච්ච මාලිගාවල අඩලුහුඩුකම් බලන්න එනවා. අනේ අයට නොරැවටි තමන් වෙනුවෙන් දුක් විඳින පවුලේ මූලිකයත් එක්ක තමන්ගේ පවුල රැකගන්න එක අමාරුයි. ඒ වගේම අර පුරවරයේ තනියෙන් ඉදිද්දි ඒ තනිකම නසන්න ඉන්න අයගෙන් ඈත් වෙලා තමන් වෙනුවෙන් යැපෙන පවුල ගැන හිතලා ඉන්න එකත් අමාරුයි. හැබැයි මේ අමාරු කාර්යයන් දෙකම රැක ගන්න පුළුවන් නම් ආදරය හැමදාමත් සුරක්ෂිත වේවි.

0: චෝති පල සමගේ ජෙස්පේ රාණි පෙරෙරා ගයන ගීතයක් අපි ඉනකට හනවා කරා තබේසේ කරයන්න මේ ගීතෙලියන්නේ හිඳි තනුවකට අනුව තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. කලින් ගීතයේදීත් අපිට ඇල් හේනේ පැල්බැස්සේ ගැයූ ගීත මතකේට නැගෙන කතාවක් ඇහුණා. මේ ගීතය ආරම්භෙදිම කියන්නේ ඇල් හේනේ පැල් රකිත්ති කඹුරේ කරල් කපත්ති.
1: මුලින්ම මේ ගීතේ හිඳි තනුවක් කියලා කිව්වනේ අපි. මේ තනුව ඇසුරෙන් මුලින්ම ගීතය ඇතුළත් කරන්න අහිංසක ප්‍රයෝගය කියන චිත්‍රපටයද. මම හිතනවා අහිංසක ප්‍රයෝගය හඬ කවපු චිත්‍රපටයක් මට මතක හැටියට නම්. ඒ චිත්‍රපටයේදීනේ ඔව් රාත්‍රියේ මේ යාමේ කියන ගීතේ මිස් මේරි කියන හින්දි චිත්‍රපටය තමයි දෙබස් කවල ඒ නමෙන් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඒ චිත්‍රපටයට ඇතුළත් වෙච්ච එක. ඒතර ඒ චිත්‍රපටයේ තියෙන්නේ අර නමින්ම තමයි ඔව් රාත්‍රියේ කියලා තමයි මේ ගීතය ගැන කියන්නේ. ඒ සිංහලම වචන තමයි ඒ චිත්‍රපටය ඇතුළත් කරපු ගීතයටත් තියෙන්නේ ඔව් රාත්‍රියේ මේ යාමේ කියලා. පසුව තමයි මේ ඇල් හේනේ පැල් රකිද්දි කියලා ගීතය රචනා වෙන්නේ.
0: ඔව් මොහමඩ් රෆි එක ලතා මංගেশකර් ගායනා කරන ගීතය. ඔව් රාත්‍රියේ මුසාෆිර් චන්දා ජරා බතා දේ කිය.

කියන්න උත්සාහ කරන අර කලින් ගීතේ කිව්වනේ අපි ඇල්හේනේ පැල්මැස්සේ ගැයූ ගීත එයි සිහියට කියලා කියන ඔවුන් ගෙවපු ඒ ග්‍රාමීය ජීවිතය ගැන කියන්නේ. එතකොට මෙතනදී කියන්නේ ඇල්හේනේ මේ දෙදෙනා එක හමුණු තැන. ඇල්හේනේ පැල් රකිද්දිත් කුඹුරේ කරල් කපද්දිත් මේ දෙදෙනාව සම්මුඛ කරනවා ගීතිකා. මොකද ඒ අතීත සමාජයේදී මේ පැල්ගී ඊළඟට අර කුඹුරේ නෙළුම්ගී වලදී අනියමාර්ථයෙන් මේ ප්‍රේම කතාව සන්නිවේදනය කරගෙන තියෙනවා. නමුත් දැන් ඒව ඇහෙන්නේ නැහැ කියලා ඔය කියන්නේ. ඒක ලස්සට මං ආසම කොටසක් තියෙනවා. වන මල් නෙලා ගෙනල්ලා ඔබේ රූපේ වාගේ හදලා මම ඒක ඉඹ කාලේ ඔබ නෑ දයාවි දන්නේ. හැමතිස්සෙම දකින්න බැරි වෙනකොට ඔහු කරන්නේ ඇගේ රූපේ වගේ රූපයක් හදලා ඇහැව සිප ගන්නවා කියලා හිතාගෙන සිප ගන්න. ඒක නිකන් පොඩි ග්‍රාමයා වගේ තිබුණාට ඇත්තටම මිනිස්සුන්ගේ හිතවල එහෙම දේවල් කරනවා. දැන් ඡායාරූප හරි මොනවා හරි දේවල් තියෙනවා නේව කරන්නේ. ඒ කාලේදී ඒ කරපු ක්‍රමවේදය තමයි අපිට දකින්න හම්බෙන්නේ. එතන මේ සංදේශ කාව්‍ය ගැන පොඩ්ඩක් කියවිනවා. පොඩි පරවියෙක් ඇවිල්ලා මගේ කන ළඟින් ගිහිල්ලා මොනවාද රහස කිව්වා. ඌ එව්වේ ඔබද මිහිරි. එතකොට ඔවුන් මේ පණිවිඩ යවා ගන්න බැරි හින්දා කවි වලින් කියා ගන්නවා. ඊළඟට හමු වෙන්න බැරි වුණාම රූපේ හදනවා. ඊළඟට පරවියෙක් හරි ඇවිල්ලා ඔබේ පණිවිඩ මට ගේනව නම් කියලා හිතෙන කාලෙක තමයි ඔවුන් ඉන්නේ. ඒ හින්දා ඇය කියනවා මම තනිව උන්නු

අවසානයේදී ඔවුන් දෙදෙනාම් ප්‍රාර්ථනා කරන්නේ මේ වන් දුකක් නොවේවා, ප්‍රේමෙන් දුකක් නොවේවා. ඒක ප්‍රාර්ථනාවම විතරයි, මොකද ප්‍රේමයෙන් බැඳෙනවා කියන්නේම දුකක් තමයි. මොනවටම හරි දුක් වෙන්න සිද්ධ වෙනවා. මෝරාල බැඳාලේ මතු ජාතියේ හරි ඔබ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රේමයේ එක්විනොට් වැඩිය වෙන්න තියෙන ඉඩ වැඩි.

0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර තුළින් අපි අහන ඊළඟ ගීතය චරිතා ප්‍රදර්ශනී පිරිස් තමයි ගායනා කරන්නේ. පුජපද රම්භකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ කීපද විශාරද එඩ්වඩ් චයිකොටි සංගීතවත් කළේ. දැන් මේ ගීතය මගතන චරිත ගායනා කළ ගීත අතර මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත්වන ගීතයක් රමණීයයි මේ මధుර ජවනිකා කියන මේ ඉතින් කලින් ගීතයේදී අපිට ඇහුණා වන මල් නෙලා ගෙනල්ලා ඔබේ රූපේ වාගේ හදලා කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා ඇල දොල ගලා මසීවි වන මල් රේණු නෙලාලා.
1: ඔව්, දැන් මේ ප්‍රේමයේ පිළිබඳ ගැඹුර තමයි මේකෙත් කියන්නේ. අතනදිත් කියනවනේ මෝරලා බැඳ ප්‍රේමය අප්‍රකාශිත වීමේ ප්‍රශ්නය ඔය සියල්ල කියලා තියෙනවනේ. එතකොට ඊට කලින් අපි අහද්දිත් කියවුණානේ ප්‍රේමයට ප්‍රේමය බැඳීම විතරක් නෙමේ ඒ බැඳීම් සුරක්ෂිත කරන්න වගකීම් දරන්න ඕනේ ආකාරයේ සියල්ල කියවුණා. මෙතනදිත් කියන ප්‍රේමය අර්ථකථනය කරන පාවෙන වලාතර ඔබ සැඟවිය ඔබ හිනෙහි හදවතේ ඇඳුණු රූප වෙන්න පුළුවන්. අපි දැන් එහෙම ඒවා දකින්නවනේ ඊළඟට හැමතරම පේන්න ගන්නවනේ ඉන්නවා වගේ. ඇය අහනවා සෙනෙහස කිමෙයි කියලා. ආදරේ කියන්නේ මොකද්ද කියලා.

ඔබ දවසක් තරුව කලිව්වා මම වරුවක්කේ ගැනහැව්වා ඔබ සිනාසුනා පමණයි. ඉ සමාලාට මේ ආදරය ගැන කියන කිසිම කතන්දරයක් ඒ පොහොතේ අපි ඉන්න තත්ත්ව යනු අපට තේරෙන්නේ දෙමව්පිය පොඩි කාලෙදි අපිට කියන ඔය වගේ වෙනම් කරගන්න එපා උඹලගේ ජීවිතේට මෙහෙම වෙනවා අපි ඒ වහන්න නැති අවස්ථාව වෙලා හරියන හෝ වැරදින අවස්ථා දෙකම උදා වෙන්න පුළුවන්. නමුත් මේ කියන එක ගැන ඔහු ලියන්නේ තරුවකනේ. තරුව ඇයට දුරයි. ඇයට ඒක කියව ගන්න බෑ. ඉතින් ඇයට පුළුවන් ඔහුගෙන් අහන්න. හැබැයි ඔහු hina වුණා විතරයි මේ ගැන කියන්නේ නැහැ. රමණීයයි මේ මధుර ජවනිකා වඩපෙත එකළු කරයි කුරුළු ගීතිකා. මේ යථාර්ථයේ අපිට පේන සුන්දරත්වය විතරනේ අපි දකින්නේ නෑ. මොනිකායේ කුරුළු ගීතිකා කියන කුරුල්ලා ඊළඟ දවසේ තෙයිද කියලා අපි දන්නේ නෑ. ඒ ගස් කොළන් වලට තියෙන දේවල් එහෙම වෙයිද? ඒ සතා සර්පයා තියෙන වන ජීවිතය ඇතුලේ තියෙන ඇත්තටම නොපෙනෙන ලෝකෙ ගැන අපිට තේරෙන්නේ නෑ. ඇලදොල වනමල් රේණු නෙලාගෙන ඇලදොල ගලා බහිනවා විතරයි අපි දකින්නේ. ඒ යට තියෙන තව දේවල් සිද්ධ වෙනවා නේ කියලා අපිට පේන්නේ නෑ. ඒ නිසා ඇය කියන ඔය කිසි දෙයක් නොදන්න ඇය ජීවිතේ ගැඹුරක් දන්න කෙනෙක් නෙමෙයි. ඇයට කියන්න තියෙන්නේ ඔබ ප්‍රභාතේ ගීයක් වෙනවා නම් මට හිනා වෙන්න පුළුවන්. ජීවන මිහිර කියා දුන්න ඔබේ ලය මට පහන් කරන්න පුළුවන් කියන අර යෞවන ප්‍රේමණීය හැඟීමෙන් තමයි ඇය මේ ආදරය හඳුනා ගන්න මුල් පොත කියවමින් මේ ගයන්නේ.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් දරෝඩි සුවර්ස්
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහක් හරියට හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: здоровятника віє мене. Саме Дієдагари.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සංතතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර්. ගොඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපංගේ තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වියලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බර එකට.

0: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සඳදේ දහර සමගාතරෙන් ඔබ අපි අහන්න විඳින්න සෝදානම් වෙන ගීත අතරේ ගීතයේ තියෙන අදහසත් එක්ක ඒ ගීතයේ තියෙන වචනත් එක්ක අර්ථයෙන් වෙනත් පුළුවන් ශබ්දයෙන් වෙනත් පුළුවන් සමහර විට මේ ගැළපීම සිද්ධ වෙන්නේ නිර්මාණයක් ඇතුළේ. ඉතින් අපිට විවිධ ගැළපීම් හොයාගන්න පුළුවන්කම තියෙනවා ටිකක් අර පරිස්සමට හොයලා බැලුවොතින්. ඉතින් ගීතය පිළිබඳව කතා කරද්දී ඒ පිළිබඳව විෂය ප්‍රාමාණික දැනුම ගැන කතා කරනකොට ඒ තුළ ඉන්න දැනට අපේ ලංකාවේ අපිට මුණ ගැහෙන සැබෑ ප්‍රවීණෙක් එක තමයි හැමදාමත් අපි බ්‍රහස්පතින්දාට මේ කතා පහ කරන්නේ. එතුමිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය හංසමාලා ප්‍රතිකහපල. අපි යනවා බණ්ඩාරතව දෙකයන කරන ගීතයක් අහන්න. දෙන විරාමයට කලින් ඇහුව චරිතා ප්‍රදර්ශනී පිරේස් ගායනා කළ ගීතයේදී අපිට ඇහුණා ඔබ ප්‍රභාතයේ ගීයක් වේනම් ලාහිරු ගලන පැයි මාහි නැහෙන්නම් කියලා. මේ ගීතයේදී ඇහෙනවා අරුණ ගලන පැයි නෙත් මානෙන් ඉගිලි යන නුබමය රාත්‍රි
1: කඳුළු පිස දාලන සංගවාලන රැයේ සෙනෙහෙ මල් නුඹේ සිනා මල තමයි මගේ සිත සනසාලන්නේ. මගේ රැයේ කඳුළු පිස දාලා මාව ඒ රැයේ කඳුලෙන් සංගවල හදවතේ සෙනෙහෙ මල් පුබුදවන තැනැත්තිය. එතකොට ඒ තැනැත්තිය ගැන විවිධ අර්ථකථන ඔහු දෙනවා. මේක අවර තියෙන එක හොඳ නැති නැකතක් නෙමෙයි. තරු පීදෙන සඳපායන නුඹමය රාත්‍රි. දැන් වෙන ගීතවල මොනිකා අපි ඇහට ඇහෙන්නේ තරුවලට හඳට සමාන කරන කතන්දර. මෙතනදී මේ ගීතයේදී කෙලින්ම මේ පෙම්වතා ඇව සමාන කරන රාත්‍රියට. රාත්‍රිය නෙමෙයි අංගනාවට. රාත්‍රිය කියන වචනේ ඇතුළේ පැකේජ් එකක් අන්තර්ගතයි. හැමදේම සන්නද්ධ වෙලා තියෙනවා. තරුත් තියෙනවා, හඳක් තියෙනවා, තරු එරියට පිපෙන මලුත් තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. එබඳු රාත්‍රියක් වැනි ඔබ හින්දා මගේ නෙතේ පිපෙන්නේ සතුටු කඳුළු, දුක් කඳුළු නෙමෙයි. උඹ තමයි මගේ ඒ සැනසීම සතුට ගෙනත් දෙන දේවිය කියලා ඔහු කියන්නේ හින්දා. දැන් අපි කතා කරන්නේ අරුණ ගලන පැය කියලා කලින් ගීතේ ලාහිරු ගලන පැය. උදාසන තමයි මම හිනහින්නේ ඔබ ප්‍රභාතයේ. ප්‍රභාතයේ කියන්නේ උදාන ප්‍රභාවගෙන උදෑසන ගීයක් වෙනවා නම් මම ඒ ඉර යන්තම් ගලන පැයේ සතුට වෙන්නම් කියලා ඇය කියනවා වගේ මෙතනදිත් කියන්නේ අරුණාලෝකයේ ගලන පැයේ නෙත්මානින් නිකිලී යන නුඹ මේ රාත්‍රිය. එතකොට මේ රාත්‍රියේදී විතරයි ඇයව හම්බ වෙන්නේ ඔහුට. උදෑසනට එළිය වැටෙනකොට ඇය යනවා. එතකොට මේක ඔහුගේ සිහින දෙව්දුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රාත්‍රියේදී හම්බ වෙලා ජීවිතේ බෙදා ගන්න අයත් ඉන්නවා. එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. සිතට තනිය නොදී තුන් තිස් පැය මල් යහනට වැඩපන් දෙවිතුරු. මේ මල් යහන වැඩපන් කියන එකේ ධ්වනිතාර්ථ දෙකක් තියෙනවා. හිත ඒ මල් යහන ඔහුගේ විතරක් කාටවත් පේන්නේ නැති ඔහුට වෙච්ච අනන්නේ අර සිහිනමේ ලෝකයක එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම කාගෙන්වත් ඉඳුල් නොවි ඔහුගේ ජීවිතයට විතරක් කියන්නේ ශාරීරිකව වැඩම කරන මල් යහනක් වෙන්න පුළුවන්. හැබැයි දෙවිගොල්ලෝ වඩින්නේ මේ මොනිකා නිකම් යහන් වලට නෙමෙයි මල් යහනට විතරක් වෙන නිසා මේ දිව්‍යාංගනාවක් වෙන්නත් පුළුවන්.

0: පූජ්‍ය කොන්වවේ අරියරත්න ස්වාමීන් වහන්සේ ලිව ගීතයක් අපි අහන්න ළඟට කාලෙකට පස්සේ මේ ගීතය අහන්නේ නිතරම ඇහුන ගීතයක් කාලෙකට කලින් නාලකංජර් කුමාර සංගීතවත් කළේ කරුණාරත්න දියුල්ගණී මේ ගීතය ගායනා කරන්නේ විරාජිනී රජ වෙන්නට මගේ හද මැදුරේ ගීතය දැන් කලින් ගීතයේදී අපිට අහුණා මෙන්න මෙහෙම කතාවක් සතුටු කඳුළු පිපේ මල් යායට සිත්‍යා කළ නුඹ මගේ දේවි කියලා මේ ගීතයේදී අපිට හනම් හින හෙනකොට මූනේ මල් යාය පිපේවි ඇය හිනා වෙනකොට මූණ මල් යායක් වගේ කමලක් නෙමේ මල් යායක් පිපෙනවා වගේ ඒ සිනහවි කාන්තිය එකක් පසුපසු එකක් සිනහවන් කැඩී බිඳී එන්මින් පවතින නිසා මල් යායක් එකිනෙකට පිපෙමින් යනවා වගේ හැඟීමක් ඔහුට දැනෙනවා මේ කියන කෙනා කවුද විරාජිනී කියලා තමයි නම් කරන්නේ රාජිනිය තව උත්තරහලත් උපසර්ගයක් දැත්තේ විරාජිනිය රජ වෙන්නට මගේ හද මැදුරේ ඇයට රජිනක් වෙන්න කියලා ආරාධනා කරන ඔහු ඔහුගේ හදවත මන්දිරේ හැබැයි ඒකට පොඩි පරස්පරතාවක් ඇවිල්ලා තියෙනවා ඒක ඔහු තකන්නේ නෑ එහෙනම් ඔහු කියන්නේ මට පරහක් නොවේ උඹේ නළලේ තිලකේ තර් මේ නළලේ තිලකය කියන වචනෙන් ජාතීන් දෙකක තියෙන දුරස්ථභාවයක් ගෙනල්ලා ඉවරයි කෙනෙකුගේ නළලේ තිලකයකට පුළුවන් වෙනවා අවාචික සන්නිවේදනයක් කරන්න වගේම මොනිකා දෙදෙනෙකුගේ ජීවිත ඇතුළේ ඉතා තීරණාත්මක සාධකයක් වෙන්න. එතකොට ඔහු කියනවා ඉරේ පාට හැන්දෑවට තිලකේ තියලා නළලට. එතකොට මේ රතු පාට තිලකයක් ගැන කියන්නේ රතු පාට තිලකයක් තියලා නළලට කියන්නේ නැතුව යෙදුම වෙනස් කරලා තියෙන අපූර්වත්වය බලන්න. එතකොට ඇය තවත් ලස්සනයි කියලා ඔහුට පේනවා. ඔහුට ඒ තිලකේ පේන්නේ මේ ජාතීන් දෙකක් වෙන් කරන සංකේතයක් විදිහට නෙමෙයි ඇගේ මුහුණේ සුන්දරත්වය වැඩි කරන තවත් එක මෙවලමක් වගේ එක ලිප්ස්ටික් ටිකක් ඇහැට ගාන අංචර ටිකක් වගේ. ලී පැලැල්ල ඉර හේවටට මාලිගාව උණු කරුමෙට. එතකොට ඇට තියෙන්නේ ඇගේ මාලිගාව පොහොසත්තරක් නෙමෙයි. ලී පැලැල්ලක් තිබිච්ච යන්තම් තනාගත්ත පැලැල්ල. ඒ නිසා චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවි රෑට රෑට උඹ තනියෙන් හීන දකිවි ඒ වගේ පැල්වල ඉන්න දැරියන්ට යුවතියන්ට බැලෙන බැල්මව වැටෙන බැල්මවල් වල තියෙන්නේ මොනිකා මේ අනාගතේ ස්ථීරසාර කරන ආරාධනාවක් නෙමෙයි
1: අර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් ලව විශද්ද සුනිල් දිරිසිංහයන් ගාන ගීතේ ඇහෙනවා වගේ අපිට
0: මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව්ගේ දොරකඩ සින්දු කිව්වෙලේ
2: හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියලා තාත්තලට කියන්න වෙන්නේ මේ දුවලට චාටු තාරකා මල් නිදි ඇඳට වැටෙනකන් මෙව චාටුද ඇත්ත කතාද කියලා තෝරගන්න බැරි වෙන හින්දා එතකොට මෙතනදිත් කියනවා මාල ගොතන්නට හිතාන තමයි ඇය හීනෙන් තරුමල් ඇඳින්නේ. නමුත් හීනෙන් මිසක් තරුමල් හැබෑවටම ඇහිඳින්න පුළුවන් කමක් නැහැ. උඹේ සුවඳ මගේ හිතයට උඹ නොදණීවි. නමුත් ඇය වෙනුවෙන් ඇත්තටම ප්‍රේම කර කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රේම කරන කෙනාගෙන ඇය දකින්නේ නැහැ. හඳ පානට ගෙට නොඑන්න වියන් බඳින මකුලුවන්ට උඹයි මායි අහස පොළව වගේ පෙනේවි. මකුලුවන්ට පුළුවන් කමක් නැහැ ඇත්තටම ඇගේ ලෝකෙ එළිය කරන්න පුළුවන් හඳ අඳුන ගන්න. ඔවුන් මේ ජාතිය ආගම කුලය වගේ විවිධ තරාතිරම් කියන දේවල් අල්ලගෙන මකුළු දැල් බඳිනවා. හැබැයි මේවා කඩන්න පුළුවන් වෙන්නේ ඇත්ත ආදරයේ තියෙන ශක්තිමත්ව හිතන අයට විතරමයි. ඒ තීරණ ගන්න අමාරුයි. හැබැයි ගන්න පුළුවන් අයට ඇත්තට මෙහෙම හිතන අයට මේ බාධක කියන්නේ මකුළු දැල් විතරක්ම බව තේරෙන්නේ ඒක කඩා බිඳගෙන යන්නේ එළියට ගියාම විතරයි. ඒ හින්දා ඔහු කියනවා උන්ට හොරෙන්

0: සතතිය දහර අහගෙන කසන් කල්හාර සමග නිරංජලා මංජරී ගයනා කරන ගීතයකට අපි යන්නේ ඊළඟට. මේ ගීතය අචර රත්නශ්‍රී විජේසිංහයන් තමයි ලිව්වේ. එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය. මුලින්ම අපිට මේක මහේෂිකා ටෙලිනාට්‍ය ගීතය විදිහට තමයි විශාරද අමරසිරි පීරිස් සහ නිරෝෂා විරාජිනී හඬින් ඇහෙන්නේ. පසු කාලයේදී තමයි මේ ගීතය කසුන් මංජරි දෙදෙනාගේ හඬින් ඇහෙන්නේ. අපි අහුව දිල්ගනේ ගායනා කළ ගීතයේදී තිබුණානේ මාලෙගොතන්නට හිතාන තරුමල් හීනෙන් නැහිඳින කියන කතාව. මේ ගීතයේ කියනවා තරුමල් ඉස අහසට නිල් සලු නිල් යහනට නිදන්න යාවි තරින්දු.
1: දැන් මොනිකා මේක මේ මුල් ස්ථායි කොට සැහෙනකොට ගායකේ වීණාවක් වාදනයක් කරමින් වයිලීනයක් කියන්නේ වයිලීනයක් වෙන්නත් පුළුවන්. උරතලේර දෙන්න කියන්නේ තියාගෙන වාදනා කරමින් ගීය ගහන. ඒ දෙදෙනා අතර තියෙන සංවාදයක් වගේ. වීණා විඋරතලේර නෙන්න සත්සර රැවුණ ගන්න වීණාවි. ඔහු තමන් වාදනය කරන වාද්‍ය භාණ්ඩයට අමතනවා. එතකොට වාද්‍ය භාණ්ඩය ඇයට ඔහුට කියනවා. වාද්‍ය භාණ්ඩය ඔහුට කියනවා කෝලාන රන්සරයෙන් ගයන්න මාහද පිරිමදින්න කෝලාන. එතකොට මේකට පණ පෙව්වහම මේ වීණාව ගැහැණු ළමෙක් කියලා කියන්න පුළුවන්. ඇගේ ප්‍රේමයේ හදවත ගැහැණු හරියට සංගීත භාණ්ඩ වාද්‍ය භාණ්ඩයක් වගේ කියලා කියනවනේ. හරියටම තාලෙ දාන්න අය වාදනය නොකළොත් ඒ නික්මෙන්නේ මధుර හඬක් නෙවෙයි. සමහර ඒ ගැහැණිය කියන වීණාව අතපත් කරගන්නට නුසුදුසු අයගේ අතට ආවහම ඔවුන් ඒ වීණාවෙන් මොකද කරන්නේ? බෝල ගන්න. බැට් පිත්තට ගන්නවා. හරි කෙනා ළඟට આવොත් තමයි නියම ස්වර තාලානුව වයන්න පුළුවන්. එතකොට ඒ බදු වීණාවන් වෙනත් අත් හොයාගෙන යන්නේ එක අපිට පුදුම වෙන්න දෙයක් නැති වෙනවා.
0: එහෙම කියද්දී මේ මතක් වෙනවා තවත් ගීතයක්. මේ අදහසම දාදල්විස් ලිව්ව නිලා වික්‍රමසිංහ ගායන ගීතය. නුඹ කාටද හිමි නෙළුම් මලේ කියන ගීතය අහනවනේ. හිරුළඟ හසේ රුවට පිපියන් වෙල්දිය තුළ සැඟවී සැනහීයන් ආදරයක් නැති මිනිසකු දෑතට නෙළුමේ ඔබ හසුවන්න එපා කිය.
1: ඒ ආදරය කියලා කියන්නේ මොනිකා මේ වයන්න ඒ දයාබර බව ඒ හදවතේ හැඟීම දැනෙන කෙනෙක් අතර තමයි හිමිකරුවා වෙලා යන්න ඕනේ ගැහැණියක් උනත්. ඉතින් මෙතනදී කියන තරුමල් ඉස අහසට නිල්සලු නිල් යහනට නිදන්න යාවි තරින්දු. හඳ යනවා තරුමල් ආකාශයට ඉහළලා ඉහළ නිල් පාට සලු. ඒක නිල් පාට වලාකුළු ඇඳන නිල් පාටම වෙච්ච යහනට තමයි මේ හඳ යන්නේ නිදා ගන්න. එතකොට ඇය කියනවා කඩු පුල් මල් යායට පෙම් බැඳගෙන සුවඳට නොනිදයි මගේ බඹරින්දු. හඳ එහෙම ගියාට තරු වට කරගෙන තරුමල් ඉහළ යන්නේ. මේ බඹරා මොකද කරන්නේ? නිදන් නැතුව ඉන්නව ඇයි? බඹරු නේන මලක් තමයි කඩුපුල් කියන්නේ. මොකද රාත්‍රියට බඹරු නිදිනේ. කඩුපුල් පිපෙටි රාත්‍රියට. ඉතින් බඹරු ඇසුරක් ලබන්න එන බුදුන්ට පූජා කරන සුදුසුම් මලක් කියලාත් කියනවනේ. බඹර පහසක් නොලබපු මලක්. එතකොට මේ මල් සුවඳට සුවඳ බැඳගෙන මේ බඹරා නිදා ගන්න නැතුව ඉන්නවා තමන්ගේ මල හම් වෙනකම්. එතකොට ආයමත් ඔහු කියන්නේ මොකද? නියගින් තතින් තතට පැන හදවත සොයන්න අවසර දෙයිද එළන්දු. ඇයව ප්‍රබෝධ කරලා ඇගේ මේ රස පහස නැත්නම් ඇගේ හරියටම ඇගේ ඇකට ගැළපෙන හැඟුම් මාත්‍රයට ඇව අවදි කරවන්න අවසර දෙනවද කියලා ඔහු අහන්නේ. එතකොට ඇය කියනවා මා හද මට නැති විට කවුරුද කියන්න මට දුක් සැප හසන නිරින්දු. මගේ හදවතත් මට නෑ. දුක් සැප අහන නිරින්දුවල හිටියේ ඒ කාලෙ විතරයි. දැන් ඇයට ඇය ගැන තීරණ ගන්න අයිතියක්වත් නෑ. එනිසා ඇය මේ ගමන යන්නේ ආදරයක් පිළිබඳ කෝලා ගැන දැනිච්ච ආදරයෙන්. ඔහුට ඇය කෝලෙක් බඹරෙක් වුණාට ඒ වෙනස් වෙච්ච හදවතක් ඇති මිනිසෙක්.

0: ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන ගීතයක් අහන්නේ ඊළඟට සනතිය දහරතුලින්. දැන් අපි කලින් ඇහුව ගීතයේදී අපිට ඇහුණා වීණාවි උරතලයේ රැඳෙන්න සත්සර රැව් නගන්න වීණාවි කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා කම්පා වන කල උරතල මත හිස සතපවන.
1: ඔබ යශෝදරා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන පිරිපත දරා ගනිමින් තමන්ට ශක්තියක් වන ගැහැණිය ගැන හදපිරුණු ආදරයෙන් යුතු සැමියෙකුගේ හඬක් විදිහට. එතකොට ඔහු කියනවා එව කව බව සැනසිලි බසිනා සිත නිවනා. මම කලිනොත් අපි මේ කතා කරලා කිව්වා පිරිමි කැමති වෙන්නේ මේ සතුටුදායක සැනසිලි වදන් වලට, සැනසුමම පිරුණු ගෙදරකට. දරු දැරියන් නලවා උකුලත දුක් විඳිනා. ඇය විඳින්න දුකක් කියලා ඔහු දන්නවා. අර අපි කලින් ගීතයකදී අපි අර කිව්වා වගේ මෙතනත් මේ සැමියා කියන්නේ ඒකයි. මේ එබඳුම සැමති සැමිය. ගේ ඇමදා රස මසවලු පිස සිත පොබ කරනා, රයමා එනතුරු ගෙමිදුලේ හිඳ මඟ බලනා. ඉතින් මෙබඳු භාරයාවක් ගැන කියද්දි මට මතක් වුණා මොනික දලබු මිනිසු කියන කෘතිය සුමුදු මදුෂානි කාර්ය සංරචනා කරන්නේ. ඇයි මෙන්න මෙහෙම කවියක් ලියනවා, දිරිය ගැහැණුන් පාමුල තබා යමි කියලා. එතනදිත් මෙබඳු ගැහැණියක් ගැනමයි ඇය කියන්නේ. දවස ඇහැරෙන්නටත් කලින් පැය කටුව නවතා තබාගෙන, හදේ උණුහුම රහට අසුරා, කුරුළු පැටවුන් වේල සරි කර, බරති හදවත සිනිඳු සලුවෙන් වෙලා දුක් පිරිපත වසාගෙන, දුරින් පියවර තබා යා යුතු මහ දුරක් පොඩි දුරක් කරගෙන, මල්ල ඉරුගේ අවසාන එළියත් ඔතාගෙන මල්ලේ ඔබාගෙන, දූලි මල් මත වැටුණු දහදිය කඳුලකින් හංගා වසාගෙන, ජීවිතේ මහගිරි දඹේ මග විසල් අතුපතරින් සදීගෙන, සෙවන දෙන සිසිලස සදන සිනාවක වේදනා සඟවන, නැතත් තෙත් දැනි සදය ලදුවිම් ප්‍රේමයේ මුදු ගුණම වපුරන, පිරිත් පැන් උල්පත කියෑ ඉහිරි ඉහිරි නිවන සනහන. එවන් නිවන සනහන කාන්තාවන්ට මේ කිය උපහාරයක් වේවා.

0: Стариатника віє мене. Саме діє Дагари.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳදිය දහර හගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLP මේකප් අප ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳදිය දහර ආදරේ නැගෙන එන්නේ අපි දෙවෙනි පැයට ආවා. විශාරද සුනිලදිරි සිංහයන් ගයන ගීයකින් අපි දෙවෙනි පැය ආරම්භ කරන්නේ. දැන් මේ ගීතයත් එක්ක අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මොකද දැන් මේ වෙනකොට අපේ රට ඇතුලේ අපි ගත්තොත් ඉන්නවා, මේක ටිකක් සරලව කතා කරන්න, එහෙම නැත්නම් අපේ මේ වැඩසටහන ඇතුලේ කතා කරන්න පුළුවන් විදිහේ මාතෘකාවක් නොවන තරමට බරපතල කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මොකද එන්නෙන්නම අපේ රටේ මේ ඇඟලුම් අපනයන කටයුතු සීමා සහිත වෙමින් තියෙනවා. ඉතින් ඒ ඔස්සේ රැකියා අවස්ථා වඩාත් පුළුල් වෙලා තිබුණු කර්මාන්තයක් මේක එන්නෙන්න එක අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකවත් මතක් කරගෙන අපි සුබ අනාගතයක් එතරම් නැවත උදා වේවා කියලා. මොකද අපේ රටේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළඳපොළේ ඉතා ඉහළ තැනක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඉහළ තැන නැවත නැවත සනාථ කරගන්න හැකි වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරගෙනම මේ ගීතයට යමු. ගීතලනේ බඳුර නනකරවසන් රෑ වැඩ මුරය අවසන් වන කනිසමට තමයි ගීතය. අපි පළමුපය අවසන් ගීතයේ විදිහට ඇහුවේ අචර වික්‍රත්නායකයන් ගායනා කළ ගීතයක්. මේ ගීතයේදී කියනවා, ඔබට මතක ඇති ඇහුණා මා ජීවත් වෙනතුරු මගේ තනි නොතනිය මකනා කියලා. මේ ගීතය අපිට ඇහෙනවා, තනි නොතනියට හෙව නැල්ලද සිටින්නේ කියලා ඇගෙන් ප්‍රශ්නයක් ගන්නවා.
1: මොනිකා, මිනිසුන්ට ජීවිතේ තනියෙන් ජීවත් වෙන්න අමාරුයි. අපි හැමෝම කොහොම හරි කවුරු හරි අපේ අදහස් අපේ සිතුවිලි බෙදාගන්න හොයනවා. ඒ නිසයි ඒ සැමියා කියන්නේ මගේ තනි නොතනිය. මේ තනි නොතනිය කියන්නේ ළඟ ඉඳන් කතා කරනවා කියන එක විතරක් නෙමේ, තමාව දරාගන්න, තමාව අසන, තමන්ගේ ගැටලුවට හැංගීමකින් හරි මොනවා හරි විදියට උත්තරයක් දෙන්න නැති වුණත් එක්ට උත්සාහයක් දරන, තමන් එක්කල තමන්ට උරහිසක් වෙන හයියක් වෙන කෙනා තමයි ඒ තනි නොතනිය කියන්නේ. නමුත් මේ ගීතයේ දැන් අපි අහන්න යන ගීතයේ කතා කරන වෘත්තිකයන් ශ්‍රමදායකත්වය ලබා දෙන ශ්‍රම බලකායට අයත් වෙන කොටස, ඒ කොටසේ ඇතුලේ ශ්‍රමය සූරාකෑමට ලක්වෙන තරමටම ඔවුන්ගේ ජීවිතය පටු වෙලා තියෙන, ජීවිතය කූඩු වෙන ආකාරයක් ගැනයි කියන්නේ. රෑවැඩ මුරේ අවසන් වෙන කනිසමට නුඹෙමුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට කියලයි ඔහු ආරම්භ කරන්නේ. මොකද මේ ෂිෆ්ට් එකට වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිතවල ඛේදවාචක කතා කරනවා හරි අඩුයි. ඒ අය රෑ අපි වෙනුවෙන් නිදිවරන, මම අර ඉස්සෙල්ලත් මතක් කරා ආරක්ෂක අංශයවල අය, ඒ අය නිදිවරන සමහර වෙලාවට මේ බඳු මාධ්‍ය ආයතනවල අය ඉන්නවා. ඔවුන්ට රෑත් දවාලක් සමහර වෙලට අලුත් අවුරුදු වෙසක් උත්සව මේ කිසි දෙයක් තමගේ පවුලත් එක්ක සමරන්න හම්බ වෙන්නේ නැහැ. මුල්ම වේතනය අනුව පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ට අහිමි වෙන ඒ සමාජික ජීවිතය ගැන අපි කතා කරන්නේ නැහැ මොනිකා. ඒ ගැන කෘතවේදී වෙනවත් හරිම අඩුයි. ඊළඟට වෙනත් ඔය ආයතනවල අපි කියන්නේ ආරක්ෂකංශය කියලා. ඒ කියන්නේ ආයතන ආරක්ෂා කරන්න නියත වෙන අය, මේ අය හැමෝගේම ජීවිතවල එක්තරා කොටසක් අපි කතා නොකරන වෘත්තිකයන් පිරිස. මේ ඒ වගේම අය තමයි මේ රාත්‍රී වැඩමුරේ වැඩ කරන අරුණලු කැරලි වැටෙනව සඳ අලුයමට නුඹේ ලොවට රෑවේ පෙර කළ පවට. දැන් සාමාන්‍ය ජීවවිද්‍යාත්මක කියනවා අපි රෑ 12ට කලින් නිදා ගන්න ඕන කියලා. එතකොට තමයි අපේ සිස්ටම් එක අලුත් වෙන්න ඕන. රෑ 2 විතර වෙනකන් ඇහැරගෙන හිටියට පස්සේ අපිට අනාගතේ ශාරීරික ගොඩ ප්‍රශ්නවලට මුහුණ පාන්න වෙනවා කියලා. නමුත් ඉතින් ඒක කොහොමද අපි ශරීරයට කියලා දෙන්නේ? මේ අපිට දැන් තියෙන මේ රස්සාවල් හොයාගන්න එක අතරදී මේක කරන්න බෑ කියලා. ට්‍රෝන්ට සම්පූර්ණයෙන්ම පහවදා උදේ නිදාගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්ව සිද්ධ වෙන හින්දා තමයි ඔහු කියන්නේ නුඹේ ලොවට රෑවේ පෙර කළ පවට. ඉතින් මේ ෂිෆ්ට් එකකට වැඩ කරන්න වෙනවා කියන්නේ පෙර කරපු පවක් කියලා කියන්නේ. ඇයට 35 දෑඟිලි නිදිවරන්නේ. මොකද සිහියෙන් ඉන්න ඕන, නිදිමත එන්න බෑ. හැමුණොත් නිදි කට්ට ඇඟිල්ල වැඩුණොත් ඊට පස්සේ වෙන දේ හිතාගන්න බෑ. මේ නිකන් ගෙදර මහන මැෂින් වගේ නෙමෙයි, අධි වේගී යන්ත්‍ර මේවා. මෙතන වෙන්නේ මේ විදිහට මේ ජීවිතේ පවතින දැන් සමාජයේ සක්‍රිය වෙන වෙලාවෙ ඇයි නිදි, සමාජයේ නිින්දට යන වෙලාවෙ ඇයි සක්‍රිය වෙනවා. එතකොට ගෙවෙන්නේ මොකක්ද? ඇගේ යෝනුය. ඒ වේදනාව කියන්නද මැසිමද හිතද මහා හයියෙන් හඬන්නේ කියලා ඔහු ප්‍රශ්න කරන්නේ ඒකයි. ඔහුට අවුලක්, ඔහු අහන්නේම ඔහු දන්නවා මේ තනි නොතනියට ඔහු ඇයට ඉන්නේ හැවනැල්ල විතරයි. කවුරුත් මේ දුක අහන්නේ නැහැ. ඒ අය ගැන තීන්දුව තියන ගන්නවත් කවුරුත් පෙළඹෙන්නේ නැහැ. හින්දයි ඔහු අහන්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ. මේ අපිට පේන ඇඳුම් මහනවුනාට ඒ ලැබෙන වේතනෙන් ඇයට සිද්ධ වෙලා තියෙනවා ඇගේ ජීවිතේ මහගන්න. එනිසා ඔවුන්ට නිසි ගෞරවය, නිසි ආර්ථික වටිනාකම දීම යුතුයකමක් වෙනවා. මොකද ඒ අයත් මේ රටේම ඉන්න වෘත්තිකයෝ පිරිසක් වෙන නිසා.

0: සිට චිත්‍රපට ගීතයක් අහන්නේ 1979 වසරේදී තිරගත වුණු වසන්තයේ දවසක් චිත්‍රපටයේ ගීතයක් සමන්ීය චිත්‍රපටයක් රවින් රන්දනිය සමග මාලනී ෆොන්සේකා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. මේ ගීතය වගේම තවත් ඉතාම සුන්දර ගීතයක් ඇතුළත් වන මේ චිත්‍රපටයේ දේදුන් නෙන්නෙන සම්මලනුනේ ගීතය. ඉතින් අපි අහනවා වසන්තයේ දවසක් වෙනුවෙන් අචරජන්ත රණසිංහන් ලිව්ව අචර ප්‍රේමසිරි කේම්දාසෙන් සංගීතවත් කළ TM ජයරත්න ලතා වල්පල ගායන ගීතයක්. ඇත්තටම ලතා වල්පල මේ ගීතයේදී ගයන්නේ මොන කොටසද කියලිවල මේ දැන් මේ ගීතය කියන්නේ අපි හිතමුකෝ මේ අලුත්ම පරම්පරාවේ කෙනෙක් හදි මේ කාන්තාවකගේ නමක් කියවුණා ගීතය ගයනවා කියලා ඇහෙවි ඇගේ හඬ වරින් වර. ඉතින් ඒ වෙනුවෙන් ඇය මේ චිත්‍රපටයේ ගීත ගායනා කිරීමෙන් ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලැබුවා හොඳම පසුබිම් ගායන ශිල්පිනිය විදිහට. මාල ගිරා ගෙල මාල පොටක් බඳු ගොමර පෙති මාලේ ගීතය තමයි අපි අහන්නේ. කලින් අපිට ඇහුණා විශාරද සුනිල දෙනසිංහන්ගේ හඬින් නිල් එළියටයි පෙති ගොමර දැවෙන්නේ කියලා. මේ ගීතයේදී මාල ගිරා ගෙල මාල පොටක් බඳු ගොමර පෙති මාලේ. අතීතයේදී කාන්තාවන්ගේ සුන්දරත්වය රකින්න එකක් තමයි මේ පෙතිගෝමර කියන්නේ. පෙතිගෝමර ඉසුණු බඳට රිදී මාල පළඳන්නට පැතු පැතුම් හදපත්ුලිය ගොළු වී යනවා දියවි යනවා කියලා මට මතකයි.
1: ඔබේ සින ගම්මානේ නෑ බොද වී යනවා
0: කියලා TM ජයරත්නම ගායනා කරනවා. මේ ගීතයේ තියෙන විශේෂත්වය තියෙන මොනික අපි දැන් ගීත එක එක විදිහට දෙන යුග ගීතවලදී ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ ප්‍රශ්න මහන ගීත තමාර විට පද ගලපලන සඳ පහනයි මද අඳුරයි සසර වසන තුරු වගේ පද පෙරලලා කතා කරන ගීතත් විදිහට තියෙනවා. මේ ගීතයේ වටිනාකම තියෙන්නේ ගීතයේ වචන වලින් කියන අර්ථයටත් වචනවලටත් ගැළපෙන විදිහේ පිළිතුරක් ගායිකාව ලබා දෙනවා කිසිදු වචනයක් ගායනා නොකර. අන්න ඒක තමයි සුවිශේෂත්වය වෙන්නේ. ඒ ගායනා කිරීමේදී ඒ රිද්මය ඒකට දැන් අපි ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙනකොට රිද්මයක් තියෙනවනේ. ඒ වචන ගෙනියන මෝස්තරයක් තියෙනවා. ඒ මෝස්තරයමයි ඇහි ගිරියන්නේ. නිකන් වචන වලින් කියවන දේම හඟවන ආකාරය. ඉතින් මේක ඉතා සොඳුරු ප්‍රේම ගීයක්. පාට සරුංගල් පාට නෙලාගෙන රුව දිලෙනා ලීලේ කියලා කියනවා. අපි ගමක ජීවිතයක් ඇතුළේ මේ සරුංගලයක තියෙන සුන්දර නෙත පිනවන පාටම තමයි ඇගේ රූපය ඇතුළේ තියෙන්නේ. මාල ගිරා ගෙල මාල පොටක් වගේ තමයි ගෝමර පෙතිමාල. මේ ගෝමර පෙතිමාල කියලා කියන්නේ අමාරු කියනවා මේ කළුහම් කියලා. අමාරු කියනවා අර ඇඟේ බන්දේ තියෙන චර්ම රටාව වෙනස්කම්. ඒ තියෙන රටාව තමයි මේ වෙනස් විදිහට දකින්නේ. හැබැයි එදා සමාජයේ මිනිස්සු මේව රෝගයක් හෝ කැටක් විදිහට දැක්කේ නැහැ. ඒක ඒකාන්ත අනිත් අයට නැති විශේෂ අවස්ථාවක් විදිහට දැක්කා. හැබැයි මෙතන ඇයව සමාන කරන්නේ වතුසුදු මලකට. චාම් අහිංසක අර ආටෝපයක් නැති රූපයකට. ඒ රූපෙට තමයි ඔහුගේ හිත බැඳෙන්නේ. ඒ බැඳීම කියනකොට ඔහු කියනවා කදිම උපමා යොදලා කවි සීපද ගොතලා විවාහ වෙන්න ආරාධනා කරන්නේ මොන මාසෙද?
1: දුරුතුමයි.
0: හීතල දුරුතුමහේට. ඒ අතර තවත් මලක් කියනවා කෙකටිය සුදුට සුදු. දැන් මේ කෙකටිය මලත් එහෙම. එතන මේ ඔක්කොම ඒ ඇතුළෙන්ගෙන මේ තරුණයාගේ හිතේ ඉන්න ගැහැණියගේ ස්වරූපේනේ. ඒකින්ද නෑව තෝරගන්නේ. හිරිමල් කැකුළු මුවින් ඇය මේ යෞවනත්වයේ දොරකොඩ ඉන්න තාම ඉන්න කොට මේ ජීවිතේ අහඟවත් දේවල් අරගෙන එලි ගිහිල්ලා තියෙන තරුණියක් නෙමේ. ටිකිරිහිනා බින්දුව කියලා කියන්නේ නැහැ. ඒක හින්දමයි ඒකයි වසන්තයේ දවසකට ගැලපෙන ගීයක් වෙන්නේ.

කන්න දෙන්නේ හැමෝටම ගෙදරයට කන්න දෙන්න බත පිසින්ද මුදල් හරි හම්බ කරන්න යන්නේ කොහෙටද යන්නේ තබා දෙතොල ඉඳි කටුතුඩ මිහිරි සිනා විකසිත කළ නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්තල දෙතොල ඉඳි කටුතුඩ මේ ඉඳි කටුතුඩ මිහිරි සිනාවක් මොකද ඒ රස්සාව නැත්තම් ඇයට මේ දේ කරන්න බැහැ මොකද ඉතාම පහසුවෙන් එක් යුගයකදී ගැහැණුන්ට යන්න තිබ්බ රැකියාව තමයි මේ ඇගලුම් කම්මල් වල රැකියාව පිරිමින්ට යන්න තිබිච්ච රැකියා අවස්ථාව තමයි ආරක්ෂක අංශය ඇඳුමද නුඹේ ජීවිතයේද මහන්නේ කියලා ඒ ගීතයේ බඳුර නානයක්කාරවසම් කියපු දේමයි රත්නශ්‍රී විජේසිංහන් මෙතනින් හාන්නේ නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල වාහන් දැමූ පට්ටන්දර අද පරසක්වල කතන්දර කියන බොහෝ අය ඉඳීවි ඒ අයට නොදැනෙන දේ තමයි සමහර ගැහැණු ගෙවල් වල තියෙන හැමෝගෙම ජීවිතය ශක්තිමත් කරනවා කියන එක.

0: අපි නිරංජල සරෝජනී ගායනා කරන ගීතයක් අහන්න. මේ ගීතයත් අර මේ මෑතකදී නැවත කවර් වර්ෂන් එකක් එක්ක බොහෝ දෙනා අහන්න ගත්ත ගීතයක්. ඒ කියන්නේ මේක ටික කාලයකට කලින් නිර්මාණය වෙච්ච ගීතයක්. හැබැයි පසුකාලීන පරම්පරාව මේ ගීතය නැවත අහන්න ගත්තා මේ කවර් වර්ෂන් එකත් එක්ක. සමුද්‍ර වෙදසිංහ මේ ගීතය ලියන්නේ, නිරංජල සරෝජනී ගායනා කරන්නේ. අපිට කලින් ගීතයේදී අහුණානේ දුබුළු බැඳි ඉරහඳ දෙක කියලා. මේ ගීතයේදී අහනවා ඉරහඳ තරු දන්නවාද අපේ යහපත්කම්.
1: සමුද්‍ර වෙදසිංහ කියන්නේ මගේ පන්ති සගය. අපි එකම බැච් එකේ එකම පන්තියේ සිංහල විශේෂ වේදී හැදෑරුවේ ශ්‍රජාවදනපුර විශ්වවිද්‍යාලේ. මට මතක හැටියට ඔහු මේ ගීය ලියන්නේ අපි අවසන් වසරේ ඉන්න කාලේදී.
0: මොකද කාලේදී
1: මේ වචන ඔහු කියනවා මට මතකයි. නමුත් මේ ගීතේ මම එදවසත් ඔහු කියද්දිම කැමති වුණු දෙයක්. මොකද වෙනස් විදිහ අර්ථකථනය, වෙනස් විදිහට තමයි අදහස කියන්නේ. කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් පෙර සසරෙන් ආ දේවල් ලාලවන්ත. කවුරුත් කියපු කමම්ම අපිට මේ හිතවත්කම් නතර කරන්න බෑ. මේවා අපිට නොදනුවත් අර අපි කිසියම් සංසාර ගත ඉවකින් හැම තැනකම නතර වෙන්නේ නැතුව ගිහිල්ලා නතර වෙන්න ආලවන්තකම ගොඩනගාගත්ත සබඳතාවක්. ඉතින් දැන් මොකද්ද වෙන්නේ? සබඳතාවන් එච්චර අමාරුවෙන් ගොඩනගාගත්තට පස්සේ ඉර කියන්න අතහරින්න අපේ සබඳකම්. හඳ කිව්වෙත් එපා කියලා මේ හිතවත්කම්. මට මේ ඉරයි හඳයි කියන්නේ දෙමව්පියෝ වෙන්න පුළුවන්. ඒ අය කියනවා මේක නවත්තන්න, ඔවුන්ට ගැළපෙන්නේ නැහැ. කුලය වෙන්න පුළුවන්, ජාතිය, ආගම, ධනය, තත්ත්වය වෙන්න පුළුවන්. ඒ හින්දා මේවා හරියන්නේ නැහැ කියලා. එතකොට ඇය අහනවා මොනවද මේ හැටි අපි කළ නොපනත්කම්? මේ ප්‍රේමයෙන් බැඳුණු අයට මේ නොගැලපීම් ගැන හිතේරෙන්නේ නැහැ. මේ වර්තකතනය කරන්න තේරෙන්නේ නැහැ. ඉරහඳ තරු දන්නවාද අපේ යහපත්කම්? එතකොට ඉරහඳ තරු වලට වැදගත් වෙන්නේ දෙදෙනෙකුගේ අතර තියෙන යහපත්කමේ ගැළපීම නෙවෙයි, ඊට එහා ගිය සමාජයේ පිළිගන්න අර ධනය, බලය, නිලය, කුලය, ආගම වගේ ගැළපීම් විතරයි. ඒ නිසා යෝන් මේකට විරුද්ධ වෙන්නේ. ඇලත් දොලත් ගලා යන්නේ කරමින් සරදම්. මේ ඇල දොල කියලා කියන එකෙන් රූපකාර්ථවත් කරන්නේ මොනිකා මේ තමන්ගේ වටේ ඉන්න මිනිස්සු. ඔවුන් මේවට සරදම් කරනවා. දැන් හරිනේ, ඕක තමයි අපි කිව්වේ, ඔහොම කියන්න පුළුවන්. ගසුත් වලු තමා යන්නේ දෙවමින් නවමන්. ඒතර ඒගොල්ලන්ගේ වැරදිම හොයමින් යනවා. මුළු ලෝකෙම ඇයි කරන්නේ මෙහෙම නපුරුකම්? අර කොහොඹ ගහට කරවිල ගැලල ගියා වගේ එහෙම ගැලපෙන අයට විතරයි හැමෝම ආශිර්වාද කරන්නේ. ජාතියෙන්ද, ආගමෙන්ද, මේ සමාජයේ විසින් සම්මත කරගත්ත නීති රීති වලට ගැලපෙන අයට විවාහය කරද්දි කවුරුත් මුකුත් කියන්නේ. එහෙම නොවන අයට සිද්ධ වෙන දේ තමයි මේ ගැන කියලා ඔහු අහන්න එක ප්‍රශ්නයයි. ඇල දොල ගහ කොළ දන්නේද අපේ මනුස්සකම්? මනුස්සකම යට වෙන ලෝකයක සබ්දතා තීරණය වන්නේත් අර කියන නිර්ණායක මත.

0: රාත්‍රි 8යි විනාඩි 37යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: a new green life.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාමකින් මිලදී ගත හැකි. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 479.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය.

0: Dariatmaka Viamana Sana Dia Tahara
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර සමගයි ඔබ ඉන්නේ NLB මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්ය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණ හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැය්යත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සඳදිය දහර සමගලා කඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 579 දුරකථන අංකයට

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක නියමන සඳදිය දහර අද සඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සාචන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අචාර්ය හංසමාලා රිටිකා හම්පොළ. අපි භජනසුනිල් ආරිය රත්නයන් ලියූ ගීතයකටයි යන්නේ. සංගීත පොන් මහචාර්ය සනත් නන්දස්ත්‍රීගේ සංගීතයට අචරාමර දේවයන් මේ ගීතය ගායනා කරන්නේ. විරාමයට කලින් අපි අහුව නිරංජලා සරෝජිනි ගායනා කළ ගීතයේදී අපිට ඇහුණා දොලත් ගලා යන්නේ කරමින් සරදම් කියලා. තේදී අපිට ඇහෙනවා ඉරහඳ ඇසුවා ඇල දොල දුටුවා අතිනත් ගෙන අප බෙඩෝ කතාව.
1: මේ ගුරුපාරේ මේ ඇල දොලේ අපේ රහසත සංගවිලා අපේ රහසත ලියවිලා සෝභා දහම විතරක් දැකපු එකේ පදවිපාක කලින් ගීතයේදී අපි ඇහුවානේ. ඒ අය තමයි අවමන් කරා සරදම් කරා ඒ දේවල් කරා. මොකද ඕන් එක දැක්ක හින්දා මේකත් එමම තමයි. එතකොට මේ මේක තියෙන්නේ තේ අදහසමයි. හැබැයි මෙතන වෙනසක් කියවෙනවා. ඔහු පටු මාවත්තල දූවිලි අතරේ අපගේ පෙරණි පිය සටහන් නැත එන්නේ. හැබැයි මහ පොළව දන්නවා අපි කොයි තරම් ප්‍රේම කරමින් ඇවිද කියාද. දැන් මේ මහ පොළව දන්නවා කියන කතාව මොනිකා එසේමසේ කතාවක් නෙමෙයි. දැන් බෞද්ධ සාහිත්‍යය ගත්තා බුද්ධත්වයට පත් වෙනකොට බුදු වෙමින් යනකොට මාරය ඇවිල්ලා අහනවානේ කවුද ඔබට සාක්ෂි දෙන්නේ කියලා. ඒත් බුදුහාමුදුරුවෝ කියන්නේ දෙන්න තියෙන එක්කෙනයි මහ පොළව කියලා. පොළවට අත තියලා කියනවා. පස්වෙනිද කැටයම් කලාවේදී භූමි ස්පර්ශ මුද්‍රාව නිර්මාණය වෙන්නේ ඒක අනුව. ඒක භූමි ස්පර්ශ මුද්‍රාව තියෙන බුද්ධ පිළිමයක් දැක්කම අපි දන්නවා මේ බුද්ධත් අවස්ථාව තමයි මේ නිරූපණය කරන්නේ කියලා. ඒත් අහිකාන්තාව තමයි සාක්ෂි දෙන්නේ. මොකද පොළව නෙදන්නේ කොච්චර ඇවිද්දද මේ පොළවේ කොයි තරම් ඉපදුනාද කියලා. ඒතට මේ සෝභා දහමට අපිට කිසි දෙයක් හංගන්න බෑ කියන්නේ ඒකයි. ඒ හින්දා ඉරහඳ ඇසුව ඇලදොල දුටුව අතිනත ගෙන අප දෙඩු කතාබහ වදාවටකට එනමුදු එදවස් සංගවනු හැකිවේ ඉරට හඳට ඇල දොලට කතා බෑ. ඇවිලා සාක්කි දීලා මේවා කියන්න පුළුවන් කමක් නෑ මොනිකා. එතට මෙම්බතා මේ ප්‍රේමයෙන් බිඳිලා ගියාට පස්සේ එරට හංගගෙන කාටවත් කරදරයක් නොවී අමු දෙන්න උත්සාහ කරන අවස්ථාවක් තියෙන්නේ. ප්‍රේමිතක නිදන් ගත කරගන්න ඕනේ අපේ මතකයේ විතරයි, අනිත් අයගේ ඇස්වලවත් කවත් හිතවත් නෙවෙයි.

0: බෝබට ගීතය ගහන කරන්නේ මික ලිව්ව ගීතයක් ශල්ලිපිරි සංගතවත් කළේ අපිට මේ අජරමර දේවයන්ගේ ගීතේ දිය හුණනේ දොළමත දෙදුලන පෙන පිඩු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත කියල් මේ ගීතේදී අපිට ඇහෙනවා මෙන්න මෙහෙම නැත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවි අපේ ඒ කතා
1: මේ ගීතේ කියද්දි දැන් මේ කතාවේ කතන්දරය ගැන දැක්කම ඈත් බව දැනීලා ඔබේ හා මගේ දුරක් ආ නිසා දැන් දුකක් තේ වගේ දැන් දෙන්න ටික කාලයකට ඈත් බව දැනෙන්න ගන්නවා එතකොට සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි මොකද්ද වෙන වෙන වැරෙන වෙන විකල්පයක් නැහැ මහා සාගරයේ සිප්සේ තිබුණත් හිතේ කවුරු හරි කෙනෙක් මහා සාගරය වගේ ආදරය කරත් වැඩක් නැහැ මේක හිමි වෙන්න ඇති අහිමි වෙන්න තියෙන ආදරයක් නම් මට මතක් වෙන්නේ මොනිකා රොෂාන් ජනක මධ්‍යමගේ ලියනම කෘතියක් ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා කියලා. ඒකේන කවි කීපයක් ගත්තේ කොහොමද ඇහි කඳුළු එක්ක පහළුවේ
0: අන්න දෙනවද පපුව මැද්ද සීරුවේ
1: හිනාව විතරක් ඇති අපිට මොකටද ආදරේ
0: හදවත නවතින්නෙම දරා ගන්න බැරි තැන්වල
1: සැනසීමක් තිබුණෙම ආදරේ මැරුණු හිත්වල
0: ඉතින් රෑතිස්සම ඇස් අස්සි ගැස්සන
1: අයිති නැති හීන තමයි මහ හුඟක් ලස්සන තිබේ අයිති නැති හීනයක් ගැන තමයි හු දිගින් දිගටම කියන්නේ ඌ කියනවා දැන් මේ සෙනෙහෙ රකින්නට අඬලා වැඩක් නෑ මේක නිමාවක් නොවේ මේක නිමාවක් වෙන්න යනවද කියන්න බෑ නිමාවන්නේ මේ ඇරඹුමක් නිසා මේක ඇරඹෙමින් නිමාවෙමින් ඇරඹෙමින් නිමාවෙමින් යන කතාවක් ඒ හින්දා යහු කියන්නේ පතන්නට පවා මා වරම් අහිමි වූ ඉතාම ලස්සන වචන ගොඩක් තියෙන හැඟවීමක් රිදුම් දේ හෙටට උරුම වූ මන් දන්න කෙනෙක්ගේ ජීවන ගීතයේ බවට මේ ගීතේ පත් වෙනවා හැබැයි මේ ගීතේ ඇයි යහු කියන්නේ කියන එක තේරුම් ගන්න ලැබෙන්නේ ඔහුගේ පෙම්වතියට ඔහු ඇයව හැරලා දාලා ගියාට පස්සේ ඇයි මේ මොකද්ද මේ ගීතෙන් කියපු කතාව දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතු තායට තමන්ට ශක්තිය දුන්නු ඒ හිත තමන්ව අතහැරලා ගියාට පස්සේ ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු සියල්ලම නැති වෙනවා මොකද බලාපොරොත්තු වෙලා තිබුණේ මේ ඒ ශක්තිය දුන්නු ආදරය දුන්නු හිත විතරමයි

0: അതായത് ഉദാഹരണത്തോടെ അപ്പൊ ആണാവ സങ്കേതയ අපි ඔබට ලබා දෙන පොරොන්දුවක් කියලා හිතුවත් කමක් නෑ. මොකද මේ අපි හරි කැමති මේ විදිහේ පොරොන්දු අපිට කාගෙන් හරි ලැබෙනවා නම්, මොකද අපි හැමෝම හරි කැමති hina වෙලා ඉන්න නිසා අපි ආරම්භයේදී කිව්වා වගේම සතුටෙන් ඉන්න hina වෙලා ඉන්න මේ සටනේ අපේ අවසාන බලාපොරොත්තු එක. මෙල්ටන් මල්ලවාරච්චි ගීතේ ගායනා කරන්නේ කදී කිව්වනේ රකින්නට සෙනෙහේ හඳන්නට එපා කියලා. මේ ගීතේදී කියන්නේ නම් පාදන් ලගින් සිටින්නම් සිතින් වැදෙන්න සිනාසෙන්න දැ
1: කරනවා. අතීතය ස්මරණය කරන්න මෙහෙම අප හමු දිනේ රංගහලේ සිත බැඳුනේ ඔබේ මා කෙරේ උන අම්බවින්න රංගහලේදී හිතේ කෙරේ බැඳෙනවා. හැබැයි හිතා ගන්න බැරි කොහොමද වෙන්නේ කියලා. ඒ වගේ අර අර පළවෙනි දැක්මෙන්ම බැඳෙන ප්‍රේමය කිසිම හේතුවක් නැතුව බිඳෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි විමතිය හුට තියෙනවා. ඒ අතර ඔහුගේ වැරද අපිට ඊට කට දෙයත් අපිට හඳ ලැබුණානේ මල්ලවාරච්චිගේ හඬින්ම
0: මුළුනේ මුලාවයි
1: වැරම මා අතේමයි කියලා. ඒ වගේම මෙතනදිත් ඔහු වැරද්ද පිළිගන්නවා. සිත තැළුණෝනියා මාදනි නෙත රතු ඌනියා මාදනි. එහින්දම ඔහු දන්නවා යලි හමු ඌනියා මාදනි. ඒ හමු ඌනියා කියන එක ඇතුලේ ඔහු කියන්නේ තනාට තමන් දෙදෙනා නැතිව බෑ කියන එක තේරුම් ගන්නවා. අඩු ගානේ ඒක තේරුම් ගත්ත හින්දා ඔහු විශ්වාස කරනවා ඔහු මෙබඳු වැරදි ආයෝගය අතින් සිදු නොවිය යුතුයි. එහින්දයි ඔහු යෝජනා කරන්නේ හඬන් එපා දැන් ළඟින් සිටින්නම් මං හැමදාම ඔබ ගාව ඉන්නම් කියලා කියන්නේ. අපි අතින් වැරදි වෙන එක ඇත්ත. ඒ වැරදි පිළිගන්නවා වගේම වැරදි හඳුනාගෙන ජීවිතේ නිවැරදි කරගනිමින් නැවත එබඳු දේවල් නොවි ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ තමයි ඇත්තටම ආදරේ දි විතරක් නෙමේ හැම අවස්ථාවකදීම ජීවත් වෙනවා නම් අවශ්‍ය වන්නේ. මේ සඳ දිය දහරෙන් ඔබට ගීතෙන් කියන්නේ එබඳු ජීවිතයකට යා හැකි මඟ පෙන්වා දෙන පෙර ලකුණක් විදිහට.
0: අදට සමු ගැනීම සටහන් කරනවා. එහෙනම් නැවත හමුවෙන බලාපොරොත්තුවත් එක්ක රංජන් පුෂ්පකුමාර සමඟ මම මොනිකා සේරසිංහ ඔබට සුභ රාත්‍රියක්.

0: විඳින්න.
1: සඳදී තහර
2: සමානුග්‍රහය
3: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 විසිරි ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොඳටම ඇති
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 0117 679 579

ආදරය කියන්නේ අඩුම පුදුම නවතුම් පලක්. කොතනින් පටන් ගනීද, කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නේ නැහැ.

0: කොල්ලෙක්
1: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් පාපින් පැන්නා.
2: නිල් මට කිව්වා නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
3: මං කොහෙද අනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහේ මිනි මරුවෙක් නෙමේ. අනිත් එක මේ මහදවල් එනවද අනේ හොරු.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

ನುಮಿಯನ ಹಾಟ ಜೋಡಿ ಇರಿತಾ ರಾತ್ರಿ ಹತ್ತಟ ಹಿಮಾಲಿಕ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯ

0: Luck Hunter Radio ITN Ratata Vaga Kiyana Radio
1: ආයුබෝවන් වාසනාවන්ත ඔබව අභිමානවත් ජයග්‍රහකෙක් බවට පත් කරන වාසනාව අඩහෝරාව එනල්බී ජාතික ජයවරණය වාසනාවන්ත ලොතරැයි දිනුවර 8කින් අදත් ඔබව දිනවන්න අපි සූදානම්. වාසනාවේ සන්නාමය යලිත් සම්මානයට පාච වුණා හිතවතුනි. වාසනාවේ විශ්වාසය යලි යලිත් තහවුරු කරමින් 2026 වසරේදී ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජසේවාංශයේ අනුශූරතා සම්මානයෙන් සිදුම් ලැබීමට වාසනාවේ ප්‍රමුඛයවන ජාතික ලොතරැයි මණ්ඩලයේ අපට හැකි වුණා. මේ පාරිභෝගික ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසයත් දිවයින පුරා විසිරී සිටින සමස්ත අලවිචාලයේ ශක්තියක් නිසා බව ඉතාමත් සතුටින් ගෞරවයෙන් අපි ඔබට මතක් කරනවා. මේ ජයග්‍රහණයේ සතුට ඔබ හැමදාමත් අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසයයි. ඔබ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අද අපිට ලබා දෙනවා ධනුෂ්ක මදුරංග මහතා. ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණක අධිකාරී චානිකා මදනසිංහ මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී LANS පෙරේරා මහත්මිය. වෙනද වගේම එහෙනම් අදත් ඔබට මුලින්ම ජයන් ජය. අපි යමු එහෙනම් NLB ජය දිනු මැදීමට. අපි දැන් තෝරන වාසනාවන්ත අංක ඔබ ගලප ගත්තොත් ඔබේ අතට සල්ලි දිනා දෙන NLB ජය ජයග්‍රහී 532 දිනුම් වාරය දැන්. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 4 අපි තෝරන්නේ. අද ඉංග්‍රීසි අක්ෂරයේ Y ජයග්‍රහී අංක 4247. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය එනිල්බි ජය අපි මේ වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාග ලාභයෙන් 273 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාග ලාභයෙන් 6,993 දෙනෙක් බිහි කළා. ස්තුතියි. බලමු අද ඔබ ජය ලැබුව හැටි. එහෙනම් දැන්
2: Today's selected English letter is Y. The winning numbers are 4, 2, 4, and 7.
1: රුපියල් ලක්ෂ 5 බැගින් දෙදෙනෙක් දිනා ගත්තා ලොතරැපත් ඔබට අලෙවි කළා. මේ අලෙවි නියෝජිතයින් JMDM LOCS බෝපිටිය, රේමන් ප්‍රිය ධර්මසේන කටුගස්තොට. වාසනාවන්තයින් 37 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනා ගත්තා. සමස්ත ජයග්‍රහකයින් 76,503 දෙනෙක් අතර රුපියල් 7,67,720 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන. ඔව්, ඔබ හිතනෝ වගේම රටට වැඩි වැඩියෙන් සුපිරි ත්‍යාග ලාභින් බිහි කරන හඳහන ජයග්‍රහී 1573 වන දිනුම් වාරය අද. ජයග්‍රහී ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. මෙන්න අද ලග්න සංකේතයේ වෘෂභ හඳහන වාසනාව ඔබටම හිමි කර දෙන ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරන්නේ. මෙන්න පළමු ජයග්‍රහී අංකය අංක 18. අපි තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය දැන් අංක 10. බලමු අපි අංකය තෝරා දෙන තුන්වන ජයග්‍රහී අංකය කුමක් වේද කියලා. අංක 35 අපි තෝරගමු තිරණාත්මක අවසාන අංකය. අංක 22 ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන් ලොතරැයියෙන් මේ දක්වා සුපිරි ත්‍යාග ලාභීන් 9 දෙනෙක් බිහි කළ අවසන් අද හොඳ දවසක් වගේ බලමු අපි.
2: Today's selected zodiac sign is Taurus. The winning numbers are 18, 10, 35 and 22.
1: වාසනාවේ සන්නාමය NLB බව ඔන්න අපි අදත් තහවුරු කළා. අද හඳහන සුපිරි ත්‍යාගය රුපියල් 3,17,744 මේ සුපිරි ත්‍යාගය ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැපත ඔබ මිලදී ගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හඳහන ලොතරැයියෙන්. මේ වසරට බිහි වන දසවන සුපිරි ත්‍යාග ලාභියා ඔබ. සමස්තයක් ලෙස NLB අපි බිහි කළ 32 සුපිරි ත්‍යාග ලාභියා ඔබ. ඔබට සුභ පැතුම් NLB අපෙන්. සුපිරි ත්‍යාග ලාභියා ඔබ සමග අද සමස්ත ජයග්‍රහකයින් 1,34,645 දෙනෙක් අතර රුපියල් 1,11,67,324 මුදලක් බෙදා දුන්න අපි විදුෂන්. හඳහන හෙට දිනුම් වාරයෙන් නැම් සුපිරි ත්‍යාගයක් බලාගෙන ඉන්න ඔබට දිනා ගන්න පුළුවන් ඒ රුපියල් 1,30,000. ජ ජයග්‍රහණය ලබා ගන්නත් හිතේ තියෙන විශ්වාසය තමයි හැමදාමත් වැදගත්. සද්දිනම ජයනිත ගොවිසෙත ලොතරැයියෙන් ඔබේ ජයග්‍රහණය තහවුරු කරන්න අපි සූදානම් 4506 වන මේ දිනුම් වාරේ. හරි එහෙනම් ගොවිසෙත ඔබේ වාසනාව වෙනුවෙන් අපි යමු දිනුම් මැදීමට. ගොවිසෙත ඉංග්‍රීසි අක්ෂරයේ මුලින් අපි තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරයේ O. ඔබට සෙත සදන ගොවිසෙත ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරගමු. ගොවිසෙත පළමු ජයග්‍රහී අංකය අංක 62 රුපියල් 7,50,00,000 වඩා වැඩි සුපිරිතයාගයක් තියෙනවා දිනා ගන්න ඔබට ගොවිසෙතෙන්. වසනාවන්ත දෙවන අංකය අපි දැන් තෝරන්නේ අංක 70. අද ඉංග්‍රීසි අක්ෂරයේ ඕ පළමු අංකයේ අංක 62 දෙවන අංකයේ අංක 70 තුන්වන අංකය අපි තෝරන්නේ අංක 32 අපි තෝරමු අවසාන ජයග්‍රහී අංකය දැන් අංක 24 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභින් 2 දෙනෙක් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභින් 62 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාගලාභින් 834 දෙනෙක් බිහි කරලා අවසන් බලමු එහෙනම් ගොවිසෙත අද වාසනාව ගැන.
2: Today's selected English letter is O. The winning numbers are 62, 70, 32 and 24.
1: ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංක 3ක් ගලපගෙන ඔබ මිලදී ගන්න ලොතරැයියකින් රුපියල් 250,000ක් ඔබට ලැබෙනවා නම් ඒ ගොවිසෙත ලොතරැයියෙන් පමණයි. අද වසනාවන්තින් 5 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් KM පද්මසිරි පෝද්දල, K නිමල්සිරි කොළඹ කොටුව, රංජිත් සොයිසා ගිරාඳුරු කෝට්ටේ, SD විතානා චිපාමංකඩ, HG ප්‍රියන්ත ඇඹිලි පිටිය සමස්ත ජයග්‍රහකයන් අද 124,289 දෙනෙක් අතර රුපියල් 87,99,600ක මුදලක් අපි බෙදා දුන්නා. ගොවිසෙත මේ සුපිරිතයාගේ දිනා ගන්න වසනාවන්තය බලාගෙන ඉන්න ඔබ වෙන්න පුළුවන්. ඒ වසනාවන්ත දවස හෙට වෙන්න පුළුවන්. මෙන්න ගොවිසෙත හෙට සුපිරිතයාගේ රුපියල් 7,52,33,380,76ක්. දවස සුබයි, සිහින දිනයි. මේ අපි කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැන තමයි. ඔබට මතක වගේම සුබ දවසක් ලොතරැයිය අලුත් වුණා තෑගි දිනා ගන්න දැන් ඔබට බොහොම පහසුයි. මෙන්න බලන්න ඒ පහසුවෙන් දිනා ගන්න පුළුවන් තෑගි. සුබ ලග්නේ සමග ජයංක 3 ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදල් රුපියල් 105,000ක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක 3ක් ගලපගෙන රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. මේ විතරක් නෙවෙයි, ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ඔබ ගලපගත්තොත් අපි දෙනවා මුදලින් රුපියල් 25,000ක් තවත් මුදල් තෑගි රසක්. අලුත් වුණු සුබ දවසක් ලොතරැයිය දැන් ඔබට පහසෙන් දිනා ගන්න පුළුවන්. ඔව් එහෙනම් ඔබට සුබ වේවා. මේ වසනාවන්ත 380 වෙන දිනුම් වාරේ. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. අද සුබ ලග්නයේ තුලා සුභාංක 3ක් දැන් ඔබට තෝරා දෙන්න අපි සූදානම්. පළමු සුභාංකයේ අංක 27. දෙවන සුභාංකයේ අංක 24. තුන්වන සුභාංකයේ අංක 20. අපි තෝරන ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන ඔබට රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන්. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 3,591. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට අපි රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකෙන් 258 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,367 දෙනෙක් බිහි කළා. බලමු එහෙනම් අද වාසනාව ගැන.
2: Today's selected zodiac sign is Libra. The winning numbers are 27, 24 and 20.
1: සුබ දවසක් අද 380 වන දිනුම් වාරයෙන් රුපියල් 105,000 බැගින් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදිය බැගින් ජයග්‍රහකින් 2 දෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ප්‍රියංගනී ප්‍රනාන්දු වාද්දුව, සෝමා ප්‍රියන්ති ගොඩකවෙල. රුපියල් 50,000 බැගින් වසනාවන්තයින් 6 දෙනෙක් අද දිනා ගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන්නේ අද වසනාවන්තයින් 41 දෙනෙක් රුපියල් 25,000 බැගින් දිනා ගත්තා. ඒ අනුව සමස්ත ජයග්‍රහකයන් 108,018 දෙනෙක් අතර රුපියල් 99,640ක මුදලක් අපි බෙදා දුන්නා. අපි දන්නවා ඔබ කැමැතිම සුපිරි ත්‍යාගලාභියෙක් වෙන්න කියලා. ඒ සිහිනේ සැබෑවක් කරන්න මෙතන සිට රංගනා සමගින් විජේ සෝදානමින්.
2: මීළඟට මෙගා පවර්.
3: ලංකාවේ ලොතරැ ඉතිහාසයේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දිනා දුන්න වාර්තාව තාමත් තියෙන්නේ මෙගා පවර් ලොතරැය සතුව. ඉතින් දැන් රුපියල් කෝටි 29ක මෙගා සුපිරි තෑග්ගට හිමිකරුවෙක් අපි හොයනවා. ඒ වෙනුවෙන් අදත් NLB ජාතික ජයවන්නේ NLB මෙගා පවර් දිනුම් මැදිවේ වාරය අපි ආරම්භ කරනවා. සුපිරි මෝටර් රථයක් ගැන තියෙන හීනය හැබෑ කරගන්න පුළුවන් එකම ලොතරැයියත් මෙගා පවර් ලොතරැයිය. මේ දකින සුපිරි මෝටර් රථය ඔබට ඔබේ කරගන්න පුළුවන් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ග ගලපා ගැනීමෙන්. ඔව් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ග තුන පෙරමුණේ තියාගෙන දැන් ආරම්භ කරනවා 2612 වෙනි මෙගා පවර් දිනු මැදිරිවල්. ඔබේ වාසනාව වෙනුවෙන් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරගන්නවා. අද මෙගා පවර් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C. ඊළඟට අපි තෝරගන්නේ අද සුපිරි අංකය. අද ඔබේ වාසනාවන්ත සුපිරි අංකය අංක 18. ජයග්‍රහී අංක 4යි ඊළඟට අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 42. ඊළඟ ජයග්‍රහී අංකය අංක 35. ඊළඟට වාසනාව උදා කරනවා අංක 79. අද අවසන් ජයග්‍රහී අංකය අංක 46. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 57 දෙනෙක් බිහි කළ තිනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද වාසනාවේ තොරතුරු.
4: Today's selected English letter is C. The super number is 18. The winning numbers are 42, 35, 79 and 46.
3: අද මෙගා පවර් ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකීන් 4 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා රංගන ආර්යදාස නාරම්වල, රේණුකා ප්‍රියදර්ශිනී ඕපනායක, ඩීඩී සුනීතා නවගමුව, තුෂාර දිල්ෂාන් බරවකුපුක. ඒ අනුව දවසේ මෙගා පවර් තුලින් සමස්ත වාසනාවන්තයින් 124,399 දෙනෙකු අතරේ රුපියල් 79,30,840 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දිනා දෙන මෙගා පවර් හෙට දවසේ මෙගා සුපිරි තෑගියේ වටිනාකම රුපියල් 29,98,96,774ක් පවර් සුපිරි තෑග රුපියල් කෝටියක් වෙද්දී ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. දෙදහස් 294 වෙනි වතාවටත් ඔබේ ජීවිතයට ධන නිදානයක වාසනාව උදා කරන්නටයි අපේ මේ සූදානම. ඒ වෙනුවෙන් ආරම්භ කරනවා ජාතියේ මහා ධන සම්පත ධන නිදානය. ධන නිදානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U. ඊළඟට වාසනාවන්ත අංක 4 අපි තෝරගන්නවා. මෙම ජයග්‍රහී අංකය අංක 40. ඊළඟට අංක 44. ඊළඟට වාසනාව ගේනවා අංක 80. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිදානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද දවසේ ධන නිදානයේ වාසනාව ගැන. බොහොම ස්තුතියි.
4: Today's selected English letter is U. The winning numbers are 40, 44, 80 and 68.
3: අද ධන නිදානය ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 4 දෙනෙක්ම අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා MH ජයතුංග ප්‍රනාන්දු ඇලකන්ද, CD කුමාර හොරණ, L ජිනවති බණ්ඩාරගම, ගිල්මන් සිල්වා මහනුවර. ඒ අනුව අද දවසේ ධන නිදානයේ සමස්ත වාසනාවන්තීන් 92,449 දෙනෙකු අතරේ රුපියල් 59,56,280 මුදලක් අපි බෙදා දුන්නා. 2025 අවුරුද්ද ඉඳලා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක දවැන්ත සුපිරි තෑගි ඔබට දිනා දුන්න ධන නිදානය ලොතරැයියෙන් හෙට ඔබ ඔබේ කරගන්න සුපිරි තෑගි වටිනාකම රුපියල් 8,13,29,432,780. ඔබෙත් රටෙත් හෙට දවස සුබ කරන ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න සූදානම් 6,264 වෙනි දිනු මැදිමේ වාරේ. එමනම් දැන් අපි තෝරගන්නවා වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6ත්. අපි දැන් බලමු අද දවසේ මහජන සම්පතේ වාසනාව තීරණය වෙන්නේ කොහොමද. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රහී අංක 7,34,1,38. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 232 දෙනෙක් බිහි කළ තියෙනවා. බොහොම ස්තුතියි විජය. අපි මතක් කරමු ජයග්‍රහී අංක.
4: ආම් රංගනා, Today's selected English letter is O. The winning numbers are 7, 3, 4, 1, 3 and 8.
3: අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාග ලාභීන් දෙදෙනෙක්ම අපි බිහි කරනවා. වාසනාවන්ත රුත්‍රේපත් අලවි කරනවා. TF ඩෙන් කොටිකාවත්ත සහ නිල්මිනි ධර්මවර්ධන පාතකඩ. එතනින් නවතින්නේ නැහැ ලක්ෂපති වාසනාවන්තින් 23 දෙනෙකුත් අද මහජන සම්පතෙන් අපි බිහි කරනවා. රුත්‍රේපත් අලවි කරනවා මෙන්න මේ අලවි නියෝජිත මහත්මී. නන්තිලක බණ්ඩාර පොළොන්නරුව, අජිත් කුමාර කයිකාවල, අසේල ඉරෝෂන් මතුගම, දිමුත් ප්‍රනාන්දු පාන්දුර, නිලන්ති මදුරාණි අතුරුගිරිය, ප්‍රිය සමන්ද සිල්වා අඟුරුවාතොට, රංජිත් ගාමිණී කඩවත, පියසිරි රාමවික්‍රම පින්නදුව, චන්ද්‍රාවති පෙරේරා බොරැල්ල, නාලක පීරිස් ගම්පල, TW පෙරේරා බණ්ඩාරවෙල, ශාන්ත ප්‍රියදර්ශන රාගල, තුෂාර සංජීව මහනුවර, LDR පුෂ්පකුමාර අංගම්පිටිය, WP නිමල්සිරි වීරසූරිය කන්ද, පී ප්‍රදීපන් මඩකලපුව, වජිර බුද්ධික කපුගොඩ, ගාමිණී වික්‍රමසිංහ රිදීගම, සමීර සිරිවර්ධන වාරියපොළ, නිරාෂා නිසංසලා කලුතර, තේජානි ඉලංගගේ කොම්පඤ්ඤවීදිය, ඒත් එක්කම ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලිනුත් වාසනාවන්තීන් දෙදෙනෙක් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 266,686 දෙනෙකු අතරේ රුපියල් 2,42,74,040 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි තෑග්ග රුපියල් 2,51,16,104ක්. තුන්සිය 93 දෙනෙක් රුපියල් 250,000 වාසනාවන්තීන් බිහි කරපු අද සම්පතේ අද ජයග්‍රාහී 839 වෙනි දිනු මැදිමේ වාරය. අද මහජන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක හතරක් තමයි ඔබට වාසනාව උදා කරන්නේ. ඒ අනුව අද සම්පතේ අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රාහී අංක 4138. අද සම්පත ටුඩේ විනින් ඉංග්ලිෂ් ලෙටර් ඊස් O and the winning numbers are 4138. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තීන් 3 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා. ප්‍රේමදාස ජයසිංහ අම්පාර, යමුනා කුමාරි වනවාසල, ජයතිලක හේරත් ගල්ගමුව. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 47 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තීන් අතර රුපියල් 1,19,22,680 මුදලක් අපි බෙදා දුන්නා. අද හඳහනෙන් බිහි වුණු සුපිරි ත්‍යාග ලාභියත් එක්ක රට පුරාම ජයග්‍රාහකීන් 953,231 දෙනෙකු අතරේ රුපියල් 8,70,19,124 740 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේදීත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙනෙන්න අපි සූදානම්. එතෙක් මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය
3: NLV.

0: Podcast.
1: Ay, a ver, no venga una cara de aquí noche.

0: මාතාපේ පළවෙනි ස්ටුඩියෝ එක මතක් වුණා.
1: ස්ටුඩියෝ එකද ෆස්ට් කිස් එකද?
0: මොකක්ද මේ වැඩ ASCII ඔයත් කියන කතා?

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ

උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र ट्रेडिशन आवर दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमद रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणे कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ක වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වෙනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: ලකන අගනින්න වෙලාව දෙපහයි විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසකයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැම කීශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර